0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන අහගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 52යි.
2: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business within Sonalika Tractory Mahapulavata Mahabalaya Lakhanda Radio ITN

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Jeevitaya Dinamnata, Positive Vibes with Chaan.
1: Ayubovan Subodhasanak, Varaka. ක්‍රිස්ටෝපර් කොලම්බස් කියලා තේනවා වෙරළක් නොපිරින මානෙට යන්න ඔබට ආත්ම ශක්තිය නොමැතිනම් කවදාවත් මොහොත තරණය කරන්න බෑ කියලා. මොකද හිතන්නේ මේ කියමන ගැන ජීවිතේ සාර්ථකත්වය ලබා ගන්න නම් අපි අලුත් අත්දැකීම් වෙද ගන්න ඕනේ. ඒකට අලුත් විදිහට හිතන්න පටන් ගන්න ඕනේ. අලුත් විදිහට හිතනකොට සමහර වෙලාවට ඔබට ඔබ ළඟ දැනට තියෙන පරණ දේවල්, පරණ පුරුදු අතහරින්න සිද්ධ වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් බහුතරයක් දෙනා බයයි තමන් ළඟ තියෙන කාලයක් තිස්සේ ආරක්ෂා කරගෙන හිටපු පරණ පුරුදු වලින් ඉවත් වෙන්න. හැබැයි ඒ පරණ දේ අභිභව නව මානයක් දකින්න කැමැත්තක් ඇති වුණු මිනිස්සු ජීවිතයේ අලුත් මාවත් සා ගන්නවා. හැමදාම එකම දේ කර කර හිටියා කියලා ඔබට වෙනස් විදිහේ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. වෙනස් විදිහක ප්‍රතිඵලයක් ලබා ගන්න නම් අලුත් දේවල් හොයන්න, අලුත් දේවල් අත්හදා බලන්න, තිබෙන ශක්තිය, ආත්ම විශ්වාසය ප්‍රයෝජනයට ගන්න. සුවපහසු කලාපයක, එහෙම නැත්නම් කම්ෆර්ට් සෝන් එකක සිරකරුවෙක් නොවි අවතානම් කලාපයට ඇවිල්ලා සාර්ථකත්වයේ අත්විඳි පුද්ගලයෙකු වෙන්න ඔබට කිසිම බාධාවක් නැහැ. ඒ වෙනුවෙන් උත්සාහ කරලා බලන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව දෙහයයි
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලක්හන මොඩින් ඒසල්
3: දෙත්තා කතිකත් දෙත්තා

0: අයිබෝවන් සුබ දෑසනක් තවත් ජයග්‍රාහී වාසනාවන්ත දවසක් අලුත් සතියක් ආරම්භ කරන දවස ජූලි මාසේ 6 වෙනිදා සඳුදා දවස බ්‍රිතාන්‍යයේ ජාතික කවියා වගේම ඇවෝන්හි කවියා ලෙස හඳුන්වන විලියම් ෂේක්ස්පියර් කියනවා වෙලාව කා දමනු ලබන පුද්ගලයා කාලය විසින් නසා දමනු ලබයි කියලා ඔබට මේ ගෙවෙන කාලය නැවත ලබා ගන්නට බෑ. ඒ නිසා ඔබට ලැබී තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න ඔබට සාර්ථකත්වයේ දොරටුව නැතැතින්ම විවර වේවි. අදත් අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්කන ප්‍රවෘත්තිංශගෙන එන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලට් වලින් ඔබට කියන්න. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වගේම සියලුම පුවත්පත් අද ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් කරලා තියෙනවා කුඩු කල්ලි දෙකක ගැටුම දුර දිගයයි මේගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙක් මරුට 34කට තුවාල දෙදෙනෙකුට බරපතලයි ගැටුම මඩින්න පොලිසිය සහ STF කැඳවයි දේපලවලටත් දැඩි හානි ගැටුම හේතුවෙන් නිලධාරීන්ටත් තොරතුරු දීම කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ කාන්තා රැඳවියනුත් වහලයට නැග විරෝධතාවයේ කියලාද රන්මලී සෝමසිරි අකිල නදීෂානේ සහ ඩී මිහිඳුකලයි වාර්තාව ගෙනෙන්නේ දිනමින පුවත්පතට ලංකාදීප පුවත්පත් ඡායාරූප සමගින් තොරතුරු සටහන් කරන රැඳවියෝ දෙදෙනෙක් මරුට 33ක් රෝහලේ මීගමුව හිරගෙදර යුද පිටියක් කියලා තමයි අද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කාන්තා රැඳවියෝත් වහලයේ උඩ රැඳවියන් දෙපිරිසකගේ ගැටුම මේ ගැටුමට මුල මේ මද්‍රව්‍යයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ බන්ධනාගාර ඔසුසල කඩා පෙතිත් ගහලා කියලාත් සඳහන් කරලා තියෙනවා විශේෂිත සිරමැදිරිවල ඉබි අතුරු කඩා රැඳවියන්ට පහර දී ලක්ෂ්මීනාත් ප්‍රසන්න ජයසූරියයි වාර්තාව අරගෙන විවන් ශාමින් ජයසිංහ සහ පුෂ්ප කුමාර මාලවරාචිත් අද ලංකාදීප පුවත්පතේ මිත්‍රොතුරු අරගෙන ඇවිල්ලා තියෙනවා දෙවයින පුවත්පතත් තොරතුරු සටහන් කරනවා ඩූම් සහ ආඩා කල්ලි දෙක සහ තවත් පිරිසක් ගැටෙති මේගම හිරගෙදර මරා ගනි කියලායි සඳහන් වෙන්නේ මරණ තවත් ඉහළට කියලා ප්‍රශ්නාර්ථයක් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා ඩෙලි නිවුස් පුවත්පතේ අවධානය යොමු කරමු අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ කොහොමද කියලා නිගම්බු ප්‍රිසන් ඉරප්සින් ක්ලෑෂ් 2 ඉන්මේට්ස් කිල්ඩ් 30 injured. For the more detail, 2 inmates were killed and more than 30 others were injured after a violent clash erupted between two groups of inmates at the Negambo prison yesterday. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ තොරතුරු වලට අපි අවධානය යොමු කරමු. එජේ අබේනායක සහ හිමන්ත රන්දුනේ වාර්තාව අරගෙන එන්නේ. මේගමුව බන්ධනාගාරය තුල මද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීමට එරෙහි වූ පාර්ශවයක් සහ මද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බව කියන පාර්ශවයක් අතර ඊයේ සවස සිදු වූ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් රැඳවියන් 33 දෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා කියලා තමයි සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවල තොරතුරු සටහන් කරලා තිනවා. මීගමුව බන්ධනාගාරය තුල මහා පරිමාණයෙන් මද්‍රව්‍ය ජාවාරම් සිදු කරන මීගමුවේ ඩෝම් සහ ආඩා නැමැති දැනට ඩුබාහි රැඳී සිටින කණ්ඩායම් දෙකේ ගෝල බාලයෙන් සිටින බවත් ඔවුන් බන්ධනාගාරය තුල මද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවත් ආරක්ෂක අංශ මගින් අනාවරණය කරගෙන තිබෙනවා. ඩෝම් නැමැති ජාවාරම් කරුගේ පියා සහ ඔහුට හිතවත් පිරිසක් බන්ධනාගාරය තුල මද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට තවත් පාර්ශවයක් බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබා දීම මුල් කරගනිමින් මෙම ගැටුම ඇති වී ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙන්නේ. මෙම ගැටුම ආඩා සහ ඩූම් පාර්ශව දෙකේම පිරිස සහ බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබා දුන් බව කියන පිරිස අතර ඇති වී තිබෙන බවත් එහිදී දෙදෙනෙකු මියගොස් තවත් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා. තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කළ 33 දෙනාගෙන් බරපතල තුවාල ලබා ඇති දෙදෙනෙකුම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා කියලා තමයි අද තවත් දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. ඩෙංගු තවාන් කප් එක රජයේ ආයතනවලට පාසලුත් මුල්ම පේලියේ කියලාද තොරතුරු සටහන් වෙනවා. සියලු ආයතනවලට රතු නිවේදන සුජිත් හේවාජෝලිගේ වාර්තාව අරගෙන ඉන්නේ. එතෙකම අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන ඩෙංගු රෝගීන් 59,000 අටසිය විසි අටක් මරණ තිස් නවයකට නගී අවදානම් කලාප එකසිය හතලිස් දෙකෙන් විසිතුනක්ම බස්නාහිරෙන් කියලයි ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අද දිවයින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව ඩෙංගු පිළිබඳව තොරතුරු සටහන් කරලා තිනවා. ඩෙංගු රටම ගිලගනී මරණ ගණන 39යි. මියගිය පිරිසෙන් 30ක්ම කාන්තාවන් බස්නාහිර අධි අවදානම් කලාප 22ක ඩෙංගු මර්ධන සතියක්. ඩෙංගු රෝගීන් 59638ක් චමින්ද සිල්වායි වාර්තා වරගෙන ඉන්නේ අද දිවයින පුවත්පතට. මේ සම්බන්ධයෙන් අද ලක්කන ප්‍රවෘත්ති අංශය තොරතුරු සටහන් කළ තිනු. ඩෙංගු වසංගතයේ අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගත් කලාප ඉලක්ක කර ගනිමින් විශේෂ මෙහෙයුම් ඊයේ සිට ක්‍රියාත්මක වනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙවීමෙන් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ රාජ්‍ය පරිපාලන සහ පළාත් පාලන අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධන සමාජාරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම අමාත්‍යාංශය, පොලිසිය, යුද නාවික සහ ගුවන් හමුදාව මෙන්ම පාර්ශව රැසකගේ සහභාගීත්වයෙන් මෙම ජාතික සෞඛ්‍ය හදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 22ක්ද කේන්ද්‍ර කර ගනිමින් පවතින තත්ත්වය මත ක්‍රියාත්මක ඩෙංගු මර්ධන විශේෂ ක්‍රියාන්විතය පිළිබඳ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා අදහස් පළ කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: ආයතනයකට පුද්ගලයෝ කිහිපයකට මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන්න බෑ. විශේෂයෙන්ම මේ සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. ප්‍රාදේශීය මට්ටමින් කිසියම් විදියක කමිටු සකස් කළා. ඇත්තටම ගම් මට්ටමටම ගිහිල්ලා ඒ කමිටු සකස් කළා. ඒ කමිටු තුලින් මේ කටයුත්ත තිරසරව මේ ඩෙංගු වසංගත තත්ත්වයට මුහුණ දෙන්නේ. කියන්නේ කොහොමද ජනතාව දිගු කාලීනව මේ සඳහා දැනුවත් කරමින් ඔවුන්ගේ සහයෝගය ලබාගෙන කොහොමද මේක කටයුත්ත දිගු කාලීනව තිරසරව ගිනියන්නේ කියන එක. ඒකට වැඩ පිළිවෙලක් ඉදිරියේදී කරගෙන යනවා මේ ඩෙංගු වසංගත තත්ත්වයට තිරසර විසඳුමක් විදියට. ඉතින් ඒකත් අපි ලබන සතියේ ඉඳන් දියත් කරමින් යනවා. ඒ අතරතුර මේ උද්ගත වෙච්ච හදිසි තත්ත්වය මුහුණ දෙන්න තමයි මේ අපි ඔප්ෂන් එක හරහා කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් අපි ප්‍රාදේශීය මට්ටමින් ප්‍රාදේශීය සභාවන්, නගර සභාවන් මේකට එකතු කරගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ හැමෝමත් සමග අපි සාකච්ඡා පවත්වලා ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් අපි ඔන්ලයින් විදියට අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා පැවැත්වුවා. ඉතින් ඒගොල්ලොත් මේකට සූදානම්.
0: මේ අතර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 59638ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු මරණ සංඛ්‍යාවද 39ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද කපිල කන්නංගර මහතා පෙන්වා දෙන්නේ.
2: වාර්තා වෙන රෝගීන්ගෙන් 152ක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. කොළඹ, ගම්පහ සහ කළුතර කියන දිස්ත්‍රික්ක තුනේ තමයි මේ 152ම වාර්තා වෙන්නේ. සියලු දෙනාම එකතු වෙලා තීරණය කරා බස්නාහිර පළාතේ මේ දිස්ත්‍රික්ක තුන වලලා විශේෂ වැඩසටහනක් කරන්න. සෞඛ්‍ය වර්ධනධාරි කොට්ටාෂ අපි තොරගත 23ක් මේ දිස්ත්‍රික්ක තුනෙන්, කොට්ටාෂ 9ක් කොළඹ දිස්ත්‍රික්කෙනොත්, 8ක් ගම්පහ දිස්ත්‍රික්කෙනොත්, 5ක් කළුතර දිස්ත්‍රික්කෙනොත් මේ වැඩසටහන තුළින් මේක අවම කරගන්න පුළුවන් වුණොත් මේක මේ කොට්ටාෂ 23 වග කියනවා 145කට රෝගීන්. ඒක නිසා තමයි අපි ඒක අධි අවදානම් තත්ත්වයක් කියලා සලකලා මේ කොට්ටාෂ 23 අපි තෝරගත් සතියක් එක දිගට අපි කරගෙන යනවා.
0: ඩෙංගු ව්‍යාප්තිය සමග රෝහල් පද්ධතිය කළමනාකරණය සඳහා අභ්‍යන්තර මට්ටමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
3: මරණ ඇතිවීම පිළිබඳව, ඒ රෝගීන් පිළිබඳව, රෝහල්වල රෝගීන් වලට රෝගීන්ට ප්‍රතිකාර කිරීම, ඒ වගේම ඒ කළමනාකරණය පිළිබඳව අපි වෙනවම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හැටියට සාකච්ඡා පවත්වමින් ඒ රෝහල් සමග සම්බන්ධ වීම ඒ වැඩ පිළිවෙල වෙනවම යනවා. දැන් මෙතන මෙහෙයුම් මැදිරියේ දැනට මේ අවස්ථාවේ ප්‍රධානම දේ තමයි මේ බිම් මට්ටමේ ප්‍රාදේශීය එලිමහනේ කරන කටයුතු පිළිබඳව ඒ දායකත්වයේ සැපීම තමයි කරනු ලබන්නේ.
0: මේ අතර ඩෙංගු අධි අවදානම් තත්වෙන් පැතිර යාම ආරම්භයේ සිට මේ දක්වා මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 2000කට ආසන්න පිරිසකට නඩු පවරා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
3: දැනට
4: ලංකාවේ පවතින ඩෙංගු අධිවසංගත තත්ත්වය ආරම්භ වූ මොහොතේ ඉඳලා මේ දක්වා දිවයිනපුර මහජන සෞඛ්‍ය පරිශ්‍රවරුන් අධිකරණමේ ක්‍රියාමාර්ග 7500කට ආසන්න සංඛ්‍යාවක් අරගෙන තියෙනවා. මදුරුවන් බොහොම ස්ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව විශේෂයෙන්ම අපි මේ අධිකරණමේ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ මහජනතාව අපහසුතාවයට පත් කිරීම අරමුණු කරගෙන නෙමෙයි, දැනට ලංකාවේ පවතින ඩෙංගු අධිවසංගත තත්ත්වය පාලනය කර ගැනීම සහ රටේ මහජනතාවගේ සෞඛ්‍ය සහ වටිනා ජීවිත ආරක්ෂා කරගැනීමේ අරමුණෙන්. ඒ නිසා යම් විදියකින් මදුරුව බොහොම ස්ථානයක් පවත්වාගෙන ගිහිලා අපහසුතාවයට පත් වුණා නම් මේ සම්බන්ධව කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් ඉදිරියටත් අපි සියලුම නිවාස පරිසර සහ ආයතන සියල්ල පරීක්ෂා කරනවා. මදුරුවන් බොහොම ස්ථාන පවත්වාගෙන යන ස්ථාන හමු වුණොත් නැවත දැනුම් දීමකින් තොරව නිවේදන නිකුත් කිරීමකින් තොරව අධිකරණමේ ක්‍රියාමාර්ග ගන්න බවටත් අපි මේ මොහොතේ අනතුරු අඟවනවා.
5: ඩෙංගු මදුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මදුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න.

වෙලාවද 6යි විනාඩි 17 වෙනව තත් ලක්කන්නේ මෝර්නින් නිවුස් සල්ට් සමගින් අපි සෝදානම් දින මින පුවත් පතට අවධානය යොමු කරන්නද සඳහන් කළා තියෙනවා සියලුම පුවත්පත්වල සඳහන් කළ තියෙන පුවතක් අද දිනමින පුවත්පත මේ විදිහටයි සටහන් කරන්නේ ගෑස් මිල අඩුවෙයි අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට රන්මලි සෝමසිරි වාර්තා වරගෙන එන්නේ ඇතුල් පිටුවල සඳහන් කරන ලෝක වෙළඳපළේ එල්පී ගෑස් මිලෙහි සිදු වූ අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබා දීම සඳහා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල ගණන් අඩු කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා යනුව ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල

රුපියල් 300කින් අඩු කර ඇති අතර එහි 9 මිල රුපියල් 4465ක් කියලයි සඳහන් වෙන්නේ. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කර ඇති අතර එහි 9 මිල රුපියල් 1792යි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි 9 මිල රුපියල් 835ක් දක්වා පහත දමා ඇති බවයි සඳහන් වෙන්නේ. එසේම ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1280කින් පහළ දමා ඇති අතර එහි 9 මිල රුපියල් 4965ක් කියලයි සඳහන් වෙන්නේ. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 512කින් අඩු කර ඇති අතර එහි 9 මිල රුපියල් 1988යි. පසුගිය 3 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් අඩු කිරීම ක්‍රියාත්මක බවයි දිනමින පුවත්පත සටහන් කරන්නේ වැඩිදුර තොරතුරු විදිහට. එතකම මේ දිනමින පුවත්පත සඳහන් කරන ආපන ශාලා ආහාර මිල පහලට කියලා රන්මලි සෝමසිරි වාර්තාව අරගෙන ඉන්නේ. දිනමින පුවත්පත මේ විදිහට සටහන් කරනකොට දිවයින පුවත්පත සටහන් කරන්නේ ගෑස් මිල අඩු කළාට බේකරි කෑම මිල බස්සන්න බැහැ. බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය මෙහෙම සඳහන් කරනවා කියලා තමයි දෙවයින පුවත්පත සඳහන් කරන්නේ. කෙටි ආහාර මිල පහත දමනව ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා කියලයි ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය අද දෙවයිනට ගෙනෙන පුවතේ සඳහන් වෙලා තියෙන. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. රජය විසින් ගෑස් මිල යම් ප්‍රමාණයකින් අඩු කළද පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල කිසිසේත්ම අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකින්ගේ සංගමේ සභාපති එන් කේ ජයවර්ධන මහතා දිවයිනට ඊයේ සඳහන් කළා කියලා තමයි අද තොරතුරු වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. ගෑස් මිල සුළු ප්‍රමාණයකින් අඩු කිරීමෙන් බේකරි නිෂ්පාදනවලට කිසිම වාසියක් නැතයිද ඔහු සඳහන් කළා. මේ අතර ගෑස් මිල පහත දැමීම හේතුවෙන් ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, පරාටා, කෙටි ආහාරවල මිල පහත දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂක රුක්ෂාන් මහතා දිවයිනට සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන. ඒ අනුව කෑම පාර්සලයක් රුපියල් 15කින්ද, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින්ද, කෙටි ආහාර රුපියල් 5කින්ද, පරාටා රුපියල් 5කින්ද, බිත්තර රොටියක් රුපියල් 5කින්ද, කිරිතේ එකක් රුපියල් 5කින්ද, ප්ලේන්ටියක් රුපියල් 5කින්ද අඩු කළ බව ඔහු සඳහන් කළා. මේ අතර ලෝක වෙළඳපොලේ ගෑස් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දීම සඳහා ලිට්‍රෝ ගෑස් මිල අඩු කළ බවද එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ තියෙනවා කියලා තමයි දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. එතෙකම රුපියලේ 2 අවාසිය මගින්ට ලබා දී බස් ගාස්තු වැඩිවීම අද සිට සාමාන්‍ය ගාස්තු 12%කින් කිලෝමීටර 100ට වැඩි 120%කින්, සුඛෝපභෝගී 12%කින් සහ කිලෝමීටර 100ට වැඩි සුඛෝපභෝගී 15%කින් වැඩි කරන බවයි චමින්ද සිවා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් අද දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරනවා. Bus fare revision from today, minimum fare 34 rupees now. For the more detail, the annual bus fare revision comes into effect from today. According to the National Transport Commission, the minimum bus fare for normal services will increase from 30 rupees to 34 rupees, while the maximum fare will rise from 2,422 rupees to 2,902 rupees. සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු ඇතුල් පිටුවල සඳහන් කළ තියෙන දිවයින පුවත්පතේ අප අවධානය යොමු කරමු. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව අද සිට 12%කින් සාමාන්‍ය බස් ගාස්තු වැඩි කරන අතර කිලෝමීටර 100ට වැඩි දුර ගමන් සඳහා 20%කින් සාමාන්‍ය බස් ගාස්තු වැඩි කිරීමට නියමිතයි කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ. ඊට අමතරව කිලෝමීටර 100ට අඩු සියලුම සුඛෝපභෝගී සේවාවන්හි ගාස්තු 12%කින්ද, කිලෝමීටර 100ට වැඩි දුර සුඛෝපභෝගී බස් ගාස්තු 15%කින්ද වැඩි කර තිබෙනවා. මෙම බස් ගාස්තු සංශෝධනයේදී මගින් අපහසුතාවයට පත්වන ආකාරයේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට මගින් චෝදනා කරනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මේ විදිහට තමයි අද පුවත්පත්වල තොරතුරු සටහන් වෙන්නේ. ඒත් එක්කම පැණිබීමවල සීනි සීමාව තවත් අඩු කරයි අලුත් ගැසට්ටුවක් එයි කියලා සඳයා කරුණාරත්න දිනමිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතවයි අද තොරතුරු වාර්තා වෙන්නේ.
සන්ධ්‍යා කරුණාරත්නයි වාර්තාව අරගෙන එන්නේ දියර ආහාරවල තිබිය යුතු සීනි මට්ටම සංශෝධනය කරමින් ආහාර උපදේශක කමිටුවේ නිර්දේශ මත සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නව සංශෝධන අනුව දියර ආහාරවල අන්තර්ගත සීනි ප්‍රමාණයන් රතු, ඇම්බර් සහ කොළ යන වර්ණ සංකේත යටතේ වර්ගීකරණයට ලක් කිරීමේදී අන්තර්ගත වන සීනි ග්‍රෑම් ප්‍රමාණය තව දුරටත් අඩු කර තිබෙනවා. ඒ අනුව රතු වර්ණයෙන් නිරූපිත මිලිලීටර් 100ක අඩංගු සීනි ග්‍රෑම් ප්‍රමාණය 11 සිට 8 දක්වා අඩු කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් දක්වන සීනි ප්‍රතිශතයේද මිලිලීටර් 100ට ග්‍රෑම් 2.5 සිට 8 දක්වා වන පරාසය දක්වා අඩු කර තිබෙනවා කියලා තමයි සටහන් වෙන්නේ. ග්‍රෑම් 2.5 සිට 8 දක්වා වන පරාසය දක්වා අඩු කර තිබෙනවා. කොළ වර්ණයෙන් දැක්වෙන සීනි ග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් 2.5ට අඩු විය යුතුයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට අමතර අදාළ සංකේත ලාංඡන ඇසුරුම් මත ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වන විකල්ප ක්‍රමද නව සංශෝධනයට ඇතුළත් කර තිබෙනවා කියලත් සඳහන් කරලා තිබෙනවා. පාරිභෝගික ජනතාවට දියර ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය නිවැරදිව සහ පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සංශෝධනය සිදු කර තිබෙනවා කියලා තමයි අද දින මින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. බොහොමයක් පුවත් අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්කඩ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න බලා 2:24.

0: වෙලාව දෙහය විනාඩි 28 අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. 7 megawatt projects to be completed this year. For the more in detail, over 300,000 families in several districts to benefit. National Water Board pumps over 175 billion rupees. President to commission Tamuthegama water project on 9th of July. Let's see more details about it in Sinhala. පවුල් ලක්ෂ 3ක ජල අවශ්‍යතා සපුරයි. බිලියන 175ක ජල ව්‍යාපෘති ජනතා අයිතියට. රන්මලී සෝමසිරි අද දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. දීර්ඝ විස්තරයක් සහිතවයි තොරතුරු සටහන් වෙන්නේ අද දිනමින පුවත්පතේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. ජල සම්පාදන ශේෂ්ත්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කරමින් රුපියල් බිලියන 175කට අධික ජල ව්‍යාපෘති රැසක් මේ වසරේදී ජනතා අයිතියට පත් කිරීමට රජය සැලසුම් කරලා තිබෙනවා. ජාතික ජල සම්පාදන සහ ජලාප වාහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන මේ දැවැන්ත ජල ව්‍යාපෘති මගින් මෙරට දිස්ත්‍රික්ක කිහිපයක පවුල් ලක්ෂ 3කට අධික පිරිසකට සෙත සැලසෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ අතර තඹුත්තේගම ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සහ කැබිතිගොල්ලෑව නව ජල ව්‍යාපෘතියකට මුල්ගල තැබීම ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මාසේ 9 වෙනිදා සහ 10 වෙනිදා සිදු කිරීමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ. 2026 වර්ෂයේ ජූලි මාසයේ අවසන් වන විට රුපියල් මිලියන 4,995ක වියදමින් නිම කරන ලද ලග්ගල නව නගර ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් පවුල් 6,800කට ජලය ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එම කාල සීමාවේදීම රුපියල් බිලියන 32ක අධික වියදමින් නිකුත් කරන තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් පවුල් 25,000කට ප්‍රතිලාභ හිමිවනු ඇති බවයි තොරතුරු විදිහට සඳහන් කරලා තියෙන තවත් දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා දිනමින පුවත්පත. දරුවන් නව තාක්ෂණයෙන් සහ දැනුමෙන් සන්නද්ධ කිරීමට අවශ්‍ය කටයුතු රජයක් ලෙස ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඒ බලන්ගොඩ විද්‍යාලෝක විද්‍යාලයේ පැවති අරුමැසිය ප්‍රදර්ශනය විවෘත කිරීම සහ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්
1: අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් පළවෙනි ශ්‍රේණියේදී එන අවුරුද්දේ සිට 6 වන ශ්‍රේණියටත් අලුත් විෂය මාලාවක් හඳුන්වලා දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විදිහේ දස්කම් තියෙන දරුවන්, මේ විදිහට දක්ෂතා තියෙන දරුවන් තව තවත් දියුණු කරන්නේ. ඒගොල්ලොන්ගේ දක්ෂතා එළියට අරගෙන ඒවා තවත් දියුණු කළා. ඔවුන්ගේ අනාගත ජීවිතවලට ඒවා රුකුලක් වෙන විදිහට දියුණු කරගන්න අධ්‍යාපනය පාසල කොහොමද අපි දියුණු කරන්නේ, කොහොමද අපේ විෂයමාලාව පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මට හිතනවා එන අවුරුද්ද 6 වසරේ අලුත් විෂයමාලාව මේ පාසලට හඳුන්වා දුන්නම මේ පාසලේ දරුවන් ඒක ඉතාමත්ම සාර්ථකවත්, මේ ගුරු භවතුන් ඒක ඉතාමත්ම සාර්ථකවත් ක්‍රියාත්මක කරයි කියන විශ්වාසය මා තුළ තියෙනවා.
0: කඩවත මේරිගම අධිවේගයේ ඉදිකිරීම ළඟදීම අවසන් තීන්දුවට ලංකාවත් චීනයත් සූදානම් වෙන අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කර තින අපි අවධානය යොමු කරමු. දමිත් වික්‍රමසේකර ලංකාදීපයට ගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා. චීන අපනයන ආනයන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ ඉදිකිරීම කටයුතු ඉදිරි සති කිහිපය තුළ යළි ආරම්භ කිරීම සඳහා වන සංශෝධිත ගිවිසුම අවසන් කිරීමට ශ්‍රී ලංකා සහ චීනය සූදානමින් සිටින බව රජය සඳහන් කරනවා. රජයේ ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායම බැංකු උපසභාපති යැන් ඩොන්ග්නින් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ඉහළ පෙළේ දූත පිරිසක් පසුගියදා දිවයිනට පැමිණි බවත්, ඔවුන් මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමු වී මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවයි කියලයි අද ලංකාදීප පුවත්පතේ සටහන. තවත් බොහොමයක් තොරතුරු මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වන රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් න්‍යූස් ලැට් එක වෙලා උදේ 6යි විනාඩි 33යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලාව උදේ 6 විනාඩි 33 අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් වදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූලි මාසේ 5 වෙනිදා දවස මහජන සම්පත 6239 වන ජයග්‍රහ දිනුම් වරේ දවසේ දී ක්‍රියාත්මකුනේ සීන් රිසක්ෂරයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක 5 අංක 6 අංක 1 අංක 9 අංක 3 සහ නැවතත් අංක 9යි ජයග්‍රහයි අංක බවට පත් වුනේ ගොවිසෙත 4481 වන ජයග්‍රහ දිනුම් වරේ ටී ඉංග්‍රීසි අක්ෂරයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක 35 අංක 37 අංක 71 සහ අවසානයේට අංක 77 මෙගා පවර් 2587 වන ජයග්‍රහ දිනුම් වරේ දවසේ දී ක්‍රියාත්මක වන යූ ඉංග්‍රීසි අක්ෂරයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි සුපිරි අංක 26 වෙනකොට අනිකුත් ජයග්‍රහයි අංක සටහන් වෙන අංකාට අංක 55 අංක 72 සහ අවසානයේට අංක 74 දන නිධානය 2269 වන ජයග්‍රහ දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මකුනේ එල් ඉංග්‍රීසි අක්ෂරයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක 1 අංක 3 අංක 25 සහ අවසානයේට අංක 79 හඳහන 1548 වන ජයග්‍රහ දිනුම් වරේ තුලා ලග්නයි වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහයි අංක 16 අංක 17 අංක 20 සහ අවසානයේට අංක 35 අද සම්පත 814 වන ජයග්‍රහ දිනුම් වරේ සිංග්‍රීසි අක්ෂරයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක 1 අංක 9 අංක 3 සහ අවසානයේට අංක 9යි සඳහන් වෙන්නේ ජයග්‍රහයි අංක විදිහට NLB ජය 507 වන ජයග්‍රහ දිනුම් වරේ බී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහයි අංක සටහන් වෙන අංක 3 අංක 5 NLB ජය 507 වන ජයග්‍රහ දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මකුනේ බී ඉංග්‍රීසි අක්ෂරයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක සටහන් වෙන අංක 3 අංක 2 අංක 0 සහ අවසානයේට අංක 4 සුබ දවසක් 355 වන ජයග්‍රහ දිනුම් වරේ මීන ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහයි අංක සටහන් වෙන අංක 10 අංක 18 සහ අවසානයේට අංක 64 එතෙකම සුබ දවසක් 355 වන ජයග්‍රහ දිනුම් වරේ ජයග්‍රහයි ප්‍රවර්තන අංකය 5055 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝනින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:35යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රණය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 779 579

0: ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ மார்னிங் நியூஸ் அலர்ட்.
1: වෙලාවදී 6 විනාඩි 43 දෙවෙනි පුවත්පතටයි අවධානය. මාලදිවයිනෙන් කුදලන් ආ නීතිඥ යුවළ ඝාතනයේ සැකකාර සිහින දිල්සර පැය 72ක් රැඳවුම් භාරයට. හිමන්ත රඳුනු සාටිකේ ජී කපිලයි වාර්තාව අරගෙන ඉන්නේ. මාලදිවයිනේදී අත්අඩංගුවටගෙන පෙරේදා සවස මෙරටට රැගෙන තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහුගේ බෙරේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවේ ප්‍රධාන සැකකරුවන සිහින දිල්සර නැමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණු අපරාධ කොට්ටාසය අධිකරණයෙන් අවසර ලබාගෙන තිබෙනවා කියලා තමයි අද දිවයින පුවත්පත සටහන් කරන මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළ තිබුණා. එම රැඳවුම් නියෝගයේ මාස 3ක කාලයකට දීර්ඝ කර ගැනීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන. ඉකුත් පෙබරවාරි මාස 16 වෙනිදා සවස තලංග මකුරේගල ප්‍රදේශයේ සුපිරි වෙන්දසලක් ඉදිරිපිටදී නීතිඥ බුද්ධික මාලවරාජ මහතා සහෝගේ බිරිඳ මෝටර රථය තුලදීම වෙඩි තබා ඝාතනය කර තිබුණා. කරන්දිනේ සුද්දා නැමැති පාතාල නායකයාගේ නියෝග මත කරන්දිනේ රාජු නැමැති ඔහුගේ සහෝරා විසින් මෙම ඝාතනය මෙහෙවා තිබූ බවයි විමර්ශනවලදී අනාවරණය වුණේ. මෙම දිත්ව ඝාතනයට සම්බන්ධ කරන්දිනේ රාජු ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු මෙවන විට අත්අඩංගුවට පත් සිටින බවත් පොලිසිය සටහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ තොරතුරු විදිහට සටහන් වෙන්නේ. නැදුන් කර්ණි හිදී අයිස් සමග ඇල්ලූ ජාවාරම් කරු කොළඹට. යාපනයේ නැදුම් කර්ණි පොලිසිය මගින් පෙරේදා අයිස් මද්‍රව්‍ය කිලෝවකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් මද්‍රව්‍ය ව්‍යාපාරිකයා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹට රැගෙනීමට නියමිතයි කොළඹට රැගෙනීමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා සඳහන් කළා කියලා තමයි දෙවැනි පුවත්පත අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දිනමින පුවත්පතටයි අවධානය. 2026 සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි සඳයා කරුණාරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ. එතකමද දිනමින පුවත්පත සඳහන් කළා තිබෙනවා 2025 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි. ඒ පිළිබඳව ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිනවා. අපි අවධානය යොමු කරමු 2026 සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් වන පුවතට. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2026 විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ අයදුම්පත් කැඳවීමට මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ මාස 23 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 12ට අයදුම්පත් කැඳවීම අවසන් වන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ. මෙම අයදුම්පත් කැඳවීම මේ මාස 3 වෙනිදා ආරම්භ කළ අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් බාර ගැනීම අවසන් දිනය දීර්ඝ නොකරන බවද එය ප්‍රකාශ කළා. සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අදාළ උපදෙස් මත මාර්ගගතව අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි ඇය සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්බඩ විවන www.donates.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවත් අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් බාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බවත් ඉන්දිකාලියනගේ මහත්මිය සඳහන් කළා කියලා තමයි වැඩි දුරතොරතුරු විදිහට සටහන් කරන්නේ. අපි නිල වෙබ්බඩවි නැවතත් මතක් කරනවා www.donates.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිස අදාළ උපදෙස් කියවා හොඳින් නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවත් අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් බාහිරයේ සුරක්ෂිතව තබා ගන්නා බවත් තමයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ කියලා අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. හෙටක මේ 2025 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙන බවත් සඳහන් කළා තියෙනවා. අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ. ඔබට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්බඩ විවන www.donates.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවත් මේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන. හමුදා ඉඩම ශැංග්‍රිලා හෝටලයකට විකිණීම. මහින්දට කෝටි 100ක් දුන්නයි අල්ලස් කොමිසමට පැමිණිලා. සුභාෂිනී සේනානායකයි අද දිනමිනට වාර්තා වරගෙන ඉන්නේ. තොරතුරු සටහන් කළ තින ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. හමුදා මූලස්ථානයේ පිහිටි ඉඩම ශ්‍රීලා හෝටලයට විකිණීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩොලර් මිලියන 5ක අල්ලස් මුදලක් ගැනීම සම්බන්ධයෙන් අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ අල්ලස් දූෂණේ වර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලක් ඉදිරිපත් කර තිබෙනවා. හමුදා මූලස්ථානයේ පිහිටි ඉඩම ශ්‍රීලා හෝටලයට විකිණීමේදී ඩොලර් මිලියන 5ක අල්ලස් වශයෙන් සිංගප්පූරුවේ විදම්බරම් යන පුද්ගලයා දිවුරුම් ප්‍රකාශයකින් පවසා ඇති අතර TPL ඉත්මා සමාගම හා හෙලියාට් යන උපදේශන සේවා සපයන සමාගම කරහා මුදල් ලබා දී ඇති බව සජින් වාස් ගුණවර්ධන මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර ඇතැයිද පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා කියලත් අද දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. මෙතමයි අදවසේදී ප්‍රධාන සිරස්තල විදිහට පුවත්පත්වල සටහන් වෙලා තිබෙන අපේ මේ විරාමයෙන් අනතුරු වීදිස් පුවත් ක්‍රීඩා පුවත් සහ කාටුන් සමවෙත ගෙනෙන බලාපොරොත්තු වන රැඳී සිටින FM 93.5 න් 93.7 ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක.
0: මෝර්නින් නිවුස් ඇලර්ට් ලක්කන රේඩියෝ ITN.
1: උදේ 6:49 වෙලාව.

0: ලකන්ඩ රේඩියෝ ITN
1: ලකන මෝර්නින් නිවුස් වලට හගෙන ඉන්න බැලවුද 6 විනාඩි 53යි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Hadum Vadina, Rhino Premier Roofing Sheet. Fetty Mr. Sandha, Tahatunai Anuhaya Amatana.
3: Ratata Vagakiyama,

0: ITN Morning News Alert。
1: වෙලාව 2:00 විනාඩි 54 එපිසෝඩනා විදෙස් තොරතුරු වලට අවධානය යොමු කරන්න.
2: Around the world.
1: ඉරානයේ හිටපු උත්තරීතර නායක කමේනිගේ අවමංගල උත්සවයට ජනගඟ ගලයි. රටවල් සියකින් නියෝජිතයන් භූමිදානය නමවනදා කමේනිගේ උපන් බිමේදී කියලයි සඳහන් වෙන්නේ. චෛරපත් සමගින් තොරතුරු සටහන් කළ තියෙනවා මේ සම්බන්ධයෙන්. සීලුම් පුවත්පතල තොරතුරු සටහන් කළ තියෙනවා දිනමින පුවත්පතට මේ අවධානය. මීට මාස 4කට පෙර ඇමරිකා ඊශ්‍රායලයේ කබද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක 86 හැවිරිදි අයතුල්ලා අල් කමේනිගේ අවමංගල උත්සවයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. පසුගිය 3 වෙනිදා සිට දින 2ක කාලයක් පුරා අවමංගල යාඥා සිදු කිරීමෙන් පසු මහජන ගෞරවය සඳහා දේහය තෙහෙරාන් නුවර ප්‍රධාන දේවස්ථානයේ තැන්පත් කර ඇති අතර සිය ගෞරවය පුද කිරීමට ඉරානයේ සහ ඉරාකයේ මිලියන 15කට අධික ජනතාවක් සහභාගී වනු ඇතැයි ඉරාන බලධාරීන් අපේක්ෂා කර තිබෙනවා. මීට අමතරව රටවල් 100කට වැඩි ප්‍රමාණයකින් නියෝජිතයින් සහභාගී වීමට නියමිතව ඇති බවත් පාකිස්තානයේ අගමැති ශිබාස් ෂරීෆ්, තජිකිස්තානයේ ජනාධිපති ඉමෝමාලි රහ්මාන් වැනි නායකයන්ගේ නම් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන්. අමරිකාවේ 250 වැනි නිදහස් උත්සවය සැමරේ ට්‍රම්ප්ගෙන් මිනිත්තු 40ක දේශනයක් රැඳවුවන් 11කට ජනපති සමාව කියලාද තොරතුරු සටහන් කරලා තියෙනවා ඡායරූපත් සමගින් මේ සම්බන්ධයෙන්. හමාස් සහ හිස්බුල්ලා නියෝජිතයනුත් ඉරානයට. ඉරානයේ හිටපු උත්තරීතර නායකයාගේ අවමංගල උත්සවයට හිස්බුල්ලා සහ හමාස් සහ හවුති යන සංවිධානවල නියෝජිතයින් දෙක්වන බව දෙස් මාධ්‍ය සඳහන් කරනවා කියලා තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. එත එක්කම යුරෝපයේ උෂ්ණත්වයෙන් ප්‍රංශයට දැඩි බලපෑම් මරණ 9000කට ආසන්න බවයි වාර්තා වෙන්නේ කියලා තොරතුරු සටහන් කළා තියෙනවා. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් මේ තමයි අද දවසේදී විදෙස් තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා තොරතුරු වලට.
2: Sports Roundup.
1: දෙවැනි ටෙස්ට් තරඟය පිටිකරුවන්ගෙන් කොදෙව්වන්ට කදිම පිළිතුරක්. පළමු ටෙස්ට් තරඟයේදී බටහිර ඉන්දිය පිළ තමන්ට දුන් දඩුවමට කදිම පිළිතුරක් ලබා දුන් ශ්‍රී ලාංකික පිටිකරුවන් දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දිනේදී තේපානේ පසුවන තොරොත් කොදෙව්වන් පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් අවේ වේලෙන්නට තැබුවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. තේපානේන් පසුවත් ඕවර 7ක් පමණ පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9කට ලකුණු 549ක් ලබා සිටියේදී සියමොල්ලිනි මාත් හිටවුවා කියලා තොරතුරු සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. එතකම ලංකාදීප පුවත්පතයි අද සටහන් කරන්නේ කේප් වර්ඩ් ක්‍රීඩකයෝ ලෝකය මන්ද මන්ද කරයි. ලෝක කුසලාන තරගාවලියේ පිළිමලුන් පිටු දැකීමේ වටේදී ආජන්ටිනා විසින් කේප් වර්ඩ් කණ්ඩායම ගෝල 3-2 ලෙසින් පරාජය කරමින් 16 දෙනාගේ වටේට සුදුසුකම් ලබා ගත්තා. නමුත් ආජන්ටිනාව හෝ ආජන්ටිනාවේ ලයනල් මෙසි ගැන නොව ආජන්ටිනාව හමුවේ කේප් වර්ඩ් ක්‍රීඩකින් දක්ව දස්කම් පිළිබඳව කතාව සිකුරාදා දවසේ කතාවේ තිබුණා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. තමයි දවසේදී සටහන් වෙන්නේ ක්‍රීඩා පුවත් විදියට. අපි අවධානය යොමු කරමු කාටුන්ස් වලට.
2: කාටුන්ස්
1: දිනමින අංජනගේ කාටුනේ අද මෙහිමයි සඳහන් වෙන්නේ. පොලිසිය 200ක් විතර පාතාලෙන් පඩි ගන්නවලු. එහෙනම් වෙනසකට තියෙන්නේ ඇඳුම විතරයි කියලා තමයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් කාටුනේට අවධානය යොමු කරන්න කලින් අපි යමු ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් මොනවද කියන්නේ කියලා බලන්න. බස් ගාස්තුවක් දැන් වැඩි වෙලා අපේ පොකට් එකට ගැහිල්ලකුත් කරලා කියලා තමයි අද සඳහන් කරන්නේ දිවයින පුවත්පත. ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් අද මේ විදිහටයි කියන්නේ. රටේ ආර්ථිකය හොඳ තැනකට ඇවිත් කියලා නන්දලාල් කියනවා. ඌවා කියන්නේ වසන්තගේ ලාල්ගේ ගෙවල් වල කුසි බලලද කියලා තමයි අද ප්‍රශ්නාර්ථයකුත් එක්ක ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ. අපේ දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනින් අදට ලක්කන මෝර්නින් නිවුස් වලට නිමා කරමු. බිමල් රත්නායක කියනවා මුදල් අමාත්‍යංශයේ ටොන් ගණන් සල්ලි තියෙනවලු. ඒ වුණාට වැඩ කරන්නේ මං වාඩි වෙලා ඉන්නේ කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ දිවයින පුවත්පතේ. මෙවතමයි දවසේ කාටුන් සිදුවීම සඳහන් වෙන හිටතු දැස්සන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ලක්කඩ මෝනින් නිවුස් ඇලර්ට් වලින් සමුගන්නවා ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහි වාසනාවන්ත සුබ දවසක් මම බුද්මිනි මේකන
0: අකුරු අතර පුවත් සොයන පත්තරය
3: සහයෝගීතා අනුග්‍රහය
4: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රේමිය ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
0: දශකහතක
6: ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී

සුබදාසනක් උදේ 7යි විනාඩි 8යි වෙලාව. අපි ජූලි මාසේ 6 වෙනිදා මුණ ගැහෙන්නේ. ජූලි 6යි. ජූලි 6යි. තව වචනයක් කියනවනේ. හරි. මේ එතකොට ජූලි 6 වෙනිදා අපි මුණ ගැහෙනවා. මේ ගෑස් මිල අඩු වෙලා බස් ගාස්තු වැඩි වෙන උදෑසනක තමයි අපි මේ විදිහට මුණ ගැහෙන්නේ නේ. ඉතින් අපි අඩු වීමේදී සතුට වෙනවාකින් වැඩි වීමේදී දුක් වෙනවා. ඉතින් ගෑස් මිල අඩු වෙනවත් එක්කම තව ඔය කොත්තු නේද රයිස් වගේ මේ මිල අඩු වෙනවා කියලා තිබ්බා. ඉතින් ඒ සතුට අපිට තියෙනවා. ඒ කොමුණත් රුපියල් 2 අවාසිය මගින්ට දීලා බස් ගාස්තු වැඩි වීමක් අද ඉඳලා ක්‍රියාත්මකයි කියලාත් ඔයා දන්නවා. හරි. මේ අපි කතාව එතනින් ඉවර කරමු නේ. මොකද කොහොමුණත් අපි ඒ දේවල් වලට අනුගත වෙන්න එපේ. අඩු වීම වැඩි වීම නේ. ඔක දුක සතුට වගේ තමයි. මිල ඉහළ යනවා, මිල පහළ යනවා. භාණ්ඩවල, සේවාවල ඒක තමයි ලෝකයේ ඉතින් ආර්ථික ස්වභාවය. ආර්ථිකවල ලෝකයේ ඕනම රටක මේ ස්වභාවය තියෙනවා. ඉතින් අපිටත් ඒක අඩු වැඩි වශයෙන් විඳින්න සිද්ධ වෙනවා. හරි. මං ඉනෝ මෙන්න මෙහෙම කතාවකට චාලි චැප්ලින් මෙන්න මෙහෙම ලස්සන කතාවක් කියලා තේනවා. මිනිස්සු ඉන්නේ ආදරය කරන්න, ද්‍රව්‍ය තියෙන්නේ පාවිච්චි කරන්න. හැබැයි අද සමාජයෙන් එනකොට මේක වෙනස් වෙලා කියලා මිනිස්සු පාවිච්චි කරලා ද්‍රව්‍ය වලට ආදරය කරනවා කියලා. ලොකු ලොකු යාන වාහන වලට, ගෙවල් වලට නේද භෞතික සම්පත් වලට ආදරය කරද්දි මිනිස්සුන් අපි පාවිච්චි කරනවා. මේක ඔයාගේ ජීවිතයට කොච්චර දුරට සාධාරණ කතාවක්ද කියලා දන්නෝ. ඉතින් සමහර කෙනෙකුට තාමත් අර මිනිස්සු කියන නේද ඒ ජීවියාට තියෙන ඒ සත්‍යයට තියෙන වටිනාකමේ කිසිම අඩුවක් නැති වෙන්න පුළුවන්. නමුත් බොහෝ තැන්වල අපි දකින්නේ වෙන වෙන දේවල් නිසා මිනිසා කෙරෙහි තියෙන නේද ඒ තිබිය යුතු යයි හිතන ඒ කියන ලෙංගතුකම් වටිනාකම් අඩු වෙලා තියෙනවා. චාලි චැප්ලින් ප්‍රසිද්ධ කියමනක් මේක. ඔයා මීට කලින් අහලා තියෙන කතාවක්. ඒත් මට හේතුණ හදුදී පාන්දර ඔයාට ඒ ගැන මතක් කළා දවස පටන් ගන්න.

0: ਉਹਦੇ ਹੱਥਾਂ ਵੀ ਬਿਨਾਂ ਦਾ ਹੱਥ ਰਾਏ
1: අටසියව සක්කුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ රේඩියෝ ITN.

හතයි විනාඩි 19යි වෙලාව. අපි පොඩ්ඩක් කතා කරලා යමු මේ දවස්වල තියෙන ප්‍රමුඛ ප්‍රශ්නය ගැන. ඔයා දන්නවා, ඔව්, පොඩි මදුරුවෙක් අපිට කරලා තියෙන හානිය විපත නේද රටක් විදිහට අපිට සිද්ධ වෙලා තියෙනවා. මේ පොඩි මදුරුවෙක් වෙනුවෙන් වෙලා වෙන් කරන්න, මොකද අපේම නොසලකිල්ල නිසා තමයි අපි මේ කියන තැනට වැටලා තියෙන්නේ. ඊයේ වෙනකොට ඩෙංගු මරණ 39ක් මේ මාස 6ට වාර්තා වෙලා තියෙනවා, මාස 6යි දවස් 6ට. ඉතින් මෙතනින් කියවෙන්නේ බියකරු කතාවක්. ඇත්තට මේ මරණ බිය දැනෙන කාලයක්. වාට මතක නම් පහුගිය අවුරුද්දම ගත්තොත් ඩෙංගු මරණ 25යි තිබුණේ මාස 12ක් ඇතුලේ. දැන් මාස 6ට, මාස 6යි දවස් 6යි 39යි. එතකොට මේ කතාව ගිය වසරට සාපේක්ෂව ගත්තම දෙගුණ වෙලා කියලා දැනෙනවා. ඩෙංගු මදුරුව වෙනස් වෙලා, හැබැයි අපිට බැරි වෙලා තියෙනවා නේද මේක පොසිටිව් පැත්තට වෙනස් වෙලා ගිය වසරට වැඩිය මේක වෙනස් කරගන්න. ඩෙංගු මදුරුවයි පැත්තෙන් ගත්තොත් එයා හරි ඇඩ්වාන්ස්. දැන් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,000 ඉක්මවලා තියෙනවා. දිනෙන් දින ප්‍රධාන පුවත් මවන්නේ මහජනතාව, එහෙම නැත්නම් ආණ්ඩුව නේද, එහෙම නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා නෙවෙයි දැන් ඩෙංගු මදුරුවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය කියන විදිහට මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වෙලා තියෙන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තමයි 59,638ක් කියන්නේ. දැන් 60,000ට තොන්න මෙන්න තියෙන්නේ. එතකොට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ පහුගිය ජූනි මාසේ. රෝගීන් 21,546යි. මේ අහගෙන ඉන්න ඔයත් සමහර විට ඩෙංගු රෝගියෙකුට ගොදුරු වෙලා වෙන්න පුළුවන්. ඔය දන්න කෙනෙක් මතක් වෙනවා වෙන්න පුළුවන් නේ. ජූලි මාසේ ගත වෙච්ච දින හතර තුල 4,251යි. පහකටනේ, දවස් පහකට කැල්කියුලේට් කරොත් 260කට ආසන්න ගාණක්. එතකොට වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතින්. රෝගීන් 31,249යි. අර අපි සමහර කාරණා ගැන අපි ඉන්න ගම නගරය පළාත ගැන ආඩම්බර වෙනවා නේද? මේවැදී අපිට බෑ කොලොසප් කරන්න. මොකද මේවැදී අපිට ලැජ්ජ වෙන්න වෙනවා. මේ අපි ඉන්න පරිසරය ඇතුලේ තමයි මේ කියන ප්‍රශ්නය දරුණුවටම තියෙන්නේ. විශේෂම කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම කඩුවෙල, හෝමගම ගොදටුව බත්තරමුල්ල පිළියන්දල, එහෙම නැත්නම් කොළඹ මහනගර සභාවට අදාළ බල ප්‍රදේශ මේ වෙනකොට ඉතාම නරකත්තර හැරලා තියෙනවා. ගම්පා දිස්ත්‍රික්කයේ බියගම, කැලණිය, සීදුව, ජායල, මහර, වත්තල, මීගමුව, මිනුවන්ගොඩ, ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ ගත්තම පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මේ වගේ ඩෙංගු මදුරුවා පරාජය කරන්න දැන් නම් අපි මේ තව කල් ගන්න එක තේරුමක් නැහැ. මොකද එහෙම නොවෙන්න ලංකාවේ මිනිස්සු ජනගහණය අඩු වෙලා මදුරු කොහොමද දැනටත් මම කියන්නේ ඒ වගේ තත්ත්වයක් තමයි මේ සංඛ්‍යා දත්ත ගැන කියනකොට කියන්න තියෙන්නේ. දැන් මේ වෙනුවෙන් ජාතික කර්තව්‍යයක් විදිහට මේ ගැන හඳුනාගත්ත ජාතික ලොතරැයි මණ්ඩලය දන්නෝ පහුගිය කාලේ විවිධ පළාත් පාලන ආයතන මූලික කරගෙන නේද කසල බඳුන් පිරිනැමීමේ අවස්ථාව, ඒ වගේම ඩෙංගු මර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන්, මේ වගේ දේවල් ගොඩාක් සංවිධානය කරලා තිබුණා. මාතර, ඒ වගේම බද්දේගම, කෑගල්ල, එතනින් එහාට තවත් පළාත් පාලන ආයතනත් එක්ක මේ කටයුතු සිද්ධ වෙනවා. එතකොට මේ අවට වටපිටාව පිරිසිදු කිරීම, වතුර රැඳෙන ස්ථාන ඉවත් කිරීම වගේම කැලි කසල ක්‍රමවත් විදිහට බැහැර කිරීම කියන කාරණාවෙදි මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කටයුත්තේ පෙරගමන් අරගෙන තියෙනවා. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ලබා දෙන දශක 6ක් පුරා ඔයාට කෝටි ගණනින්, මිලියන ගණනින්, ලක්ෂ ගණනින් තෑගි දෙනවා වගේම මේ වෙලාවේ නේද දැන් අපි කතා කරලා තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ විනුනවා වියදම් කරන රුපියල් 40කට දෙන ඒගොල්ලෝ දෙන වටිනාකම නේ. හැම ලොතරැයි දිනුම් මැදීමකින්ම ඔයාට දිනුමක් නැතත් රටේ සංවර්ධන කාර්ය සඳහා මහඟු දායකත්වය දෙනවා. රජයේ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල නේ, මේ වගේ අරමුදල් ගණනාවකට දායකත්වය දෙනවා. ඒ නිසා මහජන සම්පත ගැන මතක් කරේ මේ වෙලාවෙම. ඒ වගේම මම ඔයාලට මතක් කරන්නම් ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන. ඔයාගේ ගෙදරම තියෙන ඕනේ නිෂ්පාදන පෙළක්, විශේෂයෙන්ම ඔයාගේ බඩේ, එහෙම නැත්නම් ලදරු පණු රෝග සම්බන්ධ වෙන්න පුළුවන් කුඩා දරුවන්ට තියෙන නේ බඩේ අපහසුතාවයන් වෙන්න පුළුවන්, බඩේ අජීර්ණයක් වගේ වෙන්න පුළුවන් ක්‍රිමිරාජ කරල් ගුලි ඔයාලට මතක් කරන්න ඕනේ. දශක 7කට වැඩි 8කට ආසන්නයි, ඒ කියන්නේ අවුරුදු 77ක් තිස්සේ මේ වෙනකොට ක්‍රිමිරාජ කියන නම අපිත් එක්ක මේ ගනුදෙනුවේ ඉන්නවා. ඉතින් අපේ සෞඛ්‍ය ගැන නේද වද වෙනකොට ක්‍රිමිරාජ කියන නම අපිට අමතක කරන්න බෑ. වඩ පුළුවන් කමක් තියෙනවා ෆාමසි, එහෙම නැත්නම් ඔය ඔසුසල් කියලා කියන්නේ ඖෂධහල් කියලා කියන්නේ, අන්න එහෙම තැන්වලදී මේ කියන ක්‍රිමිරාජ නිෂ්පාදන මිලදී ගන්න. විජ නිෂ්පාදන කැමරස්ස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා ප්‍රමිතියෙන් යුතු
කොළුබඩු ගන්නවා නම් ඔයාට විජය කියන නම හැමතිස්සෙම මම කියනවා ඒ ජාත්‍යන්තරය පිළිගන්නේ ඒ ප්‍රමිතිය නිසාමයි. ඇසුරුමේ ඉඳලා නේද ප්‍රොඩක්ට් එක ඇතුලේ තියෙන ඒ ප්‍රොඩක්ට් එකේ ගුණාත්මක බව කියන කාරණාව මේ සියල්ල ගැන විජය නිෂ්පාදන තවදුරටත් ඉතාමත්ම සැලකිලිමත් ඒ නිසා තමයි ඒගොල්ලන්ට ජාත්‍යන්තර වෙළඳපළේදී මේ කියන පිළිගැනීම උදා කරගන්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඔයා ගෙදර උයන පිහන කෙනෙක් නම් එහෙම නැත්නම් ආපන ශාලාවක වෙන්න පුළුවන් මේ. ඔයා කොහේ හරි කෑම සම්බන්ධ කටයුතු කරන කෙනෙක් නම් ඔයාට වගකීමක් තියෙනවා. ඔයාගේ කෑමේ රසට ඒ වගේම සෞඛ්‍ය සම්පන්නව අනිත් අයට පිළිගන්වන්න. විජය නිෂ්පාදන පාවිච්චි කරන්න.

0: බහින් අනු තුනයි දශම හතින් ලක්හට ලක්කාමටම ලක්හන පෙරනෝවරු
1: පොඩි පණිවිඩයක් කියල ඉන්නද මේ පණිවිඩේ මංවාට මෙන්න මෙහම පොඩි හින්ටගත් දෙන්නම් තව පොඩ්ඩකින් තමයි හරිම පණිවිඩේ කියන් මොකක්ද හින්ට එක ඔයාගේ කොන්ද අමාරුවට බෙල්ල වේදනාවට දනහිසේ වේදනාවට උරහිසේ වේදනාවට වලලු කර නේද රිදෙනවා වගේ නම් මැණික් කටුවේ වේදනාව කියන එක සමහරුන්න තියෙන විශේෂම ස්පෝර්ට්ස් කරන අයට එහෙම තියෙනවානේ ඊට පස්සේ ඕගොල්ලෝ හිතනවා ඔපරේට් කරන්න ඕනේ කියලා එතනට යන්නේ නැතුව ඊට මෙහැම් මේක විසඳගන්න පුළුවන් 1920ක් වැය කරන්න ඕවා පොඩ්ඩක් හිත හදාගන්න 1920ක් වගේ පොඩි ගානකට පුළුවන් ඔය කියන ප්‍රශ්න ඔක්කොම විසඳන්න මොකද්ද මේ මොකද්දනේ කියන්නක් තව පොඩ්ඩකින් ඊට කලින් මා රුපියල් 40ක් වියදම් කරන්න ලෑස්තිද කියන්නකෝ මට ජාතික ලොතරැයි මණ්ඩලයේ රුපියල් 40ක් වියදම් කරලා ඔයාට තියෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න. එහෙනම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවසේ ගත්ත ටිකට්ස් නේ වාසනාවන්ත අංක ටික බලමු. අන්න ඊයේ 40ක් වියදම් කරලා අද දිනුමක් ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නයි. මම මීන ලග්නේ තමයි ජයග්‍රහයි ලග්නේ. හරි. එතකොට මේ සුබ දවසක් ලොතරැයි ගැන කියන්නේ මීන ලග්නේ තමයි ජයග්‍රහයි ලග්නේ. ජයංක අංක 10, අංක 18, අංක 64. ඒ වගේම ජය ලොතරැයි දවසේ දිනුම් මැද B අක්ෂරයත් එක්ක අංක 3, අංක 2, අංක 0 සහ අංක 4 ජයග්‍රහයි ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙනවා. අද සම්පත ගත්තා නම් අංක 3, අංක 9, අංක 9, අංක 3 සහ අංක 9. ඒ වගේම අංක 1, අංක 9, අංක 3, අංක 9 C අක්ෂරයත් එක්ක. හදාන ලොතරැයි දවසේ දිනුම් මැද 1548 වෙනි දිනුම් වාරයේ තුලා ලග්නය සහිතව ජයග්‍රහී අංක 16, අංක 17, අංක 20 සහ අංක 35. ධන නිධානය ගත්තා නම් 2269 වෙනි දිනුම් වාරයේ එල් අක්ෂරයත් එක්ක අංක 1, අංක 3, අංක 25 සහ අංක 79. මෙගා පවර් U අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය අංක 26, ජයග්‍රහී අංක අංක 8, අංක 55, අංක 72 සහ අංක 74. ගොවිසෙත T අක්ෂරයත් එක්ක අංක 35, අංක 37, අංක 71 සහ අංක 77. මහජන සම්පත ගත්තනම් C අක්ෂරයත් එක්ක අංක 5, අංක 6, අංක 1, අංක 9, අංක 3 සහ අංක 9 ජයග්‍රහයි ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙනවා. ඊයේ දවසේ දිනුම් මදිල්ලද වාසනාවන්ත ප්‍රතිඵලයි මම මේ මතක් කරේ. අදත් රුපියල් 40කින් ජීවිතය වෙනස් කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්කයි.

හතයි විනාඩි 34යි. ජීවත් වෙලා ඉන්න කාලේ වටින්නේ නැති සමහර මිනිස්සු ජීවත් වෙලා කියන්නේ ජීවිතෙන් සමුගත්තට පස්සේ ඕනාය තරම් නේද? ಗುಣ කතන සමහර තැන්වල චිත්‍රපටි ෆිල්ම් බවට පත් වෙනවා දැකලා තියෙනවා. ඔයත් මමත් මේවා හොඳට එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. මේ දවස්වල මම දකින තවත් එකක් තමයි මේ විශේෂම ලෝක දේශපාලනය ගත්තම අල් ඛමේනි කියලා කියන්නේ අල් ඛමේනි ජීවත් වෙලා ඉන්න කාලේ ඔහු ලෝකයේ ගොඩාක් වෙලාවට තීරුම් ගත් ඉරාන වැසිය නැරෙන්න බොහෝ රටවල් තීරුම් ගත්තේ අල් ඛමේනි කියලා කියන්නේ හතුරු මෙහෙම නැත්තම් එයා ටිකක් නේද මේ ලෝකයට නොගැලපෙන විදිහේ එහෙම චරිතයක් කියලානේ. හැබැයි වා දැක්කද අල් ඛමේනිගේ අවසන් කටයුතු සිද්ධ වෙන මේ පහුගිය දවස් කීප ඇතුලේ ලෝකයේ කොච්චර අල් ඛමේනි ගැන කතා කරාද කියලා ඉතිහාසයේ පුරාම ඇතැම් පුද්ගලීන්ගේ මතකේ රැඳෙන්නේ ඔවුන් දරූ තනතුරු එහෙම නැත්නම් බලය නිසා නෙවෙයි. හැබැයි සමහරලාට ඒගොල්ලෝ ජීවිතේ ප්‍රකාශ කරපු වටිනාකම් හින්දත් නේද යම් තැනකදී ආයේ ආයෝ අපි සිහිපත් කරනවා. අල් ඛමේනි ගැන තව අවුරුදු ගානකට පස්සේ සමහරලාට එහෙම මේ ලෝකේ ඛමේනි වගේ මිනිස්සු මේ ලෝකෙට අවශ්‍යයි කියලා කියන දවසකුත් එන්න පුළුවන්. අපි ඒ කතාව මතක් කරගෙන ඉන්නේ මේ සෙයිද් අලි ඛමේනි විශේෂ ස්ථානයක් ලෝක දේශපාලනය ගත චරිතයක්. එයා හරි සරල කෙනෙක් කියලා කියනවා. අධ්‍යාත්මිකත්වය, දැනුම, ඉවසීම, වගකීම මේ සියල්ල ගැන පහුගිය කාලේ කතා කරනවා. සෑහෙන කතා බහක් තියෙනවා. ලෝකයේ විවිධ ජනතාව එයව මේ ඛමේනි පිළිබඳ විවිධ අදහස් දරනවා. හැබැයි දැනුම, සදාචාරය සහ අධ්‍යාත්මික වටිනාකම් පිළිබඳ මෙයාගේ කැපකිරීම බොහෝ දෙනෙක්ගේ ගෞරවයට ලක් වෙලා තියෙනවා. 1939 වසරේ තමයි ඉරානයේ මෂහද් නගරයේ උපත ලබන්නේ සෙයිද් අල් ඛමේනි. සරලයි කිව්වා, ආගමික පසුබිමක් තුළ හැදී වැඩෙනවා. එතකොට එයාගේ පියා ආගමික විද්වතෙක්. පවුලේ මේ ජීවිතේ ගොඩනැගෙන්නේ ධනය මත නෙවෙයි, ආගමික සහ ඔය සදාචාරාත්මක වටිනාකම් මත. කුඩා කාලේ ඉඳලම මෙයා දැනුම හොයාගෙන ගිය කෙනෙක්. අල් කුරාණය, හදීස්, අරාබි භාෂාව, ඉස්ලාම් ධර්මය, එහෙම නැත්නම් නීතිය, ඉතිහාසය, මේ ගැන සෑහෙන දේවල් හොයපු කෙනෙක් සහ උගත් අයෙක් විදිහට තමයි අල් ඛමේනිව මේ ලෝක දේශපාලනය තුළ විචාරකය හඳුන්වන්නේ. ඉතින් මේ මිනිසාගේ හදවත පිරිසිදු කර සමාජය යහපත් කරන බලවේගයක් කියලා ඛමේනි විශ්වාස කරා කියලා කියනවා. ඉතින් මේ අධ්‍යාත්මික නායක කියලානේ හැමතිස්සම මෙතුමා හඳුන්වන්නේ නේ. ඉතින් අල් ඛමේනි ගැන මෙයා මේ චරිතය ගැන ඉතාම පෞරුෂවත් කෙනෙක් විදිහට අපි හැමෝම තේරුම් ගත්ත චරිතයක්. ඉතින් සෙයිද් අල් ඛමේනි මේ උරුමයෙන් දේශපාලන ජයග්‍රහණ වලින් පමණක් මයින්න බැරි නේ, වෙනත් විදිහේ ගැඹුරක් සහිත පුද්ගලයෙක් කියන එකයි ගොඩාක් මේ දවස්වල යන සමාජ මාධ්‍ය ලිපි, එහෙම නැත්නම් පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය, අන්තර්ජාතික මාධ්‍ය ඇතුලේ බොහෝ තැන්වල කතා කරලා තියෙනවා. ඛමේනි, අල් ඛමේනි, හේ යුගයත් අවසන්ද? මෙතනින් එහාට මෙතුමා කරපු දේවල් සම්බන්ධව ලෝකයේ කොයි විදිහට තීරුම් ගනීද? අර ඇමරිකාව වගේ රටක සතුරෙක් වූ නිසා තමයි ප්‍රහාරයකින්, ඊශ්‍රායලයේ නැමති රටේ සතුරෙක් වෙච්ච නිසා තමයි ඛමේනිට ජීවිතය අහිමි වෙන්නේ. හැබැයි අදටත් ඛමේනි වෙනුවෙන් දහස් ගණන් ලක්ෂ සංඛ්‍යාත පිරිස් ඉරානයේ වීතිවල. ඉතින් කරපු කියපු දේවල් එහෙම අමතක නොකරන රටවැසියන් වෙන්න ඕනි. එහෙම මහපාරට ඇවිල්ලා එහෙම නැත්නම් මේ අවසන් කටයුතු වෙනුනොත් ඔබ දකින්න ති ඉරානයේ වැසියෝ කියලා මම අර එතනින් අර කතාවෙන් එයාව ගලව ගත්තේ. ඛමේනිට යම් යලාවක දැඩි විරෝධයක් එනවා රට ඇතුලේ. නමුත් අවසානයේ ඛමේනි පිටි පෙනී හිටින්නේ රට වෙනුවෙන්නේ කියන කාරණාවත් එක්ක ගත්තම ආයි ඒ මතේ වෙනස් වෙනවා. 7 විනාඩි 39 වෙනකොට මම ඔබට මතක් කරනවා ඔබේ ජීවිතයේ තියෙන ලොකුම හිණයක් තමයි විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාවට වාහනය කියන එක. ඔගෙත් මූලිකම තැන තමයි බයික් එකක් කිව්වම. බයික් එකක් එහෙම නැත්නම් ස්කූටර් එකක් අපේ නේද කාන්තා පාර්ශ්වයටත් එහෙමයි නංගිලටත් එහෙමයි. ඉතින් ස්කූටර් එකක් ගත්තා කියලා කියන්නේ ඉගිලෙන්න පුළුවන්. හරි, ඔයාට තව කිලෝමීටරයක් හරි වැඩිපුර යන්න මම කියන්නම් සියට් ග්‍රිප් X5 කියන ටයර් එක දාන්න කියලා මම මේ මතක් කරන්නේ. ඔයාට පුළුවන්කමක් තියෙනවා එක්ස්ට්‍රා මයිලේජ් එක මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා නේද සෑහෙන
කල් පවතින ටයර් එකක් ත්‍රෙඩ් පැටර්න් එක නිසා තමයි මේක ටයර් එක ගෙවෙයි කියලා බයක් නැතුව ඔයාගේ හීන පස්සේ යන්න පුළුවන් කමක් තියෙනවා. ලිස්සන්නේ නැතුව මේ සුපිරි ග්‍රිප් එක නිසා වඩ පුළුවන් කමක් තියෙනවා පාර හොඳින් ග්‍රහණය කරගෙන උපරිම ස්ටැබිලිටි එකක් දෙන්න. ඒ වගේම වැස්සට නොසැලෙන ආරක්ෂාවක් තාක්ෂණය ඉතාම ඉහළින් මේකට පාවිච්චි කරලා තියෙන නිසා වැසි දිනවල පාරේ තියෙන වතුර ලෙහෙසියෙන් ඉවත් කළා. වෙට් රෝඩ් එකක උනත් ලිස්සන්නේ නැතුව උපරිම ග්‍රිප් එකක් අරගෙන ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම භයානක වංගුවලදී උපරිම පාලනය ඒකනත් මතක් කරන්න ඕනේ. මොකද සාමාන්‍ය වංගුවක් ගන්නකොට ලිස්සලා යන්න පුළුවන් නේ ඔය බර නැති බයික් එහෙම එහෙමනේ. හැබැයි ටයර් එක කියන එක එක නේ ඔය අපි කියන්නේ ඔය මේකට කියන්නේ ස්ටිෆර් ෂෝල්ඩර් බ්ලොක්ස් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා ඔන්න භයානක වංගුවලදී තවාව පරිස්සම් කරනවා මේ සීඩ් ග්‍රිප් X5 ටයර් එක. එහෙම නැත්නම් සූම් X කියලා තව ටයර් එකක් තියෙනවා. අර කැමති විදිහට ගන්න පුළුවන්. ඒ වගේම හරිම ස්ටයිලිෂ්, හරිම ලස්සනයි. හොඳ ඩිසයින් එකක් තියෙනවා මේ ටයර් එකේ. ඉතින් මේ කියන කාරණා සියල්ල එකතු කරලා ගත්තම ඔයාගේ බයික් එකට දාන ඕන ටයර් එක තමයි C ටයර් එක කියලා කියන්නේ. ඉතින් ස්කූටර් වලට තියෙන 90C10 ග්‍රිප් X5 ටයර් එක. එහෙම නැත්නම් මෝටර් සයිකල් පැත්තට යනකොට C90017 ඒ ටයර් එකට යන්න පුළුවන්. ඔක මාරු කරගන්න මේම මාරු කරගන්න එපා. ඔක හරි ඒජන්ට් කෙනෙක් ළඟට ගියාට පස්සේ ඔයාට හරියටම මේ ගැන අයිඩියා එකක් එනවා. ඉතින් ඔයාගේ හීන කරා යන ගමනේදී සීට් ටයර් එක මතක් කරනවා. වාහන පදින අයට උනත් ඉතින් සීට් ටයර් එක කියලා කියන්නේ නේද වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. ඔයා මේ වෙනකොට ඔය පදවගෙන යන වාහනේ ටයර් එකත් සීට් වෙන්න පුළුවන්. හරි, RDB බැංකුව ගැන මතක් කරනවා. ඔයාගේ සල්ලි ටික පරිස්සමට තියන්න පුළුවන් හොඳම තැන මේ දවස්වල FD එකට හොඳම රේට් එකක් දෙනවා. ඉතින් ඒ නිසා පොඩක් එහෙ මෙහෙ නේද තැන් තැන් වල රස්‍ය දුවින්න ඕනේ නැහැ. සල්ලි ටිකක් තියෙනවා නම් ඒක තැන්පත් කරන්න හොඳ තැනක් හොයනවනම් රාජ්‍ය සුරක්ෂිතතාව සහිත හොඳම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් මොකද කරන්නේ, ළඟම තියෙනවා නේද බ්‍රාන්ච් එකක්? ළඟම තියෙනවා, අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද ලංකාව පුරාම ශාඛා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා තමයි මම මතක් කරන්නේ RDB එකට යන්න කියලා. මොකද RDB බැංකුව ඉතාම සුහදශීලී සේවාවක් සපයන්න සූදානම්. ඉතින් ඒ කියන කාරණාවත් එක්ක RDB බැංකුවට එන්න. පැලලත් නිෂ්පාදන ලංකාවේ අපිට වග කියන අපේම නේද අභිමානීය සහිත කිරිපිටි නිෂ්පාදකයා. ලංකාවේ කිරිගොවීන් 30,000කට අධික පිරිසක් එක්කයි මේ ගමන මේගොල්ලෝ යන්නේ. ඉතින් අපිට ගුණාත්මක බවින් පිරි පෝෂණය සපිරි කිරි වීදුරුවක රස දෙන්නේ පැල්වත්ත නිෂ්පාදන.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටි යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: Sloan Green Life Plantation Private Limited I'm going to live a new green life
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
6: ලඛන මොඩින් ඉස්සල්
7: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: FM 93.5 FM 93.7 ලඛන Radio

உதயத்தவினா தவினாடி அட்டாக் தீனோ சுபுதேசனக் சங்க ஆதித்ய லசர் சிந்துவாக் மேதா சுலிதிங் ஹெமோம ஆசகிரன சிந்துவாக் டிக்டோக் கிடைக்கியத் சோஷியல் மீடியாவில் கொஹேரியத் ரீடி கத்தம்ம டிவி கத்தம்ம பஸ்ஸகே என கூட கொஹேரியா தெலுத்தரை கூடோ கேவுனா தோய சிந்து ஹேனோ ஹரி லசர் சிந்துவாக் அபி மே உதே அட்டவின் தவினாடி கீபியாக் தீதி மதக்கரன் நூனி அது பர்த்டே கத் தீனோ ஹாப்பி பர்த்டே ஹாப்பி பர்த்டே டு யூ Happy birthday to you. Happy birthday, America. அது அமெரிக்கா பர்த்டே தேசிய பனஸ்வினி உபந்தினிய ரடகடேம உபந்தினியாக தீர்ந்து புழுவந்த ஏகுள்ளாண்டு மேதாவசல பர்த்டே கிட்ட வெடி லகு மாத்ருக்கா தீயணும் ஐக்கியான யுத்தே தீயணும் இட்டு பாசி உணுசும் உணுசும் காலகுணே தீயணும் அமெரிக்கா எக்ஸா ஜனபதே ஏகுள்ளாங்க தேசிய பனஸ்வினி உபந்தினே தாம இயலின் சமரணம் விசேஷம் மறக்கிவாகி மே வீதி வல்ட்டு அவில்லா கே கலா லசன டான்ஸ் கரலா சிந்து கியலா கே கஃபலா ஒய்யொக்கோமிக் அமெரிக்கா எக்ஸா ஜனபதே ஜனபத பனஹ புராம சுவிசேஷ சாஸ்கிருதிக சந்தர்ஷன பிலபாலி கினிக்கெலி சந்தர்ஷன அத்தியாபனிக வெடசட்டான் மேவா ஒக்கோம சங்விதான கலத்தீனோ திங் பிரதான செமரும் உற்சவே அமெரிக்கான ஜனாதிபதி டொனால்ட் ட்ரம்ப் மகத்தேக்கு பிரதானத்தின் வாஷிங்டன் நகுனூர பெவத்தினோ ඉතින් ලෝකේ ප්‍රමුඛතම ආර්ථික සහ දේශපාලන බලවතා තමයි ඇමරිකාව කියලා කියන්නේ. ඉතියාගේ බර්ත්ඩේ එක කියලා ගොව මේක ලෝකේ තව සමහර රටවල් නේද? එහෙමත් සමරනෝ. දැන් සාමාන්‍ය නිදහස් දිනය කියලා ඒගොල්ලෝ ගන්නෙ ජූලි 4 වෙනිදා. මේක සමරුමක් විදිහට කරන්න තව දවස් දෙකක් විතර ගන්නවා කියලා කියනවා. කොහොම වුණත් මේ අපි කියන්නේ අර සතියක් නිකන් දවස් 7ක් මගුල් කරනවා වගේ තමයි ඒගොල්ලෝ මේක ඉතාම හෙලින් සමරනෝ. 1976 ජූලි මාසේ 4 වෙනිදා තමයි ඒගොල්ලෝ ප්‍රකාශයට පත් කරන්නේ නිදහස් රාජ්‍යයක් විදිහට. ඉතින් ඒ කියන්නේ එක්සත් ජනපදයේ ආරම්භය ගැන හොයාගෙන යනකොට ඒ කාලේ බ්‍රිතාන්‍ය කිරීටයක්ට එරෙහිව තමයි ඇමරිකානු වැසියෝ මේ නිදහස් අරගලේ ක්‍රියාත්මක කරා කියලා කියන්නේ. හරි. ඉතින් බලන්න ලෝකේ එහෙමත් දේවල් තියෙනවා. දැන් අපි පෙබරවාරි 4 නිදහස් දිනේ සමරනවා එකක් තමයි. ඒගොල්ලෝ ජූලි 4 ඉඳලා මේ උපන්දිනය කියලා එහෙම නැත්නම් නිදහස සැමරීම කියලා එකක් අදටත් කරනවා. හරි. මම එහෙමනම් ඊළඟ පැයට යන්න හදන්නේ යන්න කලින් මතක් කරනවා ඔයාගේ ඔළුවේ තියෙන ලොකු ප්‍රශ්නයකට විසඳුමක් දීලා යන්නම්. මොකද්ද ඔයාගේ ඔළුවේ තියෙන ඔයාගේ ඔළුවට උඩින් තියෙන ප්‍රශ්නයක් මේ උණුසුම් කාලගුණය ගැන කිව්වනේ. ඔයාට සාමාන්‍ය රැයට නිදාගන්න ගියාම දාඩිය දානවා, ෆෑන් දාලා, ඒසී දාලා, මොනවා වුණත් දාඩිය දානවා. මොකද දවල් කාලේ ඔයාගේ ගෙදර වහලේ රත් වෙලා ඒකේ ඉතින් ඔය ෆෑන් එකට ඒසී එකට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඔය ඕකට දාලා තියෙන ෂීට් එකේ ප්‍රශ්නයක්. ඇත්තටම කියනවා නම් ඔය ෂීට් එක එහෙම නැත්තම් ඔළු වෙන්න පුළුවන්. කොහොම වුණත් කොන්ක්‍රීට් නම් දැන් කරන්නම දෙයක් නැහැ. දැන් ඔයා හිතන්නේ ඔයාගේ වහල වෙනස් කරනවා කියලා. හිසට ඉහෙලින් තියෙන වහල වෙනස් කරනවා කියන කාරණාවේදී ඔයාට පුළුවන් කමක් තියෙනවා මේ දවස්වල මෙන්න මේ ඔප්ෂන් එකට යන රයිනෝ ප්‍රීමියර් කියලා. ලංකාවේ නේද වසර 60කට අධික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනාගත් රයිනෝ කියන නමින් තමයි මේ අලුත්ම රූෆින් ෂීට් එක එන්නේ. මේකේ ස්වභාවික මැටියා ලේපනයක් තියෙන නිසා ෂීට් එක ඇතුල් පැත්තෙන් ඔයාට උණුසුම කන්ට්‍රෝල් කරලා දෙනවා, පාලනය කරලා දෙනවා, ලස්සන පෙනුමක් දෙනවා. ඉතින් ඒ වගේම තමයි වතුර වැටුනම ගොඩාක් වෙලා මේක රැඳින්නේ නැහැ, දියසේවල බැඳින්නේ නැහැ. අර මං මීට කලින් උත්තර මතක් කරලා තියෙනවනේ නේ. يعني අවලස්සන පෙනුමක් ඉන්නේ නැහැ. මේක දීර්ඝකාලීනව හරිම ලස්සන තියාගන්න පුළුවන් ෂීට් එකක්. ඉතින් මේ ෂීට් එක තමයි මාකට් එකේ අනෙකුත් ෂීට් එක සංසන්දනය කරලා බලනකොට හොඳම ප්‍රතිඵලයක් අපිට දෙන්නේ. ප්‍රතිඵලයක් කියලා කිව්වොත් අපි අපේක්ෂා කරන විදිහට ඒ අවශ්‍ය කරන උෂ්ණත්වය පාලනය කරන එක, පෙනුම, අර කිව්වාගේ ජල විකර්ෂක මතුපිට ආලේපනය නිසා නෙළුම් කොළයට වතුර වැටුණා වගේ. මෙහෙම වතුර ටික වැටිච්ච ගමන් වතුර ටික එතනින් ඉවත් වෙලා යනවා. ඒ නිසා ජලය රැඳින්නේ නැහැ, ෂීට් එකට අධික බරක් එන්නේ නැහැ නේ. ඉතින් ඔන්න ඔය කියන කාරණා එක තමයි අනිත් ෂීට් වලට වඩා තුන් ගුණයකින් මේක හොඳයි කියලා මට කියන්න පුළුවන් සහතිකයක් දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා කිව්වනේ. වාට පුළුවන් කමක් තියෙනවා ඒජන්ට් කෙනෙක් මොන ගහිලා මේ කතාව තව ටිකක් එයාගෙන් දැනගන්න සහ ෂීට් එක ගන්න රයිනෝ ප්‍රීමියම්. එතකොට දැන් 1396 කියන නම්බර් එකට කතා කළත් රයිනෝ ෂීට් එකට වාට මාරු වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්නම්. ඒ ෂීට් එකට උඩින් වහලේ සවිකරන සෝලා පද්ධතිය ප්‍රමිතියෙන් යුතු එකක් නම් ඕන ඩීප් ටෙක් සෝලා
ഓട്ടർ പമ്പിങ്ങ് എന്താണ് ഗ്യാമ ഇരുപ വിദുലി ബില ഗവർണ നയ വേണോ സമാഹരിട്ട് ബിസിനസ് നടത്തുള്ളതാണ് വേണോ ആകെ കൃഷികാർമിക് കടയത്തു എൻസാ ഓട്ടർ പമ്പിക്ക് ഉണ്ട് തുടരുന്ന പുളുവാൻ കമാക് തീയണോ ഹരി മേ പേ ഞാൻ കളിക്കാനോട് തവ എക്കതയാക് തീയണോ എത്തമായി വിജയ നിഷ്പാദനം വിജയ നിവസിങ്ങനെ നൂഡിൽസ് ഇങ്ങനെ മമ്മ തക്കറാണ് ഇക്മണ്ട് ഹതാകാൻ പുളുവാൻ ബെറി വേണേ അല്ലേ രസം ഉണ്ടായി നേ ഹരി നവും രസയാക് തീയണോ ഇത് ഒക്കെ രസവർഗ കീ പേക്കിങ് ഹെനോ അടകാൻ പുളുവാൻ കമാക് തീയണോ ഇക്കാന്നെ വിജയ നിഷ്പാദന കീലക്കാന്നെ കുളുബടു ഇത്തരാക്മണേ മേ ഇകൊല്ല നിഷ്പാദന പ്രൊഡക്ട് റേഞ്ച് ഒക്കെ സഹന വിശാലായി ഇനി സാ ട്രൈ കല്ല ബലാന്ന് കഴിയിട്ട് ഗ്യാമ നൂഡിൽസ് പകട്ടയാക്കാന്ന് മിരസ്കുട് പാട്ടിക്കാന്ന് ലുണുട്ടിക്ക കാരണം ഗംഭീരസ്റ്റിക്കാരണം കുറക്കം പിരിട്ടിക്കാന്ന് പപടം പകട്ടുക തന്നെ കറി തുണപ്പാ കുടുട്ടിക്ക് വിജയക്കിയ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Good morning, Subudasanak. Udasanatai Vinadekai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

గుడ్ మార్నింగ్ సుబోదాస్ నాకు అవి దేవునిపేట వీళ్ళ ఎన్ని దేవునిపేకి లెక్కన్నీ జూలీ జూలీ మాస హైవేనిదా సందుదా మార్నింగ్ షో ఇక అవి దేవునిపే ఇన్ని హరి రైట్ మేళ మడహిత్రం మా దగ్గర అవి వడ పొడి కాలిటి పుంచి కాలిటి గీయలేము దగ్గర పుంచి కాలి అవి విన్న మిహిమ దేవాలకు రానేది వాయత్కరా మమత్కరా కౌద్ అమ్మగే తాతగే అందుంగ్ ఎందుకైన అవి సెల్లంగే వాళ్ళదెమ్మని දැන් ඉන්න අපේ ආදරණීය පොඩි පුතාල දුවලා සමහර විට මේ එක්ස්පීරියන්ස් එක අරගෙන නැහැ. හැබැයි ඔයයි මමයි ගත්තා කියලා අපි හොඳටම දන්නවා නේ. තාත්තගේ ෂර්ට් එකක් ඇඳගෙන නේද? සමහර විට ඔය මේ පැස්ටල් කෑල්ලකින් හරි මොකෙන් හරි අඟුරු ටීකින් හරි උඩු රැවුලක් ඇඳගෙන කණ්ණාඩි දෙකකුත් පුළුවන් නම් දාගෙන සමහර විට තාත්තා වෙන්න පුළුවන්. සීයා වගේ වෙන්න පුළුවන්. අපි අර වැඩිහිටි චරිත එහෙම රඟපෑවනේ. ඒ කියන්නේ ඉස්කෝලේ මං කියන්නේ කොන්සර්ට් එකේ විවිධ ප්‍රසංග නෙමෙයි. එහෙම තැන් අපේ ජීවිතයේ තිබුණා. ගේ ඇතුලේ අපි අම්මා නේද ඔය පොඩි දුවල හැම අම්මා වගේ කෑම අර පොඩි පොඩි මැටි භාජන ටිකක් ගෑල්ලා පුළුවන් විදිහට ඔක කප් එකක් පොල් කට්ටක් හරි අරගෙන එහෙමත් තිබුණේ. අර අපි කියන්නේ වැලිපත් තිබුවා කියලා ඒ කාලේ. එහෙම කාලයක් අපිට ලස්සන කාලයක් තිබුණා. ඒක මාර ලස්සන කාලයක්. ඒක එක්ස්පීරියන්ස් කරපු අය ඒ අත්දැකීම් ගත්ත අය තමයි ඒක ඇත්තටම දන්නේ. දැන් අපි ගොඩාක් කාලකට අර ටිකක් එතනින් දුරයි දැන් ඉන්න දරුවෝ. අපි කමක් නැහැ. ඒ කතාව කතානු කර අපි ඒ කාලේ ගැන කතා කරොත් එහෙම තාත්තගේ ෂර්ට් එක ඇඳගෙන තාත්තගේ සරප්පු දෙක දාගෙන එතකොට අම්මගේ ගවුමක් ඇඳගෙන සමහර විට එහෙම එහෙම අම්මා වගේ කොණ්ඩේ පීරලා කිච්චර දිග කොණ්ඩයක් නැති වුණත් නේද කොණ්ඩේ ගොතන්නේ උත්සාහ කරපු හැටි එහෙම දේවල් ලස්සන මතක ටිකක් තියෙනවා. ඔය එහෙම කියනකොට එකක් දෙමේ ඔයාට ඕන තරම් දේවල් මතක් වෙනවා ඇති. මම මේ නිකන් සරල උදාහරණයක් කිව්වේ. තාත්තා කියන කෙනා ගැන අපි අර පොඩි කාලේ හිතන් හිටපු විදිය නෙමෙයිනේ. අපි ටිකක් වැඩි හිටියෙක් වෙනකොට අපිට ටික ටික තේරෙනවානේ අර කතාවට කියන්නේ. පොඩි කාලේ සමහරලාට අපිට තාත්තා කියපේවා හරි කියලා තේරෙන්න අපි තාත්තා කෙනෙක් වෙන්න ඕනේ කියලා නේ. දැන් ওই තාත්තගේ සරප්පු දෙක ඒකත් මාතෘකාවක්නේ. සමහර තැන්වල මේක හරි ලස්සනයි නෙමේ. කවියෙකුට එහෙම හම්බුණා මොකක් හරි ලස්සනයි. මං දැක්ක මෙන්න මෙහෙම ලස්සන සිතුවිල්ලක් මේ පැය පටන් ගන්න මට හිතුණා එතෙන්දී එකතු කරන්න. මේ පොඩි කාලේ තාත්තගේ සරප්පු එහෙමයි පටන් ගන්න. තාත්තගේ සරප්පු පොඩි කාලේ ඒව දාගෙන ඇවිද්දා සෙල්ලමට අදේව මගේ කකුල් වලට ගැළපෙනවා. ගැළපිලා තියෙන සරප්පු විතරක් නෙවෙයි ජීවිතෙත්. ඒ කාලේ අපි කරපු ගොඩාක් දේවල් නේ. තාත්තගේ ෂර්ට් එකත් අද අපිට ගැළපෙනවා. තාත්තගේ ඒ ජීවන රටාවත් අද අපිට ගැළපෙනවා. එයා වගේම ඔයා මේ වෙලාවේ මහන්සි වෙන ඔයාගේ දරුවෝ වෙනුවෙන් එහෙම නැත්නම් එහෙම ලස්සන අනාගතයක් ගැන හිතලා ඔයා මහන්සි වෙනවා. තාත්තා කරපු දේවල් දැන් අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. අම්මා කරපු දේවල් අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා නේ. තාත්තලා අම්මලා අපිව බලාගත්තා වගේ දැන් අපිට අම්මයි තාත්තයි බලාගන්න සිද්ධ වෙලා තියෙනවා. හරිම ලස්සන සිතුවිල්ලක් මේක. ලියපු කෙනාගේ නම මට හම්බුනේ නැහැ. තාත්තගේ සරප්පු කියලා හරි ලස්සනට ගලපලා තිබුණා මේ පේලි දෙක තුන උනත්. ඉතින් මට හිතුණා මේ කතුවරය කවුරු වුණත් නේද මේක අයිතිකාරය කවුරු වුණත් ඇත්ත. ඉතින් මේ ලියලා තියෙන්නේත් අපි ගැන, ඔයා ගැන, මම ගැන. ඉතින් තාත්තා අම්මා කියලා කියන්නේ ඒවට අපි කොහොමනම් වචන කරන්නද මේ හැඟීම. මේ දැන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච විදිහට අපි නැති වුණාමත් ඒගොල්ලෝ කොච්චර දුක් වෙනවද නැද්දනේ. අපි දැන් ඒගොල්ලෝ ගැන මෙහෙම කතා කරනවා වගේම ඒගොල්ලන්ටත් තිබුණානේ අපිව මෙන්න මේ තැනට ගෙනියන්න ඕනේ කියලා හීනයක්. ඒ හීනේ සප කරගන්න බැරි වුණාට පස්සේ එයයි කොහොම දුක් වෙනව ඇතිද? එහෙමත් පොඩ්ඩක් හිතලා බලන්න. ඒගොල්ලන්ගේ පැත්තෙන් අපි අද ඉන්න තත්ත්ව ගැන එක වෙලාවකට සතුටු වෙනවා ඇති. තවත් අම්මෙක්ට තාත්තෙක්ට එහෙම සතුටු වෙන්න බැරි වෙන්න පුළුවන්. උදේ 8යි විනාඩි 11යි. හරි බර ෆීලිං එකක් ඒකනේ. අම්මා සහ තාත්තා කියලා කියන්නේ.

දැන් මෙතන පැය තුනක් මෙහෙම වාඩි වෙලා ඉන්නකොට පැය තුනකට පස්සේ නැගිට්ටට පස්සේ සමහර ලාවට කොන්ද රිදෙනවා. අර වෘත්තීය රෝග කියලා කියන්නේ අර සමහරුන්ට දැන් එළියේ බාලිය වැඩ

0: උදගතයි විනාඩි 39යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: ටේක්යා සුරැකෙමු මගතොට.
3: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
4: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් දරෝඩි සුවර්ස්.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: बटु विसी पाकट अधिक संख्या के समन्वित जात्यंतर मूलतन के जायगत विजय
1: श्रीलंका के प्रथम वतावट राइनो रूफिंग विदिन हदुन्वा देना राइनो प्रीमियर जल प्रतिरोधी मतुपिट आरक्षण सहित रूफिंग शीट राइनो रूफिंग विदिन हदुन्वा देना राइनो प्रीमियर रूफिंग शीट वैटी विस्तर संधा दहतुनाई अनुहाय अमतन्न
2: නතරයේ පෙරලිකරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රෝපියක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: FM 93.5 FM 93.7 ලාකන රේඩියෝ ITN
4: කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගා වෙලී T20 වර්ල්ඩ් කප් එකේ ගිය ඕස්ට්‍රේලියාව අරගෙන ගියා. ඉතින් ඕස්ට්‍රේලියාව එංගලන්තේ තමයි අවසන් මහා තරගයට අවිල්ල හිටියේ නේද? ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ ඉතින් කලින් වසරෙත් කියන්නේ ඒගොල්ලන්ට ලෝක කුසලාන ජයග්‍රහණය කියන ඒවා මාර නැහැ. එහෙම නැහැ කියලා තේරෙනවා සොෆියා මොලිනෙක්ස් කණ්ඩායමේ නායිකාව මාර ලස්සන ප්‍රකාශයක් කරා මැච් එකට එන්න කලින්. එයා කිව්වා ඕස්ට්‍රේලියා වෙලාවෙන් සඳුදා අලුයම 12:30 තමයි මේ පලේනියට මැච් එකේ බෝලයක් දාන්නේ. ඉතින් ළමයින්ට ක්‍රිකට් බලන්න ඕනේ නම් අම්මඩේ තාත්තටයි කියන්න. අම්මයි තාත්තයි හා කියලා උත්තර දෙන්න. එතනින් නැවතුණේ නෑ මෙයා. මෙයා කිව්වා ඔයා ඔෆිස් එකේ කලමනාකරුවෙක් නම් කෙනෙක් සඳුද ගෙදර ඉඳන් වැඩ කරන්නද කියලා ඇහුවොත් හා කියන්න. රට වෙනුවෙන් ඒක කරන්න. ඒ වගේම ඔය වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධානි ජසින්ටා ඇලන්ට ජසින්ටා ඇලන් හරි. එතකොට මේ එයාට කිව්වා මේ මොකද්ද විශේෂ ඉල්ලීමක් කරා ඒ ප්‍රධානියට ප්‍රාන්ත ප්‍රධානියට පප් ටික එළි වෙනකන් ඇරලා තියන්න. පප් ටික රෙස්ටෝරන්ට් ටික එළි වෙනකන් ඇරලා තියන්න. විශ්වාසයෙන් අන්තිමට කිව්වා මේ කුසලානේ අපිත් එක්ක ගෙදරෙනවා. එහෙනම් රටම නිදි නැතුව බලන් හිටියත් ඊළඟ දවසේ වර්ක් ෆ්‍රොම් හෝම් ළමයි ඉස්කෝලේ යන්න නැතුව හිටියත් ඔෆිස් වල වැඩ නොකෙරුණත් ඔගොල්ලෝ බලන් ඉන්න එකට පාඩුවක් වෙන්නේ නැහැ. අපි වර්ල්ඩ් කප් එක අරගෙන යනවා කියලා. කොහොමද මොරල් එක? සොෆි මොලිනෙක්ස් කිව්වා වගේම T20 ලෝක කුසලානේ අරගෙන ගෙදර ගියා. මැච් එකට කලින් දුන්න අර අපි කියන්නේ මේක ටොක්ස් නෙමෙයි. හැබැයි අර සමහරු එහෙම වදන් ඉස්සර කරගෙන වැඩි නෑ. හැබැයි ඉතින් කාන්තා T20 ලෝක කුසලාන ශූරියෝ ඔස්ට්‍රේලියාව නායිකාවගේ ප්‍රකාශයට සාධාරණයක් කරා. ටීම් එකේ හැමෝම එකා වගේ කුසලානේ අරගෙන යන්න සපෝට් කරා. සාමාන්‍යයෙන් කාන්තාවක් වචනයක් කිව්වොත් ඉතින් ආයේ නේද කාන්තා පාර්ශ්වය සිල්දුන එකගයිනේ. එතකොට දැන් ජේන්ස්ලා කල්පනා කරනවා පිරිමයා කල්පනා නිතර අපි මම මේ වෙලාවේ කතා කරේ කාන්තාව ගැන. අපි වෙන ළඟ ෆිල්ම් ගැන කතා කරමු. හරි. කාන්තාව කියලා කියන්නේ වගේ ගෙදරින් බලන්නකෝ. ගෙදර තියෙන වගේ කීම් ටික සම්බන්ධව. ආයි වචනෙට උනත් වගේ කියනවනේ. ඒක තමයි නේද අම්මෙක්ට බිරිඳකට සහෝදරියකට නේද? ඒ වටපිටාව ඇතුලේ ඒ ගෞරවයත් හැදෙනකොට ඒ ඔක්කොම එකතු වෙනවා. හරි. ඉතින් ගෘහණියක් නම් ඔබේ වගකීම ඇතුලේ තියෙනවා ඔබේ පවුල පෝෂණය කිරීමේ කාරණාව. පෝෂණය කිරීම කියන කාරණාව කියන තාත්තා අම්බ කරගෙන නේද මේ මුදලෙන් කැම ටික හදලා පිළිවෙලට වසක් විසක් නැතුව. ඉතින් ඒ ආදරණීයන්ට කැම ටික හදනකොට ඔය පාවිච්චි කරන ලෝකෙම පිළිගත් කුළුබඩු නිෂ්පාදනයේ විජේ නිෂ්පාදන දැන් ජාත්‍යන්තරයේ සුපවේදින් පව මේක පාවිච්චි කරන ලෝකෙ ඉස්සර ඉඳලම අපේ කුළුබඩු වලට තිබුණ පිළිගැනීම තවදුරටත් ආවුරු කරලා තිනවා. විජය කියන නමින් කඩේකට ගියත් සුපර් මාකට් එකට ගියත් ග්‍රොසරි එකට ගියත් ඕනම තැනක විජය නිෂ්පාදන ටික වට ගන්න පුළුවන් කමක් තියෙනවා. රයිනෝ රූෆින් ගැන කතා කරන්නම්. ඔයාට මම කිව්වා වාගේ ගෙදර වහලේ දැන් කාලෙකට කලින් හදපු එකක් නම් දැන් ඕක පොඩ්ඩක් පෙනුමේ ඉඳලා අප්සෙට් නේ. වයින් කොට තෙමෙනවා. ඊට පස්සේ රිලව් පයින්නවා. උගුඩුව පයින්නවා. උගුඩුව සීලිමස්ස යනවා. ඔය ඔක්කොම අයින් කරලා දාලා වට පුළුවන් නම් යම්කිසි ගානක් වියදම් කළා ඔක අලුත් පෙනුමකට හොඳ විදිහේ වහලයක් කරගන්න. රයිනෝ කියලා කියන්නේ වසර 60කට වැඩි කාලයක් ලංකාවේ අපේ විශ්වාසය දිනාගත් පාරිභෝගික විශ්වාසය දිනාගත් නමක්. ඉතින් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක අලුත්ම ෂීට් එක තමයි මේ ෂීට් එක. ඉතින් මේක තියෙන විශේෂත්වය වෙන්නේ ඇතුල් පැත්තෙන් මැටි ආලේපනයක් තියෙනවා. ඒ නිසා ෂීට් එක රත් වෙන ප්‍රමාණය අඩුයි. ඒ හරහා ගේ ඇතුළට නේද දැනෙන උණුසුම අඩුයි. ඒ නිසා වඩ පුළුවන්කමක් තියෙනවා නම් මේක ට්‍රයි කරලා බලන්න. හරි ලස්සන පෙනුමකුත් එකතු කරලා තියෙනවා ওই මැටි ආලේපනේ. ඒ වගේම තමයි ජල විකර්ෂක මතු පිට ආලේපනේ නිසා වතුර රැඳෙන්නේ නැහැ. දියසෙල් බැඳින එක, පාසි බැඳින එක නේ. ඒ වගේ ඔක අවපැහැවෙන එක එහෙම වෙන්නේ නැහැ. පෙනුම පරිස්සම් කරගන්නත් පුළුවන්කමක් තියෙනවා. එතකොට තව එකක් කියන්න ඕනේ. දැන් මේ ෂීට් එක මාකට් එකේ තියෙන අනෙත් ෂීට් එක සංසන්දනය කරලා බැලුවොත් තුන් ගුණයක් මේක හොඳයි. අනිත් කියන ෂීට් එකට වැඩිය සෑහෙන ඉහළ තාක්ෂණයට තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා වට ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒජන්ට් කෙනෙක් ළඟට යන්න. රයිනෝ ප්‍රීමියර් කියලා නම කියලා ඉල්ලන්න අමතක කරන්න එපා. 1396 කින් නම්බර කිනුත් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න මහජන සම්පත ගැන. මහජන සම්පත ඔයා ටිකට් එකකට වියදම් කරන රුපියල් 40 රටේ සංවර්ධනයටත් දායකත්වය දෙනවා කියලා මම කලිනුත් මතක් කරා. ඉතින් අරුමුදල් ගණනාවක් වෙනුවෙන් නේද හයියක් වෙනවනේ. ඒ හයිය වෙන අතර වාරේම මේ දවස්වල මේ අය රට පුරා පවතින මේ හිසෝසෝමින් තියෙන ඩෙංගු මර්ධනයේ වෙනුවෙනුත් පෙනී හිටිනෝ. ජාතික ලොතරැයි මණ්ඩලයේ මූලික වෙලා නගර සභා පළාත් පාලන ආයතන මූලික කරගෙන මේ පිරිසිදු කිරීම ව්‍යාපෘතියට අවශ්‍ය කරන විශේෂම කසල බඳුන් බෙදා හැරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවා. ඉතින් නිසි තැන්වල කසල නේද ඉවත් කරන්න ඕනේ, කළමනාකරණය කරගන්න ඕනේ. තැන් තැන්වල කුණුවඩවල් ගහින්න බෑ. ඒවා ඉවත් කරන ක්‍රමවේදයට අවශ්‍ය කරන පසුබිම හදන්න තමයි මාතර, බද්දේගම, ඒ වගේම කෑගල්ල ඇතුළු ලංකාවේ මූලික වශයෙන් මම කියන්නේ ප්‍රධාන වශයෙන් මේ ආරම්භ කරනකොට මෙන්න මේ නගර සභාව එක්ක තමයි මේ වැඩ කටයුතු කරේ. ඉතින් නගරාධිපතිවරු, කොමසාරිස්වරු නේද නිලධාරීන්, ඊට පස්සේ ජාතික ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් මේ හැමෝම ගිහිල්ලා මේ කාරණාවේදී වගකීමක් විදියට අරගෙන මේ කටයුතු සිද්ධ කරමින් ඉන්නෝ. ඉතින් රට පුරා වාසනාව බෙදන, හිත පුරා තෑගි බෙදන ලොතරැයි මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඒ මතක් කිරීම. ඒ වගේම මෙතනදිම ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරලා යන්නම්. ඩීප් ටෙක් කියලා කිව්වම ලංකාවේ අපි හැමදාමත් කතා කරන කරන් බිලේ ප්‍රශ්නේ. ඕකට ඉතින් ඩීප් ටෙක් සෝලා තමයි හරියටම විසඳුම. සෝලා නැති ගයක් නැති තරම් නේද දැන්. කිසියම් විදියක සාමාන්‍යනේ මධ්‍යම පාන්තික පවුලක් නම් හොඳ ගයක් දොරක් හදලා තියෙනවා නම් ඕගොල්ලෝ සෝලායකට යනවා. මූලික ආයෝජනේ ටිකක් වැඩි වෙන්න පුළුවන් නේ. හැබැයි ඒ කොහොම වුණත් එතනින් පස්සේ වැඩිත් නැහැ. ඉතින් යම්කිසි සාධාරණ ගානකට ගන්න පුළුවන් කමක් තියෙනවා. එතනින් පස්සේ ඕක මාස 12ට බෙදලා ගත්තොත් අවුරුද්දට අවුරුදු එකමාර දෙක යනකොට ඔය වියදමත් සමහර විට නේද ඔයා කරන්ට් එක කරන්ට් බිල් එක වෙනුවෙන් දරලා තියෙන්න පුළුවන්. අන්න ඒ නිසායි කියන්නේ සෝලා සිස්ටම් එකකට යන්න 071 711 1 071 711 1 කියන නම්බරයක ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරේ. සෝලා වෝට පම්ප් ගැන වුණත් ඩීප් ටෙක් කියන නමත් එක්ක තියෙන විශ්වාසයක්. ලංකාවම ආක්‍රමණය කළා ඩීප් ටෙක් කියන නම. ඒ ඉහළම සේවාවක් සපයමින්.

0: උදෑසන විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
7: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්බිපැණිය, හන්දි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
8: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
9: මෝටර්සයිකල් නොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
10: Lakhanda Radio ITN

අටයි විනාඩි 51යි වෙලාව. අපි පොඩ්ඩක් පාරට බහලා බලමුද? දැන් ওই පාර යන අතරේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන අය කොච්චර හිටියත් අර නේද? මේ ඉයර්ෆෝන් නේ. ඉයර්ෆෝන්ස් හෙඩ්ෆෝන්ස් පාවිච්චි කරන අය නෑ. දැන් එහෙම දාගෙන පාර පයින් මෙහෙම මෙන්න මෙහෙම කියන කොට කලිසමක් ඇඳගත්තා, ටී-ෂර්ට් එකක් දාගත්තා, හොඳ ලස්සන සපත් දෙකක් දාගත්තා, පොඩි බෑග් එකක් පිටේ එල්ලගත්තා, හෙඩ්ෆෝන් එකක් දාගත්තා, සංග්ලාස් දෙකක් දාගත්තා ගියා. සාමාන්‍යයෙන් ඔය අපි එහෙම කියන්නේ පිට රටවලත් එහෙම ඉන්නවා. අපේ රටෙත් දැන් මේක පොඩි නිකම් කමක් නැහැ තමන්ගේ කැමති විදිය. නමුත් මේ හරහා මොකක් හෝ යම් ප්‍රශ්නයක් ඇති වෙන නිසා තමයි ওই පහුගිය කාලේ ඔය හෙඩ්ෆෝන්ස් එහෙම නැත්නම් ඉයර්ෆෝන්ස් දාගෙන පාර ගමන් කරන එක, මහා මාර්ගයේ ගමන් කිරීම සම්බන්ධ නේද, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට, පදිකින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න යම්කිසි පියවරක් ගැනීම ගැන කතා කරේ. පහුගිය දවස්වල පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයක් මේක. නූතන තාරුණි තාම බරපතල විදියට මේ විලාසිතාවලට ඇලුම් කරන කාලෙක මේක විලාසිතාවක් විදියට කරාට ගමන් නැහැ. නමුත් මේක ප්‍රශ්නේ වෙන්නේ ඔබට මරණය නම් අවසානයේ, නැත්නම් ඔබ ආබාධිත වෙනවා නම්, අනතුරු වලට මුහුණ දෙනවා නම්, ඔබට ප්‍රශ්නයක් වෙනවා නම් ඒක සම්බන්ධව තමයි පහුගිය කාලේ නේද. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා දත්ත වලට අනුව මහමග සිදුවන අනතුරු වලින් ඉතා වැඩි ප්‍රමාණයකට පදිකේන්ගේ නොසලකිල්ල හේතු වෙලා තියෙනවා. ඉතින් මේවා අවම කරන්න පියවරක් විදියට තමයි රතවාහන නීති දැඩි කිරීම වගේ දේවල් කරන්න. හැබැයි පොදු මහජනතාවගේ විනය සහ ජීවිත ආරක්ෂාව පිළිබඳ වගකීම පෙරදරි කරගෙන ගන්න තීරණයක් විදියට තමයි ඔය ඉයර්ෆෝන්ස් හෙඩ්ෆෝන් සම්බන්ධ නීතිය මේ අපිට කතා කරන්න වෙන්නේ. හරි, මේ ගැන තව ගොඩාක් දුරට පැයක් දෙකක් වුණත් කතා කරන්න, දවස් ගණන් වුණත් කතා කරන්න පුළුවන් කමක් තියෙනවා නේ. ලෝකේ අනිත් රටවල මේ වගේ නීති පනවල අනතුරු පදික මරණ අවම කරගන්න පුළුවන් කියලා සංඛ්‍යා ලේඛන පෙන්වලා තියෙන නිසා තමයි ඔය නූතන පරපුර ස්මාර්ට් තාරුණ්‍යයට මේ ගැන පොඩ්ඩක් තවදුරටත් අවධානය යොමු කරන්න කියලා මතක් කරන්නේ. මේ පැයෙන් අපි ඊළඟ පැයට යන්න හදන්නේ නේද? අනතුරක් වෙලා ආබාධිතත්වයට පත් උනොත් ඒකිනුත් පීඩා විඳින්න ඔබවට ඉන්න අය නේ. දැන් වා හිතන්න නිකන් ගෙදර ඉන්න ගමන් ඔය මේ පොඩක් හයියෙන් නිකන් කලබලේ වගේ විදගෙන යනකොට කකුල වැදුනා පුටුවක අල්ලගෙන එහෙමම වාඩි වුණා. ගෙදර දෙතුන් දෙනෙක් ඇවිල්ලා උස්සලා පුටුවේ වාඩි කරා, මොනවා හරි තෙල් බේත් ටිකක් ගෑවා, එහෙම නැත්නම් එදිනින් පස්සේ තැල්මට බේත් ගන්න වෛද්‍යවරයෙක් හමු වෙන්න ගියා. වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් දැන් ගෙවල් ඉන්න වැඩිහිටියෝ නම් කමක් නැහැ කියමු, වැඩිහිටියන් නම් වයසත් එක්ක සාමාන්‍යයෙන් එහෙම දේවල් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා නේ. හැබැයි ඉතින් අපේ නොසලකිල්ල මත නම් එහෙම ඇති වෙන්නේ ඒක ප්‍රශ්නයක්. හැබැයි නොසලකිල්ලම නෙමෙයි, දැන් අර මම කලින් කතා කළා වගේ කාර්යාලවල වෘත්තිකයින්ට වගේ අයට, ක්‍රීඩිකාවන්ට, ඒගොල්ලෝ ක්‍රීඩාවෙ ඉන්නකොට ඒගොල්ලන්ට අනතුරක් වෙන්න පුළුවන් කමක් තියෙනවා, යම්කිසි ආපාදයකට ලක් වෙන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට සංදිවේදනා වගේ දෙයක් නේ ගෘහණියකට තියෙන්න පුළුවන්, නිතරම එයා වැඩ කරන නිසා, හිටගෙන ඉන්න නිසා, ඒගොල්ලන්ගේ අත් හැම වෙලෙම වැඩ කරන නිසා. ඒ වගේම ශල්‍යකර්ම වලට පස්සේ එහෙමනේ සුවය ලැබෙන පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඒ අයට උනත් හොඳම විසඳුමක් මම කියවනේ අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ගේ සංදිවේදනාවට හරියටම හරියන විසඳුම තමයි මොකද්ද? ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඉතින් ආතරයිටිස් නිසා සංදිවේදනාවෙන් පෙළෙන වැඩිහිටියෙක් උනත් දැන් මෙහෙම වාඩි වෙලා ඉඳලා සමහර අය ඉන්නෝ නැගිටිනකොට කිටි කිටි ගාලා දනිස්සොර සද්දෙත් එක්ක හරි අමාරුවෙන් දෙන්නේ තුන් දෙනෙක් ඕනේ යාව නැගිට්ටවන්න. හරි, තේ පයසත් එක්ක තමයි. ඉතින් අපි එයාට විසඳුමක් යෝජනා කරමු. ඔයා ගෙදර ඉන්න තරුණ දුවෙක් පුතෙක් නම් එයාට විතරක් නෙමෙයි ඔයාට උනත්, මම කිව්වේ ඔහ එක දිගට නේද, ඔයාගේ ඔෆිස් එකේ වැඩ නම්, ලැප් එකේ වැඩ නම්, පුටුවේ වාඩිලා මොනව හරි ලියනවා නම්, කොන්ද රිදෙනවා, අතපය රිදෙනවා, සමහරට මේ මැණික් කටුව ළඟ නේ ඔය අපි කියන්නේ ජිම් වල එහෙම ගිහිල්ලා වැඩිපුර වේට් එක ඉස්සුවාම, ඔය කර්ල් එක්සයිස් එකේම ගැහුවාම, අත අනිත් පැත්තට ගියාම මැණික් කටුව ළඟ දීර්ඝකාලීනව මේක ඇති වෙන්න පුළුවන් රෝගයක් විදිහට අඳුරගෙන තියෙනවා. ඊට පස්සේ ඔපරේෂන් වලටත් යනවා. හැබැයි ඔයා ඔතෂීල් පාවිච්චි කරලා බලන්න කියලා මතක් කරනවා. මොකද ඔතෂීල් කියලා කියන්නේ විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා ෆෙඩ්නා පරීක්ෂණ මධ්‍යස්ථානයේ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමග සහයෝගයෙන් නිෂ්පාදනය කරලා 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සහතික කරනවා. මේක තමයි හරියටම හරියන විසඳුම කියලා. මොකද ඕනෑම සංදිවේදනාවකට දිගුකල් පවතින සෝයක් ගිනෝ මේක ඉක්මනට අවශෝෂණය වීම නිසා වේදනාවේ මූලික හේතුවට ප්‍රතිකාර කරන විසඳුමක් විදිහට තමයි මතක් කරන්න වෙන්නේ ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. ප්‍රසන්න සුවඳක් තියෙනවා, නිකන් තෙල් ගෑව වගේ තැන් තැන් වල ගාගෙන යන බස් වල යනකොට, ඔෆිස් වල වැඩ කරනකොට ප්‍රශ්නයක් නැහැ. කවුරුත් දන්නේවත් නැහැ ඔහා මේක ගහලා තියෙන්නේ කියලා. හරි, ඔයා ඉක්මනට සෝනේ කොහොමද කියලා නම් අහයි. හරි, 0.76 60 300 30 0.76 60 300 30 කියන නම්බරයට කතා කරලා, එහෙම නැත්නම්
ළඟම තියෙන ෆාමසියට යන සුපිරි වෙන සැල් වලට යන්න ඔයාලට පුළුවන් කමක් තියෙනවා. ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගන්න. මේ පෑන් යන්න කලින් මතක් කරනවා සී ටයර් ගැන මම කිව්වා. වංගුවක් ගන්නකොට හයියෙන් ස්පීඩ් එක යනකොට වැස්ස යනකොට ඕනම එකකට ඔයාලට පුළුවන් කමක් තියෙනවා ග්‍රිප් 5X කියන ටයර් එක ගන්න. මේක ටයර් එකක් කියලා ගුවම ලංකාවේ මාකට් එකේ තියෙන අනේ ටයර් වගේ එකක් නෙමෙයි ඉතින්. ඉදිරින් එහාට ගිය ටයර් එකක්. ඒ නිසා තමයි මම සී ටයර් එක ගැන මතක් කරේ. ඉතින් ඉතාලි ඉහළ ප්‍රමිතියකින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. සී ටයර් එක වැඩිපුර තව මයිලේජ් එකක් හරියන්න අවශ්‍ය කරන විදියට ඔය අර ඒ ත්‍රෙඩින් සිස්ටම් එක ඇවිල්ලා ටයර් එක ගෙවෙන්නේ නැහැ. ගෙවෙනවා කියලා බය වෙන්න ඕනේ නැහැ. අර වංගුවකදී වුණත් හොඳට ග්‍රිප් වෙනවා. මං කිව්වේ ඉස්සල යන්නේ නැහැ. වැස්සරුණත් එහෙමයි. ඒ නිසා ඔයා ස්කූටර් එකකට බයික් එකකට ටයර් එකක් තෝරගන්නකොට අනිවාර්යයෙන්ම සීට් කියන නමින් ටයර් එක තෝරගන්න. මේ සීට් ලඳුන්වා දෙන අලුත්ම ටයර් එක. ඉතින් තාරුණ්‍යයට තමයි අනිවාර්යයෙන්ම මේක නේද අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. මොකද තාරුණ්‍ය කියලා කිව්වම ටිකක් නේ හීන කරා යනකොට ටිකක් හයියෙන් යනවනේ. හයියෙන් ගියර ගමන හිමින් ඈ. මේ මං කියන පරිස්සමින්. හරි. සීට් ග්‍රිප් X5 ටයර් එක ගැන මතක් කරේ. ඒ වගේ තමයි සූම් X5 කියන ටයර් එක. කැපිපෙන ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඉතින් ඒකටත් ඔයා කැමතියි. ටයර් එකක පෙනුම කියන එකත් හරි වැදගත්නේ නේ. ඉතින් මේ හැම දෙයක්ම ගැන තමයි ඔයාලා මතක් කරේ. එක්ස්ට්‍රා මයිලේජ් එකක් යන මාකට් එකේ තියෙන අනිත් ටයර් එක සංසන්දනය කරනකොට හොඳම ටයර් එක සීට් ටයර් එක. ඒ වගේම සීට් රෝඩීස් යුවර්ස් කියලා මතක් කරනවා. හැබැයි පරිස්සමින්. 8:57. අපි ඊළඟ පැයට යන්න ඕනේ. යන්න කලින් මේ පැයෙන් යන්නෙත් ඔයගේ කැමටි කරස්ස කරන විජේ නිෂ්පාදනය ගැන මතක් කරලා. මොකද විජේ අමතක කරන්න බෑ. මොකද අපිට වේල් 3ක් තියෙනවානේ ප්‍රධාන වශයෙන් කන්න බොන්නනේ. දැන් තේ එකක් බිව්වත් තේ එකේ ඉඳලා මිල අඩු වෙලා තියෙන්නේ. දැන් ටී එක ප්ලේන් ටියත් නේ ගණන් අඩු කරලා තියෙන්නේ. ඒ ඔක්කොමත් එක්ක ඉතින් විජේ නිෂ්පාදනය ගැන මතක් කරේ. සින්දුවකට යන් සින්දුවෙන් පස්සේ අපි යන්නේ ප්‍රවෘත්ති ප්‍රකාශයට. ඊට පස්සේ මගේ අන්තිම පැයට.

0: සහයෝගීක අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: මේගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා මේගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ ගැටුමක් හටගත්තා. එහිදී දෙදිනකෝ මියගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් කමිටුවක් පත් කර තිබෙන්නේ. මේ අතර රැඳවියන් පිරිසක් එහි වහලේ මත නැගී විරෝධතාවක නිරතව සිටියේදී වහලේ කඩා වැටීමෙන්ද හතර දිනකෝ තුවාල ලබා රෝහල් ගත කෙරුණා. ඝාතනයට ලක් වූ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනීට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ අනුප්‍රාප්තිකයා වන මොර්තාබා ඛමේනී මෙතෙක් පැමිණ නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා. අයතුල්ලා අල් ඛමේනීගේ පුතුන් තුන්දෙනෙක් මේ වන විට ඔහුගේ අවමංගල්‍ය උත්සවයට පැමිණ තිබෙනවා. ඉරාන අගනුවර වන ටෙහරානයේ ඉමාමි ඛමේනී ග්‍රෑන්ඩ් මොසල්ලි තැන්පත් කර ඇති ඛමේනීගේ දේහසලට පැමිණි මොස්තාපා මේසන් සහ මසූද් ඛමේනී යාඥා කරන ආකාරය ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඊයේ විකාශය කළා. පසුගිය පෙබරවාරි 28 වනදා ඇමරිකා ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ඔවුන්ගේ පියාවන අයතුල්ලා අල් ඛමේනී සහ තවත් සමාජිකයන් කිහිප දෙනෙකු මිය ගියා. ඛමේනී වෙනුවෙන් සතියක අවමංගල්‍ය උත්සවයක් ඉරානයේදී පවත්වනවා. ඔහුගේ දේහය අසල්වැසි ඉරාකයේ ෂියා ආගමික ස්ථානය වෙත රැගෙන යාමද ඊට ඇතුළත්. මෙලඟ ලක්හඳ ප්‍රවෘත්ති පෙරවරු 10ට.

නවයයි විනාඩි 7යි වෙලා මේ දවස්වල උණුසුම් කාලගුණ තත්ත්වයක් තියෙන්නේ සමහර රටකට සීත කාලගුණයක් තියෙන කාලයක් කියලා හිතන් මොනවද බහුලව වාට බලන්න පුළුවන් දකින්න පුළුවන් දේවල් කවා ඇඳගෙන උණුසුම් කෝපි කෝප්ප බොන ගමන් සමහර විට ගේ ඇතුලෙන් එළියට එන්නේ නැහැ සීතලේ හිමන ඉන්නේ නේ එතකොට තව තියෙනවා එක මොකක්ද දුම් පයිප් එකක් උරනවා හැය දකලා තියෙනවා නේද සීතල අපි ඔය සමහර ෆිල්ම්ස් වලින් බලනකොට දැන් ඔය ෂර්ලොක් හෝම්ස් වගේ පොතක් කියවනකොට නේද මේ බේකර් වීදියේ හෝම්ස්කි ගේ ඇතුලේ නේද සීතලත් එක්ක රතන මේ අපි කියන්නේ මොකද්ද මේ මේ මේ මේ මේ මේ මොකද්ද ඒකට කියන්නේ අනේ අයියෝ මතක් වෙන්නේ නැහැ හරි ඒක ඕනේ මේ මම මතක් වෙන්නේ නැහැ වචනේ මේ නේද දුම් පයිප් එකක් උරමින් හෝම්ස් සහ වොට්සන් කරපු කතා ඒ වගේ يعني ෆිල්ම්ස් ගත්තම කොච්චර එහෙම සිදුවීම් වලට එනවා සීතල එක්ක එන එකක් නෙවෙයි උදේට එහෙම ඔයා දැකලා තියෙනවා උදේට සීතලයි කියලා සිගරට් ටැබ්බොන අපේ ආදරණීය මහත්තුරු ඈ උදේ නැගිට ගමන් සිගරට් එක ඕන කරන එක එකව තියෙනවා තේ එකක් බොන්න කලින් සමහර විට ඇයට නේද ටොයිලට් එකට යන්න එහෙමත් තියෙනවනේ ඔය සිගරට් එකයි බීඩියයි අතර එහෙම නැත්නම් සුරුට්ටුවයි අතර පොඩි කතාවක් තියෙනවා ඔය කවදා හරි චිත්‍රපටයක හරි සැබෑ ජීවිතේ හරි දැකලා තියෙනවද සුපිරි ධනවතුන් ලොකු සුරුට්ටුවක් බොනවා හැබැයි සාමාන්‍ය කම්කරුවෙක් හරි දුප්පත් කෙනෙක් හරි බොන්නේ සාමාන්‍ය සිගරට් එකක් නේද මේක හම්බයක් නෙවෙයි දුම්කොළ කියන්නේ එකම ශාකයක් වුණත් ඒක පාවිච්චි කරන විදිහෙන් සමාජයේ තියෙන පන්ති පරතරය හරියටම බලා ගන්න පුළුවන් කියලා කියනවා ඒ කියන්නේ දැන් සුපිරි යොට් එකක වගේ ඉඳලා සුකෝභෝගී හෝටලයක නේද ඉඳලා ධනවතුන් සුරුට්ටු බොන අතරේ පාරක් ඇවිත් සාමාන්‍ය මිනිස්සෙක් සිගරට් එකක් බොනවා ඒක බොන්නේ තමයි වෙන ලෙවල් එකකින් නේ ආස දිහා බලාගෙන එහෙමනේ රයිට් මේ කතාව මේ මම සිගරට් බොනයි හිනාගෙන නෙවෙයි අපි හිනා වෙන්න ඕනේ රට්ටු කොහොමත් හිනා වෙනවනේ සල්ලි වලට විතරක් සීමා වුණ දෙයක් නෙවෙයි මේක පිටිපස්සේ තියෙනවා නේද සමාජ තත්ත්වය ඇබ්බැහි වීම ගැන තියෙන වෙනස් ප්‍රවිධියේ මනෝවිද්‍යාත්මක කතාවක් අපි පොඩ්ඩක් මේ ගැන චුට්ටක් කතා කරලා යමු සිගරට් කියන්නේ කර්මාන්ත ශාලාවල මැෂින් වලින් තප්පරයට දහස් ගාණක් හදන සාමාන්‍ය නිෂ්පාදනයක් කපපු දුම්කොළ කෑලි කඩදාසි ෆිල්ටර් නිකොටින් මොලයට ඉක්මනට යවන්න උදව් කරන රසායනික ද්‍රව්‍ය නේද සිය ගාණක් එකතු කළා තමයි සිගරට් එකක් හදන්නේ මැෂින් වලින් හදන මේවා හදන්න යන වියදම ගොඩක් අඩුයි සාමාන්‍ය කෙනෙක්ට අඩු මුදලකට මේක ගන්න පුළුවන් කමක් තියෙනවා හැබැයි සුරුට්ටු අර දිග සුරුට්ටුව දැන් සුරුට්ටු කියපුවාන් අර පොඩි අර ඔයාගේ කඩේ ළඟ තියෙන එක නෙමෙයි ඒක බීඩිය ඒක වෙන එකක් හරි ඒ කියන්නේ සුරුට්ටු කියන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් අත්කම් නිර්මාණයක් නියම සුරුට්ටුවක් හදන්න 100%ක්ම පැසුණු සම්පූර්ණ දුම්කොළ වලින් එතකොට මේව රසායනික ද්‍රව්‍ය දාලා තිබ්බට ඉක්මනට හැදෙන්නේ නැහැ දුම්කොළ ස්වභාවික පැසෙන්න මාස ගාණක් යනවා සමහර විට අවුරුදු ගාණක් යනවා ඊට පස්සේ අවුරුදු ගාණක් පුහුණු වුණු විශේෂඥයින් Tamange දෑතින්ම තමයි මේව හදන්නේ හෑන්ඩ් මේඩ් එතකොට කියුබාව තමයි ලෝකේ හොඳම සුරුට්ටු හදන රට එහි සුරුට්ටු එකක් හදන්න ඒ බීජේ ඉඳන් අවසානයේ දක්වා අතින් කරන පියවර 500ක් විතර තියෙනවා කියලා කියනවා. මේ නිසා සුරුට්ටු එකක් ඩොලර් 10 ඉඳලා ඩොලර් 100කට වඩා රුපියල් 3400 වගේ ඉඳලා රුපියල් 34000ක් විතර නිකන් එන්න පුළුවන් කියලා වගේ තමයි කියන්නේ ඩොලර් එක 340 වගේ තියලා මම මේ ගණන් හදුවේ. හරි. කොහොම හරි මේක ගෙදර ගෙනාවට පස්සේ නරක් නොවී තියාගන්න 70%ක විතර මෙව්වහෙකුත් තියෙන්න ඕනේ. අර අපි කියන්නේ වාතයේ තියෙන නේද? ආර්ද්‍රතාවය. හරි. එහෙමයිකුත් තියෙන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම හිතනකොට සුරුට්ටු ගණන් සිගරට් ලාභයි. සිගරට් එකක් හදලා තියෙන කාර්යබහුල පීඩණයෙන් පිරුණු සාමාන්‍ය වැඩ කරන මිනිස්සුන්ට සිගරට් එකක් බොන්න යන විනාඩි 5යි විනාඩි 7ක් වගේ පුංචි කාලයක්. එතකොට වැඩමුරයක් පටන් ගන්න කලින් ට්‍රැෆික් එකේ ඉන්න ගමන් පොඩි වෙලාවකට හයර් එකක් එනකම් ත්‍රිවිල් පාක් එකේ ඉන්න ගමන් දවල්ට කාලා පොඩි වෙලාවක් තියෙනවා නම් තව විනාඩි 5ක් තියෙනවා නම් ඒ වෙලාව නිකොටින් ටිකක් ඇඟට දාලා මානසික පීඩනය අඩු කරගන්න පුළුවන් කියලා ඇතැම් අය විශ්වාස කරනවා. එතකොට සුරුට්ටුවක් බොන්න එහෙම බෑ. සාමාන්‍යයෙන් හොඳ සුරුට්ටුවක් වටිනා සුරුට්ටුවක් බොන්න අවම වශයෙන් විනාඩි 45ක ඉඳලා පැය දෙකක් විතර යනවා කියලා කියනවා. කොහොමද පැය දෙකක් වෙන් කරනවා කියන්නේ සුරුට්ටුවක් බොන්න? හා එතකොට ඒක වැඩ කරන ගමන් හරි කෝච්චියර දුවන ගමන් හරි බොන්න පුළුවන් එකක් නෙවෙයි. වඩ දැන් තේරුණා නේද? මොකද්ද මේ සිගරට් එක? එහෙම නැත්නම් අපි කියන සුරුට්ටුව සහ ඔය සාමාන්‍ය මේ සිගරට් එක කියන එක අතර වෙනස. දුම් බැටි තමයි මේ දෙකම නේ. අපි නොහිතන දේවල් තියෙනවනේ මේ ලෝකේ. ඔයා මම මොනවද දන්නේ? ඇත්තම දන්නේ නැහැ නේ.
ඒ වගේ කොච්චර දේවල් තියෙනවද ඉතින් පුළු පුළුවන් වෙලාවට පොඩි පොඩි දේවල් අපි බෙදාගමු. 9:12 මගේ අන්තිම පැය ඉන්නේ.

0: 9 විනාඩි 20යි වෙලාව. ආදරණීය පොතුවිල් ජනතාවට දෙන සුභ පණිවිඩය මේක. මම ඊට කලින් තවර මතක් කරා, දෙවියනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB ඒගොල්ලන්ගේ ශාඛා ජාලය නවීකරණය කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් විදිහට අද දවසේ පොතුවිල් ශාඛාව තවත් පරිශ්‍රයකට අරගෙන යනවා. ඒ කියන්නේ තිබුණ බ්‍රාන්ච් එකක් ආයි හොඳ ලස්සන තැනකට ඔයගලන්ට නේද ඊළඟ අනුඳුනු කරන්න පුළුවන් හොඳ තැනකට අරගෙන යනවා. ඉතින් පොතුවිල් ශාඛා නව පරිශ්‍රය කියලා කියන්නේ මෙන්න මෙතන තමයි තියෙන ශාඛා විවෘත කිරීම. RDB බැංකුවේ නව සභාපතිතුමාගේ ආරාධනින්, සාමාන්‍ය අධිකාරී ප්‍රධාන විධායක නිලධාරිතුමාගේ ආරාධනින් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ වගේම පාරිභෝගික සේවාවන් තවදුරටත් වර්ධනය කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමව ඉහළ නැංවීමේ අරමුණින් තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. කියන්නේ පහසුකම් සහිත අලුත් පරිශ්‍රයක් මේ අයට ලබා දෙනවා. මේ කණ්ඩායමට වැඩි දියුණු කරපු යටිතල පහසුකම් සහ පුළුල් කළ බැංකු සේවාවන් සමග පාරිභෝගික ජනතාවට වඩාත් හොඳ සේවාවක් දෙන්න පහසුකම් රසක් දෙන්න ගත්ත තීරණයක්. ඉතින් දොරින් දොර සේවාව, අනෙකුත් ඉතුරුම් සහ මූල්‍ය සේවා, RDB QR ඇතුළු නවීකරණය ඩිජිටල් බැංකු සේවා ඇතුළු තවත් සේවාවන් අඛණ්ඩව ලබා දෙන මේ නව ශාඛා ස්ථානයේ වෙත ගනුදෙනුකරුවන්ට පැමිණෙන්න කියලා ගොඩක් ආදරෙන් RDB එක සභාපතිවරයා ඇතුළු කාර්යමණ්ඩලය මේ වෙලාවේ ආරාධනා කරනවා. වැඩි විස්තර සඳහා නිල වෙබ් අඩවිය වෙන www.rdb.lk කියන නිල වෙබ්සයිට් එකට යන්න කියලා මතක් කරනවා. හරියටම තැන කියන්නම් මම, මෙන්න මෙතන තියෙන්නේ. කොතනද මෙතන කියන්නේ? මෙන්න මෙතන තියෙන්නේ RDB අලු ශාඛාව තියෙන තැන තමයි පොතුවිල් අංක 13 ප්‍රධාන වීදිය කාසිම් මවුලව් ගොඩනැගිල්ල 96B කියන තැන තමයි මේ අලුත් බ්‍රාන්ච් එක තියෙන්නේ. හරි, එහෙනම් අපි බලමු පොතුවිල් ශාඛා පරිශ්‍රය සාමාන්‍ය අධිකාරී ප්‍රධාන විධායක නිලධාරී අසංක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ආරාධනාවෙන් සභාපතිතුමා AP ලසන්ත ප්‍රනාන්දු මැතිතුමා විසින් අද දවසේ ජනතා අයිතියට පත් කරනවා. ඒ RDB ගැන මතක් කරේ 9 විනාඩි 22යි වෙලා. ක්‍රිමරාජ නිෂ්පාදන ගැන මතක් කරන්නේ, ඔයාට අවුරුදු 77ක් කියලා කියන්නේ අපි මොනවා කියන්නේදනේ? අපිට එහා පැත්තේ ගම අපේ අම්මලා තාත්තලා ආච්චිලා මේගොල්ලෝ දන්නවා මේ ක්‍රිමරාජ කියන නමත් එක්ක බැඳුනේ විශ්වසනීය නේද සහනය. පොඩි වැඩ අමාරුවක් හැදෙනකොට, පණු රෝගයක් වගේ කියලා දැන්නකොට, අජීර්ණයක් වගේ කියලා දැන්නකොට ක්‍රිමරාජ කරල්. ඊට පස්සේ තව එකක් ගත්තොත් කරල් ගුලි, ක්‍රිමරාජ කරල් ගුලි. ඊට පස්සේ දැන් අපි ගත්තොත් කැස්සට තියෙන වැල්මි පැණිය. ඊට පස්සේ කුරුළු ඇසුවේ වගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. එකක් කියලා නැහැ, නිෂ්පාදන ගොඩක් තියෙනවා. හන්දි තෛලේ වෙන්න පුළුවන්, ඕනම එකක් වඩ පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ ක්‍රිමරාජ කියන නිවසින් එන්නේ. ඉතින් ගෙන්න ගන්න උනත් කලා කරන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා මෙහෙම කරන්න, මම නම් කියන්නේ ළඟම තියෙන බ්‍රාන්ච් එකට ගිහිල්ලා නේද, මේ ශාඛාවට කියන්නේ අපි කියන්නේ ෆාමසියට ගිහිල්ලා වඩ පුළුවන් කමක් තියෙනවා ක්‍රිමරාජ නිෂ්පාදන ගන්න. ඒ වගේම ඔය සුපර් මාකට්ස් වල පවා දැන් ඕනම තැනක ක්‍රිමරාජ කියන එක තියෙනවා. ඉතින් ඒ නිසා අවුරුදු 77ක් තිස්සේ ලංකාවේ කවුරුත් ක්‍රිමරාජ පාවිච්චි නොකරපු කෙනෙක් ඉන්න විදිහක් නැහැ. ඒ තරමට මේ ප්‍රොඩක්ට් එක අපිට සමීපයි. කෝල් කරලා ගෙන්න ගන්නවා නම් ඔයාගේ කඩේට 011-2753-889 011-2753-889 කියන නම්බර එකට කෝල් එකක් දෙන්න. 9යි විනාඩි 23 වෙනකොට මට පුළුවන් කමක් තියෙනවා තව සින්දුවකට ගිහිල්ලා එන්න. ගිහිල්ලා ඇවිල්ලා කතා කරන්නම් ඩෝමා මාක්ස්වෙන් හෝල්ඩිංස්, ඒ වගේම රයිනෝ රූෆින් ගැන.
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රමෝදවත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස්වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක ප්‍රියම

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි රිමෝට් රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
1: ඒකියා සුරකිමු මගතොට. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
4: ලොකයා මාර වෙනනේ ඌනේ දුක්ඛිකවානේ මඩ මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස් කවුද ડોක්ටර්? යාද සුන්නදේ
4: මම කිරිති බුන්නේ යා සීනි වෙනනේ මුකුත් අතපය වැඩ කරන්නේ යා මට.
5: සුපුරි ડોක්ටර්නේ ડોක්ටර් හරියටම කියලා දිනවානේ.
6: වෙවි සිින්දුවහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
7: Evening Drive with Chamit and Charu.

நவையை வினாடி திசத்தாய் விழாவ மம யாவ அரகின எனமா கோயிடுது அங்கஹாரு கிரகாயாட்டு அங்கஹாரு வேல்ட்டு தென் மே இத்திஹாச பழையனி வதாவட்டு அங்காறு வோல்ட் கியாவித்தலக்டவே ஹே ஜீவத்தின் ஹொந்தாயுது ஜனாவாசத்திகரன் ஹொந்தாயுது நீ அது வத்துரத்தியனோ அது ஹோட்டல் கேஹுவத் கோமது இலோன் மாஸ்கியாகே மங்கி அப்படி ஹெட் ஆஃபீஸ் ஹேதான் இவகே லொகு லொகு கதா திவுனே தென் பலனவா மே அஜட்டாக்காஷ காமி பிரஜாவு அலுத் பொருந்துவக் தீலத்தீனோ மென்ன மெஹமேகா පහුගිය මේ මාසෙදී නාසා ආයතනය විසින් න්‍යෂ්ටික සහ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන ස්ථිර චන්ද්‍ර කඳවුරක් පිහිටුවන්න ඩොලර් බිලියන 20ක දැවැන්ත ව්‍යාපෘතියක් සැලසුම් කරා. හරි. එතකොට ඒගොල්ලන් ඉලක්කය වෙන්නේ 2032 වෙනකොට මිනිස්සුන්ට සඳ මත අර්ධ ස්ථිර නිවාසවල ජීවත් වීමේ හැකියාවක් දෙන එක. බලන්න ඒගොල්ලන් දෙන පොරොන්දු. අර මේ දේශපාලඥය වගේ. නෑ මේ ඊට වැඩි ටිකක් මේවා සෑහෙන ඇඩ්වාන්ස් ඒවා. මේගොල්ලෝ කරයි කියලා විශ්වාසයක් තියෙමු. හරි. මීට අමතරව ඉතිහාසයේ පළවෙනි වතාවට මිනිස්සු අඟහරු ග්‍රහය වෙත යැවීමටත් මේගොල්ලෝ සැලසුම් කරා. නාසා ආයතනයේ පවසන විදිහට ඒ ගමන සඳහා මාස 7 ඉඳලා 10 දක්වා කාලයක් ගත වෙනවා. එතකොට දැන් පෘථුවියෙන් බැහැර දිගු කාලිනව ජීවත් වෙන්න පුළුවන් වාසස්ථාන පිටුව ගන්න අවශ්‍ය නම් එතෙන්දී අපේ අපේ ජනතාව දැන් අපි කියන්නේ වර්ගයාබෝ කිරීමටත් අවශ්‍ය වෙනවනේ. ඒ සඳහා අපිට අභ්‍යවකාශයේ පවතින නూరు නුපුරුදු පරිසර තත්ත්වයේ ඔරොත්තු දෙනවද කියලා දැන් මේ දවස්වල හොයලා බලනවා. මනුෂ්‍ය වර්ගයාට අභ්‍යවකාශයේදී දරුවන් බිහි කිරීමට හැකි වෙයිද කියලා. කොහොමද මේ ලෝකේ කොහොමද අපි තාම කොහෙද ඉන්නේ නේ? ඉතින් චුම්බක ශේෂ්ත්‍රයකින් සහ ඝන වායුගෝලයකින් ආරක්ෂා වෙලා තියෙන පෘථුවිය වගේ නෙවෙයි සඳ සහ අඟහරු වගේ ග්‍රහලෝකවල මතුපිට නිරන්තරයෙන්ම අධික අභ්‍යවකාශ විකිරණ වලට නිරාවරණය වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒව පෘථුවියට වඩා ප්‍රමාණයෙන් කුඩා නිසා අපට අත්දැකීමට සිදුවෙන්නේ ගුරුත්වාකර්ෂණ බලයත් නේද ඉතා අවම මට්ටමක තියෙන තත්ත්වයකට. ඒකට තමයි අපිට ෆේස් කරන්න වෙන්නේ. ඉතින් ඔන්න ඔය කියන දේවල් එක තමයි අපිට ගැළපෙනවද කියලා හිතන්නේ. මිනිස් සිරුරට ඒ වගේම ප්‍රජනන හැකියාවට බලපෑමක් එල්ල වේද කියලා මේගොල්ලෝ හිතනවා කියලා කියනවා. ඉතින් බලන්න ලෝක විද්‍යාඥයෝ හිතමින් ඉන්න දේවල් අපි හිතන්නේ කොච්චර පොඩි දේවල්ද ලෝකේ. ඒ වගේ හිතන්නේ හරි ඉතින් ඒගොල්ලෝ හොයලා අපිට කියයිනේ. අපි මොකටද හොයන්නේ? අපිට සම වැඩ තියෙනවනේ. හරි තාක්ෂණයත් එක්ක අපි ලෝකෙ ඉස්සරහට යන්න ඕනේ නේ. හැමතිස්සෙම මේක කියන කතාව ආයෙ අලුත් කරන්න වෙලා තියෙන්නේ. දැන් බලන්න ගෙදර වහලේ දාලා තිබ්බ ෂීට් එක. දැන් ඔය අද ෂීට් දැම්මම ඉස්සර කාලේ කොහමද අපි ගෙවල් වල නේ කොලාතු එහෙම නැත්නම් අපි කියන්නේ පොල්ලතු ඊට පස්සේ තල්ලතු ඊට පස්සේ ඔක ක්‍රමයෙන් ඇවිල්ලා ප්ලාස්ටික් තහඩු වලට ආවා. තකරන් මොන හරි දාගත්තා. ඊට පස්සේ මැටි උළු වලට මාරු වුණා. ඔහොමම ඇවිල්ලා ඔය අතරමැද තව තව අලුත් ඒවා තියෙන්න පුළුවන් මට මගේ හැරුණේ. මම කියන්නේ ඊට පස්සේ ෂීට් එකට ආවා. දැන් ෂීට් එක උනත් ඒ ෂීට් එකත් එක්කත් බෑ කියලා ඊට පස්සේ අපි කියන කොන්ක්‍රීට් වලට ගියා. ඊළඟ දැන් ආයි කියනෝ නෑ ෂීට් එකක් කියලා කිව්වම අවුරුදු 60කට වැඩිය ওই ෂීට් එකේ විවිධ නේද? අපි කියන්නේ විවිධ මට්ටමේ ක්වොලිටි තත්ත්ව වලට භාජනය කළා රයිනෝ රූෆින් ෂීට් එක අවුරුදු 60ක් තිස්සේ අපිට අපේ ඔළුවට උඩින් සුවපහසුව හදලා දුන්නා. දැන් තව හිතුව මේ ගැන. තව හිතලා මැටි ආලේපනයක් සහිතව රයිනෝ රූෆින් ෂීට් එක හදලා තියෙනවා. දැන් බලන්න ඇයි එහෙම දැම්මේ? උණුසුම අඩු කරන්න. අපිට දැන් රස්නේ අඩු කරලා දෙන්න. එතකොට ලස්සනක් එනවා. නා මෙහෙම සාලි වාඩිලා ඉන්න ගමන් එම වහලා දිහා බැලුවම සිවිලුම නැති වුණත් ලස්සනයි වහලා. හරි ලස්සනයි. මැටි ආලේපනයක් තියෙන. ආයි සිවිලුමට අමුතුවෙන් වියදම් කරන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ ජල විකර්ෂක ආලේපණේ තියෙනවා. ඒක නිසා ෂීට් එකේ වතුර නැදින් නැතුව දීර්ඝ කාලයක් ෂීට් එක පාවිච්චි කරන්න පුළුවන්. කැතක් නැතුව. නේ? ඉතින් ඔක්කොම හිතලා තමයි රයිනෝ මේ ප්‍රීමියර් කියන ෂීට් එක අඳුන්නා දීලා තියෙන්නේ. ඉතින් බලන්න වෙළඳපළේ තියෙන අනිත් ෂීට් එක සංසන්දනය කරලා බලනකොට රයිනෝ දවසින් දවස අප්ඩේට් වෙනවා. ආ ජීවිතේට හිතුවද? මැටි ගාලා ෂීට් එකේ යට ලේයර් එකක් එක්ක ලස්සන පෙනුමක් එක්ක මේක කූල් කරලා දෙනවා කියලා කියන්නේ. අපි කියන්නේ මේ අර එන උණුසුම ඒ විදිහට මෙන්න නැතුව ඒක ෆිල්ටර් කරලා දෙන ක්‍රමවේදයක්. ඉතින් රයිනෝ මේක අඳුනාගත්තට පස්සේ ඒගොල්ලෝ අපිට දැන් මාකට් එකට එවලා තියෙනවා. ඉතින් වට පුළුවන් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා මිල්ලන්න ගෙදර වහලේම අලුත් වැඩියාවක් කරන්න තියෙනවා නම් ඒ ගැන මතක් කරේ. මං කිව්වනේ ඒජන්ට් කෙනෙක් ළඟට ගිහිල්ලා ඕනම තැනක දැන් රයිනෝ මේක ගන්න පුළුවන් කමක් තියෙනවා. හරි. ඒ නිසා තමයි ඒ ගැන මතක් කරේ. ඒ වගේම මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස් ඩෝමා මැෂින් එකත් එක්ක
ලංකාවේ කෘෂිකාර්ම වශයෙන් කෘෂිකාර්මික වශයෙන් සෑහෙන දේවල් කර අපි හැමතිස්සෙම මේ ඩෝම මැෂින් එක ගැන කිව්වට තව යන්ත්‍රෝපකරණ තියෙනවා නම් දන්නේ නැහැ සමහර ඒවා. ලංකාවේ අපිට හරි නොහුරුයි නුපුරුදුයි මේ තාක්ෂණය ලෝකේ තියෙනවා. මේගොල්ලෝ ගෙනල්ලා අපිට මේක සමීප කරනවා. මේ මැදිහත් වීම බලන්නකෝ නේ. දැන් පෞගේ කාලවල දැන් ඒ විතරක් නෙවෙයිනේ නේ. තව ස්ටාෆ් එකට ගොඩාක් අය ගත්තා. අලුතෙන් තාක්ෂණත් එක්ක ඉස්සරහට යන්න කැමති අය ගොඩක් අය ගත්තා. දැන් මේ දවස්වල තියෙනවා ඇසුරුම් කරුවන්ට පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන් රැකියා ඇබෑර්තු තියෙනවා. මාක්ස්මෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්, සේවකයෙක් වෙන්න පුළුවන්. දැන් අවුරුදු 18 වැඩි කෙනෙකුට ආඩ පුළුවන් කමක් තියෙනවා. අපොස සාමාන්‍ය පෙළ සමත් නම් නේද? කණ්ඩායම් හැංගීමෙන් කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් නම් බාකෝඩ් ලේබල් සහ පේපර් රෝල් නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්දක් තියෙනවනම් හොඳ වැටුපකට මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් යන්න කියලා මතක් කරනවා. එතනට මාර්ගම ඕන ඇල්ලෙන පාරේ තියෙන හෙඩ් ඔෆිස් එකට. එහෙම නැත්නම් මෙන්න මේ නම්බර එකට වගේ පොඩි CV එකක් දාන්න. 0767 76.09 0767 76.09 කියන නම්බර එකට. 9:43 වෙලාව.

0: නවයයි විනාඩි 47යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටර් එක ගැව්වාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් හීටර් එකට කිලෝමීටර් 80කට වැඩිය දුවන නම් මේක තමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදමැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176479
7: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රෝතයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: Sloan Green Life Plantation Private Limited. I'm going to live a new green life.
9: Rhythm. Live. Beat. Epic. Mix winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රෝතයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
2: 9 විනාඩි 50යි මීට විනාඩි 50කට කලින් පොතුවිල් ජනතාවට RDB අලුත්ම ශාඛාව විවෘත වුණා. ඉතින් ඒක සතුටුදායක ප්‍රවෘත්තියක්නේ. අනිවාර්යයෙන්ම දක්වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පොතුවිල් ශාඛා පරිශ්‍රය සමන අධිකාරී ප්‍රධාන විධායක නිලධාරී අසංග බණ්ඩාර තෙන්නකෝන් මෙතුමාගේ ආරාධනෙන් සභාපතිතුමා ලසන්ත ප්‍රනාන්දු මෙතුමන් විසින් තමයි මේ කටයුත්ත ආරම්භ කළේ. ඉතින් සමස්ත ගනුදෙනුකාර ප්‍රජාවට වැඩි පහසුකම් ලබා දීම සඳහා මේ අලුත් බ්‍රාන්ච් එකට ගිහින් ඉතින් අලුත් තැනකට ගියා කියලා කියන්නේ හරිම නැවුම් නේද? එතකොට සුවපහසු වටපිටාව කාර්යක්ෂමතාවය මේ ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් බලන්න RDB එක කියලා කියන්නේ දැන් මං කිව්වා වාගේ මේ දවස්වල FD එකට එහෙම හොඳ පොලිය අනුපාතයක් දෙනවා. ඒ තේ නිසා සුරක්ෂිතතාවය සහිතව මුදල් වලට රාජ්‍ය සුරක්ෂිතතාව සහිතව වාගේ සල්ලි ටික පරිස්සමට දාන්න RDB ශාඛාවට. එන්න ශාඛා ගොඩක් තියෙනවා ලංකාවේ 250කට වැඩි. ඒ අතරේ මේ අද තිබුණ ශාඛාවෙන් වෙන තැනකට නේද වෙනස් වුණා අලුත් වුණා. ඉතින් අලුත් බවත් එක්ක වඩ පුළුවන්කමක් තියෙනවා යන්න. පොතුවිල් අංක 13 ප්‍රධාන වීදියේ කාසිම් මවලෝගොඩ නැගිල්ල 96B කියන තැන තමයි අලුත් බ්‍රාන්ච් එක තියෙන්නේ. හරි. ඉතින් දැන් ආරම්භ කරලා තියෙන්නේ, ඒ කියන්නේ විවෘත කර. ඔයාලට අද ගියත් තවත් විශේෂ දේවල් අත්විඳින අවස්ථාවක් තියෙයි. RDB වට එන්න කියලා මතක් කරනවා. ඒ වගේම පැල්වත් නිෂ්පාදනය ගැන මතක් කරන්න යන්න කලින් කිරි ආශ්‍රිත නිෂ්පාදනය ගැන කතා කරනකොට ලංකාවේ අපිට නේද අපිට වග කියන ප්‍රොඩක්ට් එකක් කියලා කියන එකේ සතුට. ඉතින් මොකද මේක ලංකාවේ කිරි ගොවීන් නේද ඔක්කොම එකතු වෙලා කරන වැඩක්. එතකොට ව්‍යාපාරයක් සහ තව තව මනුස්සකම් හිතවත්කම් අපි එකන් මේ ඔක්කොම එක්ක එකතු වෙච්ච නමක් පැල්වත්ත කියලා කියන්නේ. ඒ නිසා කිරි වීදුරුවක් බොනකොට ඒ ආදරය ඒ ලෙංගතුකමට දැනෙන්න ඕනේ. ඉතින් කිරිබිට පැකට් එක වට ගන්න පුළුවන්කමක් තියෙනවා සුපර් මාකට් එකේ ඉඳලා අවුට්ලට් නේ ළඟම තියෙන කඩේ. මේ හැම තැනකම වට එක ගන්න අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ සීට් ටයර් එක ගැන. සීට් ටයර් කියලා කිව්වම මම දන්නවා සීට් ග්‍රිප් X5 ටයර් එක තමයි මේ දවස්වල මාකටේ වැඩිම ඩිමාන්ඩ් එකක් තියෙන ටයර් එක. එතකොට ඔයාගේ බයික් එකට එහෙම නැත්නම් ස්කූටර් එකට Zoom X5 කියන එක ඔයා කැමති විදියට ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද එක්ස්ට්‍රා මයිලේජ් එක තමයි මේකේ තියෙන ප්‍රධාන වාසිය. ටයර් එක ගෙවෙන්නේ නැහැ ත්‍රෙඩ් පැටර්න් එක නිසා. අනිත් ටයර් එක සංසන්දනය කළ බැලුවා වැඩි කිලෝමීටර්ස් ගණක් ඔයාලට දුවන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ ටයර් එක ගන්න කියලා මතක් කරන්නේ. ඒ වගේම ඔයාගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. හොඳ ග්‍රිප් එකක් තියෙනවා. ලිස්සන්නේ නැහැ වංගු වලදී. ඒ වගේම වැස්සට නේ. ඉතින් ස්ට්‍රීට් ඩ්‍රයිව් එකක් හොඳට ග්‍රහණය කරගෙන උපරිම ස්ටැබිලිටි එකක් ඇති කළා ඔයාව මේ පරිස්සමට ඔයාගේ ගමනාන්තයට අරගෙන යනවා. ඒ මතක් කරේ මම සිය ටයර් එක ගැන. කැවි පෙන්න පෙනුමක් තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ටයර් සයිස් වලින් කිව්වොත් 90 100යි 10. එතකොට ඊට පස්සේ 190යි 17 ඔයගේ සයිසස් වලින් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් Zoom X5 එකයි Grip X5 එකයි හරි ඔයගේ කැමති විදිහට ටයර් එක තෝරගන්න ඔයගේ වාහනයට ඔයගේ බයික් එකට ගැළපෙන විදිහට. හරි. විජය නිෂ්පාදනය මම කිව්වනේ ගොඩාක් දේවල් කිව්වා. කැමරා රස කරනවා කියලා කිව්වා. ඊට පස්සේ કૃත්‍රිම දේවල් නැහැ කියලා කිව්වා. එතකොට ලෝකයේ දැන් ජාත්‍යන්තරව මේක පිළිගැනීමක් තියෙනවා කියලා කිව්වා. රයිට් ඔය කොම එක අවසාන කියන්න තියෙන්නේ. ඉතින් අද දවල්ටත් වෙනකොට වේල් තුනක් වෙනවනේ. වේල් තුනක් නෙමෙයි සමහර අය වේල් දෙකයි සමහර අය එක වේලක් අතු වෙන්නේ නැහැ. එක වේලක් අතු වෙන්නේ නැහැ කියලා කියන්නේ කඩෙන් කනවා කියන්නේ වසවිස ශරීරගත කර ගන්නවා කියන්නේ. එහෙම නැතුව එක වේලක් හරි අඩුම තරමනේ පොල් සම්බෝලයි බතුයි හැදුවා. කොහොම කෑමක්ද පොල් සම්බෝලයි බතුයි රතු බතුයි පොල් සම්බෝලයි. එහෙම නැත්නම් සුදු බතුයි පොල් සම්බෝලයි. කරවල කෑල්ලක් එහෙම බදලා. පරිප්පුටියකුත් හදාගත්තොත් ඒත් එහෙම. එතනින් එහාට ගිහිල්ලා ඔයා කැමති ලෝකෙ දින ඕනම කෑමක් හදන්න රසට හදන්න විජය නිෂ්පාදනත් එක්ක යන්නද මං කමන්න නැද්ද? අද බටහිරින්දිය කොදෙව් ශ්‍රී ලංකා මේ මැච් එකේ ටෙස් මැච් එකෙත් තම ඉතාම වැදගත් දවසක්. දවස් තුනක් ඉවරයි මේ වෙනකොට. බලමු මේ මැච් එක අපිට දිනන අවස්ථාවක් තියෙද කියලා. අපි හොඳට කරා අපේ බැට්ස්මන්ලා ටිකන හොඳටම කරා. ඉතින් හැබැයි එහෙමයි කියලා මැච් එක ගැන දිනන්න තියෙන බලාපොරොත්තුව ටිකක් හරි අපිට තියාගන්න බැරි තත්ත්වයක් උදා කරේ බටහිරින්දිය කොදෙව් පිතිකරුවෝ. ඒගොල්ලොත් හොඳට කරනවා. ෂායි හෝප් එහෙම මේ වෙනකොට හොඳට විකට් එකේ ඉන්නවා ලකුණු අරගෙන. බලමු මැච් එක මොකද වෙන්නේ කියලා. එහෙනම් ගියෙන්නම් පරිස්සමට ඉන්න. හෙට උදේ 7ට හම්බෙමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රේමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන
5: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් X5 සහ සුම් X5
0: දශක
4: හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: தசமபா 105.7 லக்ஹண்ட ரேடியோ ITN சபே ஸ்ரீலங்கா ஹண்ட
1: விலாவ பெரவரு 10යි விலாவ ඔබ වෙත ගෙන ආවේ
2: නතරයේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් NLB මෙගා

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති
2: වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව නව බස් ගාස්තු අය කිරීම අද සිට ක්‍රියාත්මක වෙනවා. බස් ගාස්තු සංශෝධනයේදී ඉන්ධන මිල සාමාන්‍ය කොටස් මිල ඉහළ යාම ඇතුළු කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කෙරුණා. ඒ අනුවයි 12% සිට 20% දක්වා ප්‍රතිශතාත්මකව බස් ගාස්තු ඉහළ නැන්වීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබා දුන්නේ. අද සිට සාමාන්‍ය සේවා සඳහා වූ අවම ගාස්තු රුපියල් 4කින් ඉහළ යනවා. ඒ රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තු රුපියල් 34 දක්වා ඉහළ යමින් රුපියල් 39 සාමාන්‍ය ගාස්තු ඉහළ යන්නේ රුපියල් 44 දක්වා රුපියල් 5කින්. රුපියල් 50 ගාස්තුව 56 දක්වා 62 ගාස්තුව 69 දක්වා ඉහළ යනවා. රුපියල් 74කට පැවති බස් ගාස්තු ඉහළ යන්නේ රුපියල් 82 දක්වා. රුපියල් 85 බස් ගාස්තුව 95 දක්වා රුපියල් 97 බස් ගාස්තුව රුපියල් 108 දක්වා ඉහළ යනවා. රුපියල් 44ක්ව පැවති අර්ධ සුඛෝපභෝගී අවම ගාස්තුව රුපියල් 51 දක්වා ඉහළ යනවා. සුඛෝපභෝගී සේවා ගාස්තුවල අවම පැවති රුපියල් 60ක් ලෙසයි. ඒ රුපියල් 66 දක්වා රුපියල් 6කින් වැඩි වෙනවා. කොළඹ මහනුවර අන්තර් පළාත් නව බස් ගාස්තුව රුපියල් 521ක්. කොළඹ මාතර සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 681ක් වන අතර කොළඹ ගාල්ල අන්තර් පළාත් සාමාන්‍ය ගාස්තුව රුපියල් 496 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
1: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
2: හාවි සුලිකුණා අටුව ඇමරිකානු දූපත් කලාපයක් වන ගුවාමි සහ උතුරු මරියානා දූපත් හරහා අධික වේගයෙන් හමා යමින් පවතිනවා. ඒ පැයට කිලෝමීටර 280ක වේගයෙන්. මේ හේතුවෙන්ම වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට හදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ඇමරිකා ජාතික කාලගුණ සේවයට අනුව කුණාටුව හේතුවෙන් වසනකාරී හානි සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: සුබෝදෑසනක් උදේ 10 විනාඩි 4යි.
0: රීතා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මේක අපව ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් ගා. මේක අපව.

සුබෝදාසනක් උදේ 10 විනාඩි 8යි. අද අලුත් දවසක් නේද? අලුත් බලාපොරොත්තුත් එක්ක අලුත් දේවල් ගොඩක් plan කරන සතියක අද පළවෙනි දවස. ඊයේ නිවාඩු වුණාට අද නම් නිවාඩු දවසක් නෙවෙයි. හරිද? අද වැඩ ටික පටන් ගන්න තියෙන්නේ අද පළවෙනි දවස සඳුද? ඔයා දන්නවද දැන් ජීවිතේ හොඳම දේවල් අපිට ලැබෙන්න ටික ටික අපි උත්සාහ කරද්දීනේ. ජීවිතේ දවසක හොඳම තැනකට ගිහින් නතර වෙන්න පුළුවන් වෙන්නේ ඔයා පුංචි උත්සාහය අත්හරින්නේ නැතුව දිගටම කරගෙන ගියොත් විතරයි නේද? අහලා තියෙනවද ඕනම ශාස්ත්‍රයක ඉහළට ගියපු කෙනෙක් කවදාවත් එයා ඉහළට ගියා කියලා එයාගේ උත්සාහය නතර කරන්නේ නැහැ. එයා ප්‍රැක්ටිස් කරන දේවල් නතර කරන්නේ නැහැ. හැමදේම කලින් තිබ්බටත් වඩා වැඩියෙන් හොඳට ප්‍රැක්ටිස් කරනවා. එයා දවසක් කියනවා දැන් හැම උදේම නැගිටලා පුහුණු වීම කරලා දියුණු වෙන්න තව පුණුවන් කියලා තමන්ම හිතුවේ නැත්තම් අද එයා ඉන්න තැන නැහැ. කවුද මේ? ලෝකයේ ටෙනිස් ඉතිහාසයේ හොඳම ක්‍රීඩකයන් ලයිස්තුවේ හිටපු රෆායෙල් නඩාල් තමයි එහෙම කියන්නේ. පුංචි කාලේ එයාට දැන් වතුර නැතුව ප්‍රැක්ටිස් කරන්න වෙලා තියෙනවා ටෙනිස් ක්‍රීඩාව. එයා කැමතිම ක්‍රීඩාව වුණාට එයාගේ යාළුවෝ කණ්ඩායමෙන් එයාව කොන් කරලා තියෙනවා. කණ්ඩායමෙන් වෙන් කරලා තියෙනවා. මේ දේවල් එයාගේ ජීවිතේට සිද්ධ වුණේ නැත්තම් රෆායෙල් නඩාල් කියනවා ජීවිතේ කවදාවත් අද ඉන්න තැන එයා නොහිටින්න තිබ්බා කියලා. ඉතින් ජීවිතේට මේ ලැබෙන හැම දෙයක්ම හොඳම පාඩමක් කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් නේද? ඔයාට පළවෙනියා වෙන්න බැරි වුණාට ඔයාට පස්වෙනියා වෙන්න පුළුවන්. හැබැයි හොඳම සතුටින් වැඩ කරන්න, හොඳට වැඩ කරන්න. එතකොට අර පළවෙනි කෙනා විදිහට ලබන සතුටම ඔයාටත් පුළුවන් පස්වෙනියා වෙලත් ලබා ගන්න. ඉතින් සතුටින් වැඩ කරන්න මේ අලුත් සතියේ. ඔයාට පුළුවන් FM 93.5 මා වහගෙන ඉන්න දවල් එක වෙනකන් ඔයාට මැසේජ් කරන්න, කෝල් කරන්න මේ ඕන දෙයක් පුළුවන්. 07.03.93.5.93.7 මේකින ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තිබ්බොත් දවල් එක වෙනකන් මං ඉන්නවා. මම යෂ්.

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා පතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 549 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: උදේ 10යි විනාඩි 30යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්.

දහය විනාඩි තිහයි වෙලාව ඔයා හාඩ්බීට් අහගෙන ඉන්න. ඔයා මේ වෙලාවේ මොකද කරන්නේ? ඔෆිස් එකට ගියාද? එහෙම නැත්නම් ගෙදර වැඩ ටික ඉවර කරලා පොඩි රෙස්ට් එකක් ගන්නවද? කොහොම හරි කමක් නෑ, වැඩ කරන ගමන් ඔයාගේ වැඩ ටික තවත් පහසු කරගන්න පුළුවන්. සින්දුවක් අහන ගමන් වැඩ කරොත් දන්නවද, දැන් අර තනියම වැඩක් කරනවට වඩා සින්දුවක් එහෙම ඇහෙනකොට ඔයාගේ වැඩ කරන්න තියෙන හැකියාව චුට්ටක් වැඩි වෙනවා. පොඩ්ඩක් බලන්න සින්දුව චුට්ටක් වැඩි කරලා එහෙම මේ වෙලාවේ. දැන් ගෙදරට වෙලා හැම ඉඳලා හරියන්නේ නැහැ නේද? ඔෆිස් ගිහිල්ලාම හරියන්නේ නැහැ හැමදාම. ඔයත් කැමති නැද්ද ලෝකේ පුරා සංචාරය කරන්න? හැම ලෝකයේ තියෙන ලස්සන බලන්න, ලෝකේ හැදිලා තියෙන හැටි බලන්න, දිය ඇලි වෙන්න පුළුවන්. ලෝකේ හැම තැනම හරිම සුන්දර විදිහට මේ සබාධම හදලා තියෙනවනේ. ඒ සබාධමෙන් ලැබිලා තියෙන හැම දෙයක්ම ඔයාටත් බලන්න යන්න පුළුවන් වුණොත් කොහොමද? එහෙම ලෝකෙ පුරා සංචාරය කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් එයාට තමයි මම මේ කියන්නේ. දැන් Google Earth සමාගම දැන් ලෝකෙ පුරා සංචාරය කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් එයාට හරි තෑග්ගක් දීලා තියෙනවා. හරි අපූරු තෑග්ග. දැන් 2007 අවුරුද්දේ දැන් Google Earth මෘදුකාංගයක සංවිලා තිබුණු ෆ්ලයිට් සිමියුලර් කියන විශේෂාංගය දැන් 2026 අවුරුද්දේ ජූනි මාසේ ඉඳලා කිසිම භාගත කිරීමක් එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නැතුව කෙලින්ම වෙබ් බ්‍රවුසර් එක හරහා ගිහිල්ලා භාවිතා කරන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. හරිද? දැන් ඔයාට කලින් වෙනම ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න කරලා මේ වැඩ ටික කරගන්න ඕනානේ. ඒතර සමහරකට අපහසුතාවයට පත් වෙන්න පුළුවන්, සිග්නල් ඇදු වෙන්න පුළුවන්. මේ වගේ දේවල් එක්ක ඔයාගේ අර ලෝකෙ පුරා සංචාරය කරන්න තිබ්බ හීනේ පොඩ්ඩක් විතර අඩු වෙන්න පුළුවන්. දැන් එහෙම නැහැ. Google Earth සමාගම ඔයා ගැනම හිතන නිසා මේකට පහසු විදිහට මේ හදලා දීලා තියෙන වෙබ් බ්‍රවුසර් එක හරහාම යන්න. දැන් ඔයාට තියෙන්නේ දැන් මේකේ ලෝකේ ඕනම විදිහට ලස්සන බලන්න ඔයාට පුළුවන්. හරියට ගොඩනැගිල්ලක ඉහළින් ප්‍රියාසර කරනවා වගේ ඔයාට කෙලින්ම ව්‍යාමලා ගිහිල්ලා බලන්න පුළුවන් ෆෝන් එකෙන්ම ලෝකේ තියෙන ලස්සන තැන්. ඔයා කැමැතිම රටක වෙන්න පුළුවන්, කැමැතිම තැනක ඒ තියෙන ලස්සන ඔයාට හැබැයින් දකිනවා වගේම ෆෝන් එකෙන් බලන්නත් පුළුවන්. දැන් ලෝකයේ සිරි නරඹන්න කැමති අය වෙනුවම තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දැන් Google මෙනු එකට ගිහිල්ලා ඔයාගේ ෆ්ලයිට් සිමියුලර් කෙනෙක් ක්‍රියාත්මක කරන්න විතරයි. ඉතින් ඔයාට සැබෑ ලෝකේ පුරා ප්‍රියාසර කරන්න ඔයාටත් පුළුවන්. ඔයාට ඒ ලස්සන බලනවා වගේම ලෝකෙ පුරා යනවා වගේම ඔයාගේ හිතින් මේ ෆෝන් එකෙන් මේ ලස්සන බලන්න ඔන්න ආට අවස්ථාව හදලා දීලා තිනවා Google සමාගම. ඉතින් ලේසියෙන් පහසුවෙන් ලෝකේ ලස්සන බලන්න. ලෝකේ ලස්සන බලනකොට ලෝකේ පුරා විතරක් ගිහිල්ලා හරියන්නේ නැහැ. ලෝකේ පුරා ඔයා ගිහිල්ලා යනකොට ඔයාට ළඟම තියෙන ඕන දෙකුත් තියෙනවනේ. ලෝකේ කොහෙ ගියත් ඔයාගේ ළඟම රසයක් තියෙනවා. ඉතින් ලෝකේ කොහෙ ගියත් ඔයාට තියෙන රසය තමයි පැල්වත්ත නිෂ්පාදන කියන්නේ. ඉතින් යන එන ගමන් පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එකක් එහෙම අරගෙන යන කොහෙ ගියත් පොඩක් රිෆ්‍රෙෂ් වෙන්න රස යෝගට් එකක් එහෙම මේ වෙලාවට ඔයාට පුළුවන්. තව රස උණුවට හදාගත්ත කිරි එක රස බලන්න. ඔෆිස් එකේ හැමෝම ආයෙනෝ නම් මේ වෙලාවේ රසට උකුවට හදාගත්ත කිරි එකක් රස බලලා ෆ්‍රෙෂ් වෙලා වැඩ ටික ආපහු පටන් ගන්න පුළුවන්. හරිද? ඒකත් මතක් කරන ගමන් FM 93.5 න් 93.7 න් කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ? හાર્ට් බීට් පැත්තට කවුද ඇවිල්ලා ඉන්නේ? වෙලාවේ ගොඩක් අය මට මැසේජ් කළා තියෙනවා. යා මතක් කරන්න ඕනේ. සුමනා බොයකට සුමනා තමයි මැසේජ් එක ගහලා තියෙන්නේ. මුලින්ම ඔයාව හරි මාතරින් එකතු කරගන්න. මේ වෙලාවේ ලක්කණ්ඩායම හැමෝමත් එක්කම මේ වෙලාවේ මොකද ගෙදරට වෙලා කරන්නේ? සද්දෙට ලක්කණ්ඩ අහගෙන ඉන්නවද? පදෝ මෙටුවද වාසනාවන්ත සුභම සුභ උදෑසනක් වේවා මැණික. කොහොමද ඉතින්? මං ගොඩාක් හොඳින් ඉන්නවා. මට ලස්සන සින්දුවක් දෙන්නකෝ. අනිවාර්යෙන් ආට දෙන්න. මම කොටිකාපත්තේ චන්දිමා තමයි මට මැසේජ් එකක් දාලා තින මේ විදිහට. රෝස මල් ගොඩාක් එක්ක දෙවනි තිඹිරා පුන්සඳි යොවෙන්දිත් එක්කම මාවත් හරි ආදරෙන් එකතු කර ගන්නවා කියන ආදරේ හැමදාමත් කියලා තමයි තියන්නේ. ඉතින් එහෙම තමයි නේද? ආදරේ ඉතින් හිතේ තියන් ඉඳලා හරියන්නේ ආදරේ අපි බෙදා ගන්න ඕනේ. ආදරේ බෙදා ගන්න දවල් එක වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ. ඔයාටත් පුළුවන් 07.03.93.5.7 මැසේජ් එකක් දීලා මේ ආදරේ බෙදා ගන්න.

0: Lucaia, mare vedeni unii. Tocchi ghioane, mare memory lost chila.
1: Memory lost? Call the doctor. Iară sună de.
0: Mama, chirite bune, ia sini vedeni, mucu tata pe vedecărăne, ia mata.
2: Oh my god!
1: Supuri doctor ne. Doctor Harieta mă chiele din oale.
3: Hina Levi Sindhu Hanna FM 93.5 FM 93.7 Handavi Hatra Veddi Tune Karala Tiyagan
4: Evening Drive with Chamit and Charu
3: Sama Anugrahaya
5: ஓனம்
6: சந்தி வேதனாவகட பிரபலம வித்யானுகூல விசந்தம ஓதுஷீல் ஆக்டிவ் பிளஸ்
7: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පවර්

0: 만났어요.
1: 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10

ඔයා වගේ හිතන වෙන භාවනාවක් තව නෑ නේද? ඔයාටත් ඉන්නවද ඔයාගේ හිතන වෙන භාවනාවක් වගේ ඉන්න කෙනෙක්? අර රොෂාන් කිව්වා වගේ ඉන්නවනම් කියන්න බලන්න මට දැනගන්න. ඔයා කැමතිද ඒ භාවනාවක් වගේ හිත නිවන කෙනෙක් එක්ක ගමනක් යන්න? හැම කවුද ඉතින් අකමැතිනේ ගමනක් යන්න කැමතිම කෙනත් එක්ක? දැන් වාහනයක් එහෙම තියෙනකොට දැන් වාහනේට පෙට්‍රල් ටිකක් ගහන්න ඕනේ, ඩීසල් ඕන වෙනවා. හැබැයි දැන් වාහනේකට පෙට්‍රල් ඩීසල් මේ මුකුත් නැතුව ගමනක් යන්න හම්බ වුණොත් කොහොමද? සතුටෙන් යන්න පුළුවන්. පර්ස් එකේ සල්ලි ටිකක් ඉතුරු වෙනවා නේද? දැන් සූර්ය බලයෙන් විතරක් මේක යොදාගෙන මේ ප්‍රයෝජනට අරගෙන ගමනක් යන්න හම්බ වුණොත් ඔයාගේ ඔයත් සතුටේ යත් සතුටුවේ. ඇයි ඔයාගේ සල්ලි ටික ඉතුරු වෙනවනේ? දැන් බෝට්ටුවක් පෙට්‍රල් ඩීසල් නැතුව සූර්ය එළියෙන් විතරක් දුවන්න පුළුවන් විදිහට හදපු දෙයක් කෙනෙක් ඉන්නවා. මේක තව ඇත්තම ඇත්තක් කරපු කෙනෙක් තමයි මේ වහට මං කියන්න හදන්නේ. දැන් යුරෝපේ ඉන්නවා ලෝකාස් කියලා තරුණේ. ඔහු දැන් පෙට්‍රල් ඩීසල් මේවට සල්ලි වියදම් වෙන නිසා ඔහු කල්පනා කරනවා සූර්ය ශක්තියෙන් විතරක් විදුලි මෝටර් පද්ධතියක් භාවිතා කරගෙන කිසිම ඉන්ධනයක් නැතුව බෝට්ටුවක් නිර්මාණය කරන්න. අපූර්ව වැඩක් නේද? දැන් බෝට්ටුවේ ලයිට් ටික ඒ වගේම තමයි බෝට්ටුවට දැන් මිනිස් මනුස්සයෙක්ට අවශ්‍ය වෙන හැම දෙයක්ම මේ බෝට්ටුවේ තියෙනවා. හැබැයි කිසිම පෙට්‍රල් ඩීසල් නැතුව සූර්ය බලයෙන් විතරයි මේ හැමදේම ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ සැලසුම් කරලා තියෙනවා දැන් මේ සල්ලි එකතු කර අලුත් බෝට්ටු මෙලදී ගන්නකොට ලූකාස් එයා අලුත් විදිහට ප්ලෑන් කරලා හිතලා අලුත් දෙයක් එයා නිෂ්පාදනය කරලා දෙනවා. ඉතින් සූර්ය බලෙන් දුවන්න පුළුවන් මේ වගේ බෝට්ටුවක් හදනවා කියන එකත් ඒ වගේ අලුත් අදහසක් එනවා කියන එක ලේසි දෙයක් නෙවෙයිනේ නේද? ගොඩක් අය තව කෙනෙක්ව කොපි කරන්න උත්සාහ කරනකොට, තව කෙනෙක් කරපු දෙයක් කරන්න උත්සාහ කරනකොට ඔයාට පුළුවන් නම් ඔයා වෙන්න අලුත් දෙයක් කරන්න. ඉතින් මේ වගේ කෙනෙක් තමයි මේ ලූකාස්. දැන් පුනර්ජනනීය බලශක්තියක් විතරක් නෙමෙයි ලෝකයේ වටේ දිගු ගමනක් යන්න පුළුවන් විදිහට තමයි මේක නිෂ්පාදනය කරන්නේ. ආ බලපොරොත්තු වෙන්නේ ලූකාස් වසර ගණනාවක් මහන්සිය නිර්මාණය කරලා තියෙන මේ හේලිස් 11 කියන බෝට්ටුව දැන් ලෝකේ පුරා යන්න පුළුවන්. විශේෂම දේ තමයි දැන් යුරෝපයේ ජලමාර්ග හරහා කිලෝමීටර් 10000 ගණන් සංචාරය කරන්න පුළුවන්. දැන් ඉන්ධන කිසි ඉන්ධන පාවිච්චි කරන්නේ නැතුව සූර්ය බලයෙන් විතරක්ම මේක ගමන් කරන නිසා තමයි මේක තියෙන විශේෂත්වය. දැන් ලූකාස් තමන්ගේ ගමන අනාගතය වෙනස් කරන්න මෙයා ප්ලෑන් කරනවානේ. ඉතින් එයාගෙන් අපිට දෙයක් ඉගෙන ගන්නත් තියෙනවානේ. දැන් අපි පෙට්‍රල් ඩීසල් මේ දේවල් ගැනම හිත හිත ඉන්න ඇතුව අපිට තියෙන දෙයකින් අලුත් දෙයක් නිෂ්පාදනය කරගන්න පුළුවන් විදිහට අපිට වැඩ ටික කරගන්න පුළුවන් වුණොත් කොහොමද? ඉතින් ලූකාස් කියන්නේ ඒ වගේ කෙනෙක්. අපිටත් දෙයක් එයාගෙන් ගන්න තියෙනවානේ. පොඩ්ඩක් හිතන්න බලන්න. දැන් අලුත් දේවල් අපිට කරනකොට පුංචි හරි මුදලක් අපිට ඕන වෙනවා නේද? පුංචි මුදලක් අපිට පුළුවන් අපේ වැඩ ටික ප්ලෑන් කරලා හරි ලස්සනට කරගන්න. දැන් ඔයාට පුංචි මුදලක් වියදම් කරන්න පුළුවන් නම් ලොකු හිණයක් හැබෑ කරගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයා යන එන ගමන් ওই පාරේ තියෙන ලොතරැයි කූඩුවක් ගාවට ගිහිල්ලා NLB මෙගා පවර් ලොතරැයි පත මිලදී ගන්න විතරයි. ඔයාට කෝටි 47ක් කෝටි 23ක් මේ කියන දෙවන්තම උසුපිරි ත්‍යාග දෙකක් මේ වෙනකොට දීලා තියෙනවා. ඉතින් NLB මෙගා පවර් ලොතරැයි පත ඔයා අරගන්න, ඔයාගේ හීන හැබෑ කරගන්න සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේට අර ඕනේ කියලා හිතන දේවල් අපිට තියෙනවනේ. මෝටර රථයක් මේ වගේ තෑගි දිනා ගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාට පුළුවන් NLB මෙගා පවර් ලොතරැයි පත අරගෙන ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න නේද? වෙනස් කරගන්න ගමන් වැඩට ගිහුවා අයත් බලන්න ඕනේ නේද මේ වෙලාවේ? දැන් ගිනිගත් හේන තැපල් කාර්යාලය මේ වෙලාවේ සද්දට ලක්කන අහනවා කියලා තමයි තියෙන්නේ. දෙනිය උඩ දෙනිය මහත්මයායි වගේ චන්දනී මිස් රිෆ්කා මිස් හැමෝම එකතු කරගන්නකෝ. හරි මං එකතු කරගත්තා. මංජුල තමයි මට ගිනිගත් හේන ඉඳලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔයත් මේ වෙලාවේ හරි හරියට වැඩ නේද? පෝස්ට් ඔෆිස් එකක් කියලා කිව්වහම හරිම බිසිදනක්. ලියුම් ටික හරියට වෙන් කරගන්න ඕනේ, හරිම තැන් වලට යවන්න ඕනේ. වැරදි කෙනෙක්ට වැරදි ලියුමක් හැම යවන්න බෑනේ. හරිම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ තැනක් නේද? ඒ දේවල් අදාළ දවසට ඒ වැඩ ටික හරියට ඉවර කරන්නත් ඕනේ හවස් වෙනකොට. ඒ වැඩ ගොඩක් මැද්ද තමයි ඉතින් මාව අහගෙන ඉන්නේ මේ විදිහට.
සුන්දර උදෑසනක් වාසනාවන්ත දවසක් කියනවා මේ වෙලාවේ ලක්කන හඬ හැමෝම එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි තියෙන්නේ. මේ වෙලාවේ කොටුවේ ගෙදර පවුල හැමෝමත් රම්මුතුගම මිතුරු යාළුවෝ ටිකත් මේ වලගේ මාතලේ රම්මුතුගම HB කොටුවේ ගෙදර කියලා තමයි තියෙන්නේ. හැමෝම එකතු කරගන්න මම හිතන්නේ නමක් දැම්ම නම් තමයි හොඳ. කමක් නැහැ ඊළඟ පාර මට මැසේජ් එකක් දාන්න පුතාගේ නමක් දාන්න හරිද? ඉතින් මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට.

ഒപ്പവേറ്റ്

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති
2: ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේදී හෂීෂ් මද්‍රව්‍ය සමග සැකකරුවේ කත්තරංගොඩ ගත් බව පොලිසිය පවසනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එදී හෂීෂ් ග්‍රෑම් 280ක් සොයාගෙන තිබෙනවා. සැකකරු 54 වරදී කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි කරුවේ. කොළඹ දිසා අපරාධ කොට්ටාශයයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු
1: කරන්නේ.
2: වෙනෙසුවෙලාවට බලපෑ භූකම්පණයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 3000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ දක්වා කාලය තුළ භූකම්පණයෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු 3342ක් සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. තවත් පුද්ගලයන් 41,000කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව පවතිනවා. පසුගිය ජූනි මාස 24 වෙනිදා වෙනෙසුවෙලාවට ප්‍රබල භූකම්පන දෙකකින් බලපෑම් මෙල්ලව තිබුණා. එම භූකම්පනවලින් තුවාල ලැබූ පුද්ගලයන් 16,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහ්න 12ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: Lakhanda Radio ITN.
1: දේකල් හයි කියන්නේ අලුත් පැයක් තමයි අපි පටන් අරගෙන තියෙන මේ වෙනකට. එයාට පුළුවන් හાર્ට් බීට් එක පැත්තට ඉන්න. ඔයා කොහෙ හිටියත් මේ පැත්තට මැසේජ් එකක් තියන්න. ලස්සන සින්දුවක් ඉල්ල ගන්න ඔයාට පුළුවන්. ඉතින් ආඩ කරන්න තියෙන්නේ FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් ඉක්මනට මැසේජ් එකක් තියන්න. 07.03 93.5 93.7 ඉක්මනට මැසේජ් එකක් එවන්න.

ඔබට ප්‍රේෂයකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂයකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

උදේ 11 විනාඩි 19 වෙලාව හાર્ට් බීට් අහගෙන ඉන්න. මේ වෙලාවේ දැන් වැඩ ටික චුට්ටක් විතර වැඩි වෙලාද? දැන් ලන්ච් ටයිම් එකත් ලඟවෙගෙන එන්නේ. හැබැයි කෑම කනකොට දැන් කෑම කොල ටික හැම හරියට ඔයා අර පිළිවෙලට වෙන් කරලා තියෙන ඩස්බින් වලට දානවද? පොඩක් මතක් කරලා බලන්න. ඔයා කන යෝගට් කප් එක වෙන්න පුළුවන්, බොන අයිස් පැකට් එක වෙන්න පුළුවන්, ටොෆි කොලේ වෙන්න පුළුවන්. මේ හැමදේම ඔයා හරි විදිහට බැහැර කරනවද කියලා චුට්ටක් හිතලා බලන්න. ඔයාගේ ඔයා කාපු දෙයක් නොවෙන්න පුළුවන්, ඔයාගේ යාළුවා කාලා යන්නේ නැකම පාරේ විසිකරව වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකින්ම අපි හැමෝටම තමයි ප්‍රතිඵල ටික ලැබෙන්නේ නේද? දැන් ඔයා හිතුවට ඔයාට ඩෙංගු මදුරුවක් හන්නේ නැති වෙයි කියලා. නෑ නෑ නෑ. ඔයාට යාළුවා කරන දෙයක් වුණත් ඔයාට ඔයාගේ පිටිපස්සෙන් එන්න පුළුවන්. හරිද? දැන් ඔයා ඒක නිසා මතක් කරලම දැන් ඔයා ගැන විතරක් නෙමෙයි, ඔයා දැක්කොත් යෝගට් කප් එකක වතුර එකතු වෙලා තියෙනවා, එහෙම නැත්නම් පුංචි කප් එකක් වෙන්න පුළුවන්, ටොෆි කොලයක් වෙන්න පුළුවන්, වතුර එකතු වෙන්න පුළුවන්, ඕනම තැනක දෙයක් ඔයාට පුළුවන් බැහැර කරන්න. ඒක ක්‍රමවත් විදිහට ඩස්ට්බින් එකට දාන්න, එහෙම නැත්නම් වතුර එකතු වෙන්නේ නැති විදිහට ඒක හරි විදිහට තියන්න. දැන් මීට කලින් ඩෙංගු මදුරුව දැන් සක්‍රිය වුණේ මදුරුව කනවා කියලා අපි කිව්වේ. දැන් ඉර එළිය තියෙන වෙලාවට, හිරු බැහැගෙන යන වෙලාවට වුණාට අලුත් පරීක්ෂණ වලින් කියලා තියෙන්නේ උදේ 6:11 අතර දක්වා කාලේ දැන් මදුරුව ආයාගේ ඩියුටි එක වෙනස් කරගෙන තියෙනවා. හරිද? දැන් ලේසි වෙන්නේ අපි හිතන වෙලාවට නෙමෙයි මදුරුව එන්නේ. දැන් ගොඩක් වෙලාවට රාජ්‍ය ආයතනවල අර දුම් ගහනවා, මේ වගේ පුළුවන් තරම් දේවල් කරනවා.

මදුරුවා බෝ වෙනක වළක්වා ගන්න ඉතින් ඔබටත් පුළුවන් ඔයාගේ අතෙත් පුංචි වගකීමක් යුතුකමක් තියෙනවා නේද මේකට පුංචි දායකත්වයක් ලැබලා දෙන්න ඉතින් ගොඩක් වෙලාවට පාසල් දරුවන් වඩා ක්‍රියාශීලී විදිහට දැන් බාහිර පරිසරයේ ග්‍රවුන්ඩ් එකක වෙන පුළුවන් මේ වගේ ස්පෝට් මීට් ස්පෝට් වැඩ කරනකොට දැන් ඒ වගේ වෙලාවක වුණත් මේවා කන්න පුළුවන් අපි දන්නේ නැහැනේ කොයි වෙලේ මදුරුව අපිට කනවද කියලා ඉතින් මේ වගේ අවධානය මිහිල ගිහිල්ලා තියෙන ඔයාට පුළුවන් ඉතින් පුංචි හරි දායකත්වයක් දෙන්න මේ දේ අඩු කර ගන්න ඔයාට මතක් කරන ගමන් යන්න ඕනේ දැන් අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක්ද ඔයා? ඒ 18ට වැඩි වුණ කෙනෙක් නම් ඔයාට මේ දවස්වල වැඩිපුර හන්දි සන්ධි වේදනාව තියෙන්න පුළුවන් නේද? දැන් වයසට ගියාම විතරක් නෙමෙයි මේ සන්ධි වේදනාව ඊට කලිනුත් එනවනේ. ඔයාගේ අම්මට නැති සන්ධි වේදනාවක් ඔයාට තියෙන්නත් පුළුවන්. දැන් සන්ධි වේදනාවක් තියෙන කෙනෙක් නම් සීට සිවියක්ම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරගෙන නිෂ්පාදනය කරන ඔතුෂියල් ඇක්ටිව් ප්ලස් ඕනෑම සන්ධි වේදනාවකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔය අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාගේ බෙල්ලේ සන්ධි වේදනාවක් දන හිස් වලලු කර මැණික් කටුවේ ඒ වගේම තමයි උර හිස් මේ හැමතරම ඔයාට සන්ධි වේදනාවක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ ඔතුෂියල් එකේ ඉන්න ඇක්ටිව් ප්ලස් භාවිතා කරන්න. දසීරසියක්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර නිසාම තමයි ඔයාට මේ තරම්ම විශ්වාසයෙන් අපි කියන්නේ. මිල රුපියල් 1920ක් වගේ මුදලකට ගන්න පුළුවන් දෙවෙන පුරාතින ෆාමසි එහෙම නැත්නම් සුපිරි වෙඳ සල්වලෙන් බලදී ගන්න ඔයාට අවස්ථාව හදලා දීලා තියෙනවා. දැන් මේක දැන් ගෑවහම දෙකඩක් වෙලාට එන සුවඳ නිසාම ඔයාට බය වෙන දෙයක් නෑ. ගමනක් ගියාම ඔෆිස් එකකට ගියාම අර එන සුවඳ දැන් ඔයාට දැනෙන්නේ නැහැ ඔයා මොනා හරි දෙයක් ආලේප කරලා තියෙනවා කියලා. ඉතින් කිසිම බයක් සැකක් නැතුව ඔයාට දැන් ෆැට් නැයකගෙන ඔතුෂීල් ඇක්ටිව් ප්ලස් එක භාවිතා කරන්න පුළුවන් සන්ධි වේදනාවක් තියෙනවනේ. ඉතින් ඔයාට දැන් එහෙම නැත්තම් ඔයා ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, ගෙදර ඉන්න ගෘහණියෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, මේ ඕනම කෙනෙක්ට සන්ධි වේදනාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ළඟම ඉන්න අම්මා වෙන්න පුළුවන් නේ මේ වෙලාවේ සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක් නම්. ඔයාට කරන්න තියෙන්නේ ෆැට් නයිකේ ඉන්න ඔතුෂිල් ඇක්ටිව් ප්ලස් එක මෙලදී අරගෙන එයාට දෙන්න අම්මගේ චුට්ටක් ගන්න නේද? ඒ අම්මගේ සන්ධි වේදනාව අඩු වෙලා ඔයාට පුළුවන් නේද? ඒ ගැන බලන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ සන්ධි වේදනාව වෙනුවෙන් ඔතුෂිල් ඇක්ටිව් ප්ලස් එක මෙලදී අරගන්න විතරයි. ඕනෑම සන්ධි වේදනාවක් ප්‍රබලම වගේම හොඳම විද්‍යානුකූල විසඳුමක් ලබා දෙන්න ෆැට් නයිකේ ඔතුෂිල් ඇක්ටිව් ප්ලස් එක ක්‍රියාත්මක කරනවා කියලා තවට මතක් කරන්න ඕනේ. මේ වෙලාවේ කවුද ලක්කඳ අහගෙන ඉන්නේ කියලා බලන්නත් අපි යමු හાર્ට් බීට් එකේ චැට් එක පැත්තට. FM 93.5 93.7 ආට බව අහගෙන ඉන්න ගමන්ම ඔයා කැමති අයව සින්දුවකට එකතු කරගන්න අවස්ථාවක් තියෙනවා. අපිටත් දෙන්නකෝ ලස්සන සින්දුවක්. අපි ගල්පල් HKD ගාමන්ට් එකෙන් තමයි මේ වෙලාවේ සද්දෙට ලක්කන දාගෙන තියෙන්නේ. මාෂා, දිල්හානි, කමල්, දිශාන්ත එක්කම දම්මිකා, විනීතා, චන්ද්‍රලතා මේ හැමෝම ලක්කන අහනවා කියලා තිනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න. පූර්ණිමා සඳ ලංකාවෙන් එකතු වෙලා තිනවා. ඉතින් හැමෝම එකතු කරගෙන යන්න හදන්නේ. ආපු ලියුමක් ගැන බලන්න. ඔයත් කැමතිද දැන් ලියුමක් හැමවම ලියුමි මොනවද තියෙන්නේ කියලා බලන්න. දැන් නම් අර ලියුම් වලින් පණිවිඩ හෝමාරුව අඩුයිනේ. හැබැයි ලියුමකින් අපි අර ආදරේ බෙදා ගන්නවා කියන එක වෙනම දෙයක් නේද? ඔයාට ලියුමක් ආපු කෙනෙක් නම් පොඩක් මතක් කරලා බලන්න මේ අතීතේ.

0: 11:30 දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ හරියට හරියට
4: අසත ගුණ තව යන්න විජය තුන පහ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: සුපිරි බෙට්ටන් රයික් ග්‍රිප් නිසා මය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
7: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඊට අඩු මිලකන නැටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 50,000ක් දක්වා මිලදී ගැනීම සඳහා නව සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි

අජිත් බණ්ඩාරගේ ලස්සන සින්දුවක් අහලා තමයි අපි මේ පැත්තට ආවේ. හાર્ට් බීට් එක පැත්තට. උදේ 11 විනාඩි 35යි වෙලාව. දුර ඉන්නේ පාරේද ළඟට වෙලා ඉන්නම්. දැන් දුර ඉන්නකොට වගේම දැන් අපි ළඟ ඉන්න අය ඉන්නවනේ. අපි ළඟ ඉන්න අය ගැන අපි හිතන්න ඕනේ නේද? ඔයාගේ ළඟම කෙනෙක් හදිසි හරි ඇක්සිඩන්ට් වුණොත් මොන වගේ දෙයක් ඔයාට හිතෙයිද? දැන් වාහනේ යන ගමන් වෙන්න පුළුවන්, හදිස්සියේ බස් එක යන ගමන් වෙන්න පුළුවන්. මේ කොහොම කියත් අපි හිතන්නේ නැති විදිහට තමයි අපේ ජීවිතේ අනතුරක් වෙන්න පුළුවන් වෙන්නේ නේද? ඔයා කොයිතරම් පරිස්සමින් ගියද ඔයාගේ ළඟින් යන වාහනයකින් ඇක්සිඩන්ට් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් අද ඒ නිසාම දැන් ක්‍රියා අනතුරු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මාර්ග අනතුරු, ඒ වගේම සේවා ස්ථානවල සිදුවන අනතුරු, ඒ විතරක් නෙමෙයි දැන් ওই හදිසියේ යාළු එකතුල නාන්න හැම යනවනේ දියේ ගිලීම් නිසා ඇතිවන අනතුරු, මේ හැමදේමත් එක්ක දැන් ජාතික අනතුරු නිවාරණ සතියක් අද ඉඳලා ක්‍රියාත්මක කරනවා. අද 10 වෙනිදා වෙනකම්ම. ඉතින් ඒකට හේතුව තමයි හදිසි අනතුරු වැඩිපුර ප්‍රතිශතයක් වාර්තා වෙලා තියෙනවා. වාර්ෂිකව 10,000 ශ්‍රී ලාංකික ජීවිත අහිමි වෙනවා. ඒත් එක්කම තමයි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල වෙනවා, ආබාධිත තත්ත්වයට පත් වෙනවා. මේ දේවල් නිසා මේ අනතුරු පොඩි ප්‍රමාණකින් හරි වළක්වා ගැනීම අරමුණින් තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. ජාතික අනතුරු නිවාරණ සතියක් විදිහට මේක ක්‍රියාත්මක කරනවා. දැන් ජූලි 7 වෙනිදා ඉඳලා ඔයා වැඩ කරන තැනක අනතුරු වැළැක්වීමේ දිනය, ජූලි 8 වෙනිදා දක්වා නිවෙස් සහ වැඩිහිටි නිවාස්වල අනතුරු වැළැක්වීමේ දිනයක් විදිහට, ජූලි 9 ගිලීම් වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය, ඒ වගේම තමයි ජූලි 10 වෙනිදා පාසල්, පෙරපාසල් සහ දිවාසරකු මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනයක් විදිහටත් නම් කරලා තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයාටත් පුළුවන් නේද පරිස්සමට යන්න, ඒ වගේම අවධානයෙන් වාහනය දාපනය කරන්න. මේ හැමදේම ගිය අතේ තමයි තියෙන්නේ නේද? ගියපු පරිස්සමටම ආපහු එන්නත් ඕනේ. ඒකනත් මතක් කරන ගමන් ඔයාලට මතක් කරන්න ඕනේ, දැන් රස වීමක් එහෙම තිබ පොඩ්ඩක් නිකන් දවල් වෙනකොට පොඩි රසයක් එහෙම එනවා නේද? ඒක නිසා පැල්වත් ඩ්‍රින්කින් යෝගට් එකක් වැනිලා රසයෙන්, චොක්ලට් රසයෙන් එහෙම තිබ්බොත්, ඒ වගේම තමයි යෝගට් එකක් පොඩ්ඩ කූල් වෙන්න අරගෙන බලන්න, ඔයා ටිකක් රීෆ්‍රෙෂ් වෙලා අලුත් විදිහට වැඩ ටික පටන් ගන්න පුළුවන්. වෙනකොට අලුත් දේවල් ගැන අපි හිතන්න ඕනේ. එතකොට දැන් අලුත් විදිහට වැඩ ටිකක් පටන් ගන්නව නම් ඔයාගේ ආයතනය වෙන පුළුවන්, ඔයා පුංචි බිස්නස් එකක් කරනවා කෙනෙක් වෙන පුළුවන්. දැන් ඔන්න මහන කෙනෙක් එහෙම නම් අර මැෂින් ටිකක් තමන්ගේ පුළුවන් විදිහට අරගෙන පුංචි ව්‍යාපාරයක් විදිහට දියුණු වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් නේ. පුංචියට පටන් ගත්තම තමයි ජීවිතේ හොඳම තැනකට ගිහිල්ලා අපිට නතර වෙන්න පුළුවන්. ඔයා හිතන විදිහටම ඉස්සරහට හොඳ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් වෙන්නේ නේද? ඉතින් පුංචියට පටන් ගන්න ඔයාගේ ව්‍යාපාරයට අතහිත දෙන්න හොඳම දේ තමයි NLB මෙගා පවල් උතරයි පද ඔයාට පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය වන මුදල් හීනය සැබෑ කරගන්නත් පුළුවන්. ඉතින් මේ ගැනත් මතක් කරන ගමන් මට හිතුණා මේ වෙලාවේ හાર્ට් බීට් එක පැත්තට යන කවුද චැට් එකේ ඉන්නේ කියලා බලන්න. හෙලෝ යෂ්මණික, සින්දුවක් දෙන්න පුළුවන්ද? පවුලේ හැමෝමයි ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මාතලේ දිලිනි තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. දිලිනි, ඔයා මොකද මේ වෙලාවේ කරන්නේ? වැඩ වැඩි වෙලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න ගමන් ලක්කඳ අහගෙන ඉන්නවද? සුබ දවසක් යෂ්. ඔයාට වැඩ කරන ගමන් ලක්කඳ අහගෙන ඉන්නේ මොන ආදනිය කරන වැඩ කියන්න බලන්න. මේ වෙලාවේ චින්තක කොරියා වල ඉඳලා ලස්සන සින්දුවකට එකතු කරගන්න කිනව මගේ බෙරින්ද අචිනී දුව කිසින්දුයි කිසින්දි කුසඳිනේ. ආහහ ලොකු පුතා මින්දත, ඒ වගේම පොඩි පුතා ගඟුල්, මේ හැමෝම එකතු කරගන්න කියනවා ලස්සන සින්දුවකට. ඉතින් ලස්සන සින්දුවක් ඉල්ලනකොට කොහොමද ඉතින් නොදී ඉන්නේ නේද? ඉතින් මම ලාස්ට් කරගෙන හින්දි සින්දු ඔයාටම තමයි යන්න කලින් මට හිතෙනවා සචිනිමත් එකතු කරගන්න හાર્ට් බීට් එක පැත්තට ගොඩක් වෙලා ඇවිල්ලා ඉන්නවා චැට් එකේ. ඔයාවත් හරිම ආදරෙන් එකතු කරගන්නක්. දැරණියගල පැත්තේ දිෂිනි ලබ කඩේ හැමෝමත් එකතු කරගෙන මේ සින්දුව හමුවෝ.

රටට වග කියන රේඩියෝ ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: අදත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: රටට වග කියන

0: විනාඩි 57 වෙලාව ඔයාට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ රසට කැමු ටිකක් හදාගන්න බලන් ඉන්න කෙනෙක් නම් ඔයාට රසට ගුණට හදාගන්න පුළුවන් අර උදේ කවු කැමු ටික දැන් පොඩ්ඩක් අඩු වෙගෙන එහෙම යනවා නේද ඉතින් අලුතෙන් රසයක් එකතු කරගන්න දවල්ට හදන කැමු ටිකට පොඩ්ඩක් පළවත්ව නිෂ්පාදනත් එක්ක එන ගී චුට්ටක් එකතු කරලා බලන්නකෝ ආහාර වල රසයේ සුවඳ මේ හැමදේම බොහෝ වැඩි වෙනවා ඒ වගේම තමයි කැම කන්න තියෙන අර පොඩි කැමැත්ත චුට්ටක් වැඩිලා වැඩිපුර කැමු ටිකක් එහෙම කන්න පුළුවන් ඒ විතරක් නෙමේ කැමු ටිකෙන් එන සුවඳ චුට්ටක් අරගෙන බලන්නේ තරම් රසට ගුණට අරගෙන එන මේ පැල්වත්ත නිෂ්පාදන ගැන තමයි අපි ඔබට මතක් කරේ
1: ලකාණ්ඩ රේඩියෝ ITN

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රොටියක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: na stole.
1: Bandhanagaraya Yalit Nosansun. Dengu avadhanama tawat ihalata idirisathi hatara bhayanakai emathi nalinda kiyai. Varshika basgastu sanshodhane ada sita kriyathmakai. Gewunu paya 24 di polis patalim walin 1532 ak attadanguwata. Sri Lanka Amarapura Mahanikaye Upasampada Rajya Mahotsavaya Janapatige Sahabhagitwayen Navawana Da. Havi Americano Dupat Kalambai.
0: Lakanda Deshiya Pravruti.
1: Lakanda Pradhana Pravruti Samagin Mama Samira Karyavasam. Pravruti Sanskarane Supun Dilanka Lienarachi. Megam Bandana Gare, Yatu Gatuma Sambandin, Vimarshane Kirimasna, Kamituak Patkarati Beneva. Megam Bandana Gare, Randavian Depirisa Katar, Ye Gatuma Katagata. Edi Hatar de Kumiagos, Tawat Pirisak to Alla Labua. Memes Idia Sambandin, Vimarshane Kirimas and the High Bandana Gare Commissars General Variavisin, Kamituak Patkarati. Meatar Randavian Pirisake, Vahale Matanagi, Virudu Tavakadin, Little City, the Vale Kadavati Mende, Hatar de Kutua, Labaru, Halgata Keruna. Megamu Bandanagari Randavian Atre Gatum Kari Tatuak, Ye Dahaval Hataganura Bandanagari Tulum, Madrabe Jabaram Sidia Kelivima Samagai, Deparshwa Katar Memagatum Hataganuri Memasidia Samaga Bandanagari Arakshavu Tahuru Kirimete, Kadinabin Piver Ganuna Bandanagari Sa, Yavat Arakshavasana, Police Saha, Police Vishishe Kari Balakaya, Bandanagar Parishreveti Omukeruna. Gatumi Pasuru and Vita Palne Kirunat, Yalit Ada Perver Way, Randuan Kalahakari Lesse Hesuruna. Air Palne Kirimata Katu Kala Bandragar and Iladharin Kipa Dinakuma, Tuan Laba, Mikamu Ruhal Tatulat Kirunatre, Tuan Labu Randuan Kipa Dinakuda, Ruhal Katakirimatai Katu Kale. Tate Palne Kirimata Pemini, Bandragar and Iladharin to Benbe, Police Iladharin to the Nosansun Kari Lesse Hesurun Randuan, Pahar Dinu Labua. किसे विताद बंदरा का निर्धारित पुलिसीय पुलिसी शिकारे बालका एक तत्त्व पालने की रीमत पियवर गानुला भुआ डेंगू आदि आवधानम कलापु परिसंतु की रीमे देवंत भेवु माद दिनेत क्रियात्मकाई बसनाइर पलाते डेंगू आदि आवधानम आपावतीन प्रदेश कार्यनिमित परिसंतु की रीमे मेहु में ये आरंभ करुना අද දිනේ ප්‍රදේශ රැසක් පිරිසිදු කිරීම සහ ඩෙන්ගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ පොලිසිය ත්‍රිවිධ හමුදාව මෙන්ම පාර්ශ්ව රැසකගේ සහභාගීත්වයෙන් මේ අතර ඩෙන්ගු රෝගීන්ගේ සංඛ්‍යාව 61060 දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙන්ගු මර්ධන ඒකකය පවසනවා. ඩෙන්ගු මරණ දර 39ක් සිදු ඇති බවයි ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේ.
2: අද දවසේ වෙනකොට රෝගීන් 61060ක් වාර්තා කරලා තිබෙනවා. මේක මේ කාලය තුලදී වැඩිම වාර්තාර්ජ නිග්‍රෝවීන් සංඛ්‍යාව. ජූනි මාසයේදී අපිට වාර්තා වුණා 21546ක් සහ මේ දවස් පහ තුල 5673ක් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මේක එක බැරෑරුම් තත්වයක් සහ ඒකම මරණ 39ක් වාර්තා වෙලා තිබෙනවා. ඒතර මේ මරණ 39 තුල අවුරුදු 5ට අඩු දරුවන් 5 දෙනෙක් ඉන්නවා සහ මේන් වැඩි ප්‍රමාණය වාර්තා වෙන්නේ කාන්තා මරණ හැටියට. මේ ඩෙන්ගු රෝගය තුල මරණ වාර්තා වීම අතරම කෙලවජකයක්.
1: ඩෙන්ගු වසංගතය හමුවේ රෝගීන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් 2017 වසරේ වාර්තා වූ අතරේ වැනි අනතුරක් මේ වසරේද නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙනවා.
3: තාම 2017 තත්ත්වයට පැමිණලා නැහැ. නමුත් 2017 තත්ත්වයට පැමිණීමේ අනතුර තියෙනවා. ඒ නිසා තමයි රටක් හැටියට රජයත් ජනතාව සහභාගී වෙන්නේ වගේම අපගේ සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයත් විවිධ ආකාරයට අරමුණු කරගෙන මේ වැඩසටහන් වල නිරත වෙන්නේ ඩෙන්ගු රෝගිය මර්ධනය කර ගැනීම සඳහා. ඒතකොට මේක අද අපේ රටේ ආවේනික රෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක වරින් වර කරන මේ වැඩසටහන් වලට සීමා නොවි වසර පුරා අපේ ජීවන මේ lifestyle එකේ කොටසක් බවට පත් කර ගැනීම සඳහා විද්‍යා සාකච්ඡා කරගෙන යනවා. ගරු එමුතුමා එක්කත් ඒ වගේ ජනාධිපති කාර්යාලයේ සමගත් මේ ක්‍රමවේදය යම් කොහොමද අපි වෙනස් කරගන්නේ කියන එක.
1: දැනට පවතින දත්වලට අනුව ඉදිරි සති අතර ඩෙන්ගු සම්බන්ධයෙන් දැඩි අවධානමක් පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. හේතුවෙන් සියලු දෙනා සමාජ වගකීම ඉටු කරමින් පරිසරය පිරිසිදු කිරීමේ යුතුකම ඉටු කරන ලෙස අමාත්‍යරය අවධාරණය කරනවා.
2: ඩෙංගු රෝගයෙන් පැතිරීම එය සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොවේ, එය සමාජීය ප්‍රශ්නයක්. සමහර ප්‍රශ්න තිබෙනවා අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පමණක් විසඳා ගන්න පුළුවන් බොහෝ මට්ටම. සමහර රෝගාබාධ තිබෙන්නේ එය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එහාගේ කටයුතු. අපිට මෑත කාලයේ වැඩිම ඩෙංගු අවදානම තිබුණේ 2017 අවුරුද්දේ. 187,000 රෝගීන් වාර්තා වෙලා තිබුණා, 447ක් මරණ වාර්තා වුණා. සමහර අවුරුදු 4 පාකට සැරයක් එහෙම මේ වේරියන්ට් එක වෙනස් වීම ඇතුලේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම දිද්දසුලි කුණාටුවෙන් පසුව ලංකාවේ පමණක් නෙවෙයි ගෝලීයව ඇති වෙලා තිබෙන මේ කාලගුණ වෙනස්කම් විසිනුත් ඩෙංගු මදුරුවන් බෝවීම සඳහා හිතකර පරිසර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ වන විට ඔබ දන්නවා පෙරටේ මරණ 39ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම වාසනාවන්ත මරණ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට එක පැත්තකින් අපේ සායනික කටයුතු ක්ලිනිකල් මැනේජ්මන්ට් මේ වෙනුවෙන් වැඩිදුරු කරලා තිබෙන්නේ 2009 දී අපේ මරණ අනුපාතකයේ තිබුණ 1%ක් අද වෙන විට අපිට 0.05-0.06 දක්වා මේ මරණ අනුපාතය අඩු කරගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම එතනදී අපේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු මේ ඩෙංගු රෝගියත් එක්ක වැඩ කරන කාර්ය මණ්ඩලය සලිත කාලයක් තිස්සේ මේ වෙනුවෙන් පරීක්ෂණ කරලා විවිධ ක්‍රම අත්හදා බලලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තිබෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ගිය සතියේදී අපි අපේ බෝනෝන සෞඛ්‍ය විද්‍යායතනය ලෝකයේම මේ ඩෙංගු සම්බන්ධයෙන් කරන සායනික කටයුතු වලට පුහුණුව ලබා දෙන දැනුම ලබා දෙන ආයතනයක් බවට ප්‍රකාශයට පත් කළා. මේ වන විටත් අපි දැන් අපේ සාමාන්‍යයෙන් රෝගීන් දිනකට 2,500-600ක් පමණ රෝහල් පද්ධති ඉන්නවා. එතනින් අපේ රෝගීන් 225 සිට රෝගීන් 40 දක්වා දැන්ට ප්‍රතිකාර ලබන රෝහල් වල වෙනම වාට්ටුවක් වෙන් කරලා තිබෙනවා ඩෙංගු ප්‍රතිකාර සඳහා. එතනම අපි HDU එකකුත් හදනවා. ඒකට අවශ්‍ය කරන අමතර කාර්ය මණ්ඩලය අපේ වෛද්‍යවරුන් හෙදලා දානතු කාර්ය මණ්ඩලය දත් රෝහල් ලබා දෙන. ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශය යොහුසුරුව කටයුතු කරගෙන යනවා. ඊළඟට මේකට අපිට රෝහලෙන් එළියේ තිබෙන සිරසාරුස්තුමක් අපි ඉතිරි මොන වැඩ කටයුතු කතා කළා. මේ මදුරුවන් බොහොම ස්ථාන මුළුමනින්ම විනාශ කිරීම තමයි මේකට තිබෙන සිරසාරුස්තුම් බවට පත් වෙන්නේ. ඒ අතර අපි වැක්සින් එක පිළිබඳ සාකච්ඡා කරමින් යනවා. ලෝකේ රටවල් 41ක පමණ යම් කිසි ප්‍රමාණයකට ඒක කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනට වැක්සින් එක අපේ සමාජයට භාවිතා කරන්නට අවස්ථාව ලබා දෙන්නට. ඊළඟට මේ වෙලාවේදී අපි මේ මදුරු ගහණය අඩු කර ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් වන වොල්බැචියා වැඩසටහනටත් ඇතුල් වෙමින් පවතිනවා. අපේ ඉන්ටර්වෙන්චුවල් රිපෝර්ට්ස් අනුව ගත්තොත් ඉදිරි සති 4ක් මේ අවධානම අපිට පවතිනවා. ඒ නිසා දැන් මෙහෙම පටන් ගත්තොත් අපිට ඒ කාලය අඩු කර ගන්න සහ මේ රෝග ව්‍යාප්තිය වළක්වා ගන්න පුළුවන්.
1: ඩෙංගු අසංගතයේ අධි අවධානම් තත්ත්වය පිළිබඳව නිවේසිත ගොස් දැනුවත් කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. මාර්ගම නගර සභාව තුළ මෙම දැනුවත් කිරීම සිදු කෙරුණු අතර මදුරුවන් බෝන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණා. මාලබේ නගරයේද ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි එය සංවිධානය කර තිබුණේ. කැස්පෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින්ද ඩෙංගු මර්ධන වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ප්‍රදේශයේ ස්ථාන රැසක ඩෙංගු මදුරුවන් බෝන ස්ථාන විනාශ කිරීමට මෙහිදී කටයුතු කෙරුණා. කොණ්ඩසාලේ බනේල ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් සහ නිවාස පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණා. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව නව බස් ගාස්තු අය කිරීම අද සිට ක්‍රියාත්මක වෙනවා. බස් ගාස්තු සංශෝධනයේදී ඉන්ධන මිල සහ අමතර කොටස් මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරුණා. එය අනුවයි 12%-20% දක්වා ප්‍රතිශතාත්මකව බස් ගාස්තු ඉහළ නැන්වීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබා දුන්නේ. අද සිට සාමාන්‍ය සේවා සඳහා වූ අවම ගාස්තුව ₹4 ඉහළ නන්වා තිබෙනවා. ඒ ₹30 පැවති අවම බස් ගාස්තු ₹34 දක්වා ඉහළ යමින් ₹39 සාමාන්‍ය ගාස්තු ඉහළ යන්නේ ₹44 දක්වා ₹5කින් ₹50 ගාස්තුව ₹56 දක්වා ₹62 ගාස්තුව ₹69 දක්වා ඉහළ යනවා. ₹74 පැවති බස් ගාස්තුව ඉහළ යන්නේ ₹82 දක්වා. ₹85 බස් ගාස්තුව ₹95 දක්වාත් ₹97 බස් ගාස්තුව ₹108 දක්වා ඉහළ යනවා. ₹44 පැවති අර්ධ සුඛෝපභෝගී අවම ගාස්තුව ₹51 දක්වා ඉහළ යනවා. සුඛෝපභෝගී සේවා ගාස්තුවල අවම පැවතියේ ₹60 ලෙසයි. ඒ ₹66 දක්වා ₹60 වැඩි වෙනවා. කොළඹ මහනුවර අන්තර්පලාත් නව බස් ගාස්තුව ₹521ක්. කොළඹ මාතර සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 681ක් වන අතර කොළඹ ගාල්ල අන්තර් පළාත් සාමාන්‍ය ගාස්තුව රුපියල් 496 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රත්නපුර හෙද විදුහලේ 2021 සිසු හෙද කණ්ඩායමේ හිස්වැසුම් පැලඳවීම සහ හෙද සේවයට කැපවීමේ උළෙල මෙම විදුහල් පරිශ්‍රයේදී පැවැත්ුණා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ආසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර හෙද විදුහලේ වසර 3ක පාඨමාලාවේ පළමු වසරේ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 121 දිනකු සඳහා හිස්වැසුම් පැලඳීම මෙහිදී සිදු කෙරුණා. අදවන විට මෙරට සෞඛ්‍ය සේවාවේ හෙදෙහිදීයන් 45,000කට වැඩි පිරිසක් සිය සේවාවන් ලබා දෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළා. 2021 සිසු කණ්ඩායමට අමතරව රත්නපුර හෙද විදුහලේ 2020 සිසු හෙද කණ්ඩායමේ 164 දෙනෙකු සහ 2022 කණ්ඩායමේ 164 දෙනෙකු මෙන්ම වාට්ටු කර්මනාකරණය සහ දීක්ෂණ පාඨමාලාවේ 24 දෙනෙකුද මෙවන විට අධ්‍යයන කටයුතුවල නිරතව සිටිනවා. මද්‍රම්ය ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් ඊයේ දින තුන පමණ පුද්ගලයන් 1532 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ සාමද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ පුද්ගලයන් 27,736 දෙනෙකු පරීක්ෂා කළ බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් 632 දෙනෙකුගෙන් 20 දෙනෙකුම අපරාධ සම්බන්ධයෙන් ඍජුවම හඳුනාගත් අය බව පොලිසිය පවසනවා. වරින්තුකරුවන් 261 දෙනෙකු සහ විවෘත වරින්තුකරුවන් 168 දෙනෙකුද ඒ අතර වනවා. බේමල් ත්‍රියදුරන් 98 දෙනෙකු සහ පරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධයෙන් 138 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. වෙනත් රතවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 4,267 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර දිවයිනපුරා මද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, ඉල්ලුම අවම කිරීම, මෙවුම් පුළුල් කිරීම සහ හැබැයි වුවන් පුනරුත්ථාපනය කිරීම යටතේ ඊයේ දිනේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 3 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බවයි පොලිසිය පවසන්නේ. පුනරුත්ථාපනයට යොමු කළ සංඛ්‍යාව 4ක්. මෙම වැටලීම් වලදී හෙරොයින් ග්‍රෑම් 227ක්, අයිස් ග්‍රෑම් 501ක් සහ මත්පෙති 1182ක් ඇතුළු විවිධ මද්‍රව්‍යද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උපසම්පදා රාජ්‍ය මහා උත්සවයේ ලබන 9 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වෙන බව අමරපුර මහානිකායේ ලේකකාධිකාරී පූජ්‍ය බලපිටියේ ශ්‍රී සීවලි ස්වාමින් වහන්සේ පවසනවා. කළුතර බෝසමිඳු පරිශ්‍රයේ කාලනදී සීමා මාලකයේදී මෙම උත්සවයේ පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ.
4: 2026 වර්ෂයේ ජූලි 9 වෙනිදා ඉඳන් ජූලි 22 දින දක්වා ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රය යාබද කාලනදී උදකුක්කේප සීමා මාලකයේදී සිදු කිරීමට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවිය හොබවන අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පාර්ශවීය සියලුම මහානායක හාමුදුරුවන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේකම් මණ්ඩලයේ හා පාර්ශව 22ම ලේකකාධිකාරීන් වහන්සේලාගේ සංවිධායකත්වයෙන් සිදු කරන්න සියලු කටයුතු මේ වෙනකොට සෝදානන් වෙමින් පවතිනවා. මහා සංඝරත්නය දහසක් පමණ වැඩමවීමෙන් හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සහභාගිත්වයෙන් විශාල ගිහි පැවිදි පිරිසක් මැදියේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය පවත්වනු ලබනවා.
1: මෙම මහෝත්සවයේ සම්බන්ධයෙන් අමරපුර මහානිකායේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍යාංගම මෛත්‍රී මූර්ති ස්වාමින් වහන්සේද අදහස් දැක්වුවා.
5: දිස්ත්‍රික්කයක් නියෝජනය වෙන පරිදිම අමරපුර දිස්ත්‍රික් සංඝ සභහ අපි නිර්මාණය කරලා තියෙනවා 22ක් මේ වන විට මුළු ලංකාවම සැරසීම සඳහා. ඒ වගේම මේ උතුම් විනය කර්මයේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බැනර් කටවුට් සහ සැරසිලි සිදු කිරීම සඳහා අපි අවශ්‍ය මැදිහත්වීම් කරලා තියෙනවා මේ වන විටත්. ඉතින් මේ මහා සාසනික වශයෙන් වටිනාකමක් තියෙන පින්කමක් අපි මේ සඳහා සීලු දෙනාම දැනුවත් කරනවා. පොදු බෞද්ධ මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනෝ උපසම්පදාව කියලා කියන්නේ ශාසනයේ වටිනාම විනය කර්මයක්. ශාසනයේ පවතින උපසම්පදාව නිසා මේ උතුම් පින්කමට දායකත්වය දක්වන ලෙසත් මා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
1: මැලේසියාවේ ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ උත්සවයක් කොළඹදී පැවැත්වුණා. අමාත්‍ය විජිත හේරත් මහතාද ඊට එක්ව සිටියා. ඒ ශ්‍රී ලංකාවේ මැලේසියා මහ කොමසාරිස් බද්ලි හිෂාම් මාදම් මහතාගේ ආරාධනෙන් මැලේසියානු කලාව, සංස්කෘතිය සහ විචිත්‍රවත් ආහාර වර්ග මෙම ප්‍රදර්ශනයේ

0: නැවත නැවතුණු තැන සංචාරේ ඒකාකාරී ජීවන රටාවෙන් විදිලා සැනසුමක් විවේකයක් ලබා ගන්න අපි කවුරුත් කැමති. සුන්දර පරිසරයක විවේකී ගත කරන ගමන් විනෝද වෙන්න සහ මානසික සුවය ලබා ගන්න සුන්දර සංචාරක ස්ථාන බොහෝමයක් අපේ රටේ පිහිටලා තියෙනවා. ආරුගම් බොක්ක වෙරළ තීරයට හිමිවන්නේ ඒ අතරින් විශේෂ තැනක්. ලෝකේ පුරාම ජනප්‍රියත්වයට පත්වෙච්ච මේ සුන්දර මුහුදු තීරය ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක්. ලෝකේ කිසිම රටක මේ තරම් සොඳුරු චමත්කාරජනක මුහුදු වෙරළක් දක්නට නොමැති නිසා සංචාරකයෝ බොහෝ පිරිසක් මේ වෙරළ තීරය සිය ගමනාන්තය ලෙස තෝරා ගන්නවා. මේ වෙරළ තීරයේ සුන්දරත්වය ගැන අපිට කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ එස් දැඩීපන් මහතා.
1: ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් සංචාරක කලාප විදියට අපි ගැසට් කරලා තියෙනවා. ඒකේ දැනට 25ක් විතර ගැසට් කරලා තියෙන එකෙන් අරුගම්බේ එක. සංචාරයේ ලංකාවට අවිල්ල ස්ටෑන්ඩඩ් ටුවරිසම් රූට් නැතුව ඒගොල්ලොන්ට තියෙන අපේ සංචාරයේකට දෙන්න පුළුවන් උපරිම එක්ස්පීරියන්ස් ඇක්ටිවිටිස් දෙන්න පුළුවන් තැනක් තමයි අපේ දැන් කියන අරුගම්බේ සෙනවැල්ල ඒරියා එක.
0: වෙරළේ ඉඳලා මුහුදට කිලෝමීටරයක් පමණ දුරක් විහිදෙන ස්වභාවික දිය තටාකයක් පාසිකුඩා වෙරළ තීරයේ පිහිටලා තියෙනවා. ඒක සෝභාදහමේ අපූර්ව නිර්මාණයක් සහ තිලිනයක් හැටියටයි සංචාරකයන් සලකන්නේ.
1: එතන තියෙන calm and quiet beaches serving විතර නෙවෙයි night time full happening area වගේ තමයි එතන

0: සුන්දර ආරුගම්බොක්ක පාලම හරහා මේ ප්‍රදේශයට ඇතුළුවන සංචාරකයන්ට අත්දැකීම් රැසක් එකවර විඳගන්න අවස්ථාව සැලසෙනවා. රළමත ලිසායාමේ ලොව ප්‍රචලිතම ජනප්‍රියම ජල ක්‍රීඩාවට ආරුගම්බොක්ක ඉතාම කදිමයි.
1: සර්ෆින් විතරයි නෙවෙයි, අපේ සර්ෆින් වලට වඩා තවත් ඇක්ටිවිටීස් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි සීසනල් කියලා මාස 6කට 4කට ඇවිල්ලා සංචාරක සර්ෆින් කරලා ඒ එක්ස්පීරියන්ස් එක විතරයි නැතුව ඒගොල්ලෝ අවුරුදු පුරාම මේ ඒරියාකට ඇවිල්ලා ගන්න පුළුවන් උපරිම එක්ස්පීරියන්ස් ඇක්ටිවිටීස් ටික අපි අන්තුරනාලා තියෙනවා. ඒකේදි දැන් උදාහරණයක් ගත්තොත් දැන් අරුගම්බේ zones කියලා ගත්තොත් අරුගම්බේ පාලමේ ඉඳලා පානම වෙනකන් අපිට තියෙනවා zone විදියට අපි ගැසට් කරලා තියෙනවා.
0: ආරුගම්බොක්ක අපේ රටට ස්වභාව ධර්මයෙන් ලැබුණු අපි හැමෝටම ආඩම්බර විය හැකි මහඟු දායාදයක්. මේ විශ්මිත ස්වභාවික සම්පත අපේ අනාගත පරපුරට පමණක් නෙවෙයි, ලෝකවාසීන්ටත් හෙට දවසේ මේ අන්දමින් දැකබලා ගැනීමට අවස්ථාව සැලසීම අප කාගේත් යුතුකමක් සහ වගකීමක්. යත නැවතුණු තැන සංචාරේ ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දැන් වෙලාව දවල් 12යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

නිවස් එම් හලා පික්මනට මේ පැත්තට ආව නේද? දැන් ඔයා මොකද කරන්නේ මේ වෙලාවට? දැන් කෑම හැම කාලත් නෑනි. තාම ඊනෝ වෙන්න පුළුවන්. කමක් නෑ. ආගේ වැඩ ටික නිදහසේ කරගන්න ගමන් ලක්කඳ FM 93.5 ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන්. දැන් උයනකොට වගේම තමයි ඔන්න කෑම කඩයක් කරන කෙනෙක් ඉන්නවා. කවුද දන්නවද? දැන් හොරණ පැත්තේ රසම රස රයිස් කඩයක් කරනවා අනි. එයා තමයි කියන්නේ මේ වෙලාවේ කට්ටිය ටිකක් වැඩිලු මේ වෙලාවේ. එහෙම තමයි මේ කෑම කන වෙලාවපරි. කෑම කන්ද කට්ටිය ගොඩක් මේ වෙලාවේ ඇවිල්ලා තිනවා රසද රයිස් කන්න පුළුවන් ඔන්න මාව අහගෙන ඉන්න ගමන් ඔයාටත්. දැන් කෑම කඩයක් කරන කෙනෙක් වෙන පුළුවන්, උයන කෙනෙක් පුළුවන්, එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන පුළුවන්. දැන් ඔන්න ගෑස් මිලත් පොඩ්ඩක් අඩු වෙලානේ තියෙන්නේ. වාට පොකට් එකට පුංචි ඔන්න සහනියක් හම්බ වෙලා තියෙන මේ වෙලාවේ කලින් වියදම් කරපු ගානට වඩා ටිකක් අඩු වෙන ඔන්න ගෑස් මිලදී ගන්න කෙනෙක් නම් ඔයාට සහනියක් හම්බ වෙලා තියෙනවා ගෑස් මිල පහත දාපු නිසා නේද? දැන් ගෑස් මිල ගැන කියලා එනකොට දැන් අපි කොයි පැත්තටද යන්නේ? උදින්ම කතා කරපු අය ඉන්නවා, හැබැයි පොඩ්ඩක් විතර මිස් වුණා. හැබැයි කමක් නෑ, යන්න කලින් මම මිස් නොකර කියන්නම් ඔයා ගැනත්, හරිද? ජයග්‍රහණී සතුට පිරුණු සුබ දවසක් ඔයාට. ඔයාටත් ඒ විදිහටම සුබම සුබ දවසක් වෙන්න ඕනි නේද? කෑගල් ඉඹුල් ගස් දෙනියෙන් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. උදේශිකා නිරුපමාලා තමයි මට මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් දැන්නම් ගුඩ් මෝර්නින් නෙවෙයි. යටියන්තට නිතු ගරජ්ජුකේ තමයි මට මැසේජ් එකක් දාලා තියෙනවා මේ වෙලාවේ. පුබුදු කුමාරු මල්ලි ජයම්පති සෙල්වම් මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. කවුද මට මේ රෝසමල් ගොඩාක් කියලා තියෙන්නේ? හයි යෂ්, මාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. මුලත් කොහොපිටින් ලෑවල ගමින් තමයි සජන්ත වර්ණකුලසූරියා මට මේ විදිහට කියන්නේ. ඔයාවත් එකතු කරගෙන යන්න හදනේ ලස්සන සින්දුවක් අහන්න. ඔයාටත් පුළුවන් ඔයා කැමතිම එකතු කරගන්න FM 93.5 0.7 0.7 0.3 0.7 මැසේජ් එකක් තියන්න.

0: ಆಟದ ವಾಗ ಕೇನ ರೇಡಿಯೋ
1: ಲುಕಯ್ಯ ಮಾರೆ ವೇಡನೆ ಊಣಿ ದೊಕ್ಕಿಗೆ ವಾಣಿ ಮಾಡಿ ಮೆಮರಿ ಲೊಸ್ಕೀಲ
2: ಮೆಮರಿ ಲೊಸ್ ಕಾಲ್ ದ ಡಾಕ್ಟರ್ ಯಾರು ಸುನ್ನದು
3: හැන්දෑවේ හතර වෙද්දි ටියුන් කරලා තියාගන්න.
4: Evening Drive with Chamit and Charu.
5: Sama Anugrahaya.
4: Marksman Samuha Vyapare within Genwabita Harina that Navanimavakin in a Doma Swankri Vikitimi Anthraka, Sadamber Himikaru Kumanda, Adamamatana, Midway Kaka Hatai, Haisi Hatanamea, Pansi Hatanamea.
6: Raja Bengu, the Surakshita Babi, Ihelama Rakavarne Samagin, Stower Tempa the Sandaha, Ihelama Polia, RDB Bankuin.
7: Dengumaturwagi. ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අතම ක්‍රියාත්මක වන්න ඔබවට

0: ඇත්ත ආතරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Chamus.

දොළහයි විනාඩි හතලිස් හතයි වෙලාව. දැන් රන් මැණිකාවට මේ මැණිකට යන්න වෙනවා. කමක් නැද්ද? අකමැත්තෙන් වුණත් යන්න වෙනවනේ. හැබැයි හෙට එනවා. යන්න කලින් මතක් කරන්න ඕනේ ආටත් දැන් බස් ගස්තු එහෙම වැඩි වුණා නේද? ඉතින් කලින්ට වඩා පොඩ්ඩක් ඉතින් වියදම් ගැන හිතන්න වෙනවා. දැන් වියදම් චුට්ටක් වැඩි වෙනවා. ඉතින් ඔයාගේ වැඩ ටික හරියට බැලන්ස් කරලා ලස්සනට කරගන්න. ඉතින් යන්න කලින් මම මතක් කරන්න ඕනි නෝරින් සංජීව මැසේජ් එකක් දාලා තිබ්බා, නෝමල් මැසේජ් එකක්. හැබැයි ඒක කියෙව්වේ නැති නිසා මට කෝල් එකක් අරගෙන අහනවා, අයියෝ මගේ මැසේජ් කියන්නේ නැත්ද කියලා. නෑ නෑ නෑ කියනවා. යන්න කලින් හරි කියනවා කියලා හිතුවා. ඒක නිසා තමයි මේ කියන්නේ ඔයා ගැන. ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. අයිබෝවන් සුබම සුබ දවසක්. අපිට ලස්සන සින්දුවක් දෙන්න අනුරගම අනුලාවති තමයි මේ විදිහට කියන්නේ මාත් එක්ක. සිරිල් මහත්තයා, සිරිල් පුතා ප්‍රදීප් එක්ක, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශලා, ඇමේලියා, සමරසේකර, මේ හැමෝම එකතු කරගන්නම් හරිම ආදරේ. ලක්කන්ද අපිට කවිෂක බර්ත්ඩේ එක. සුබම සුබ උපන්දිනයක් වේවා කවිෂ ඔයාට. හාඩ්වෙයාර් එකෙන් තමයි යාට අපි මේ විශ් කරන්නේ. ඔයාට ඉන්නවා එයාට ලයින් එකේ, ලයින් 2 එකේ හැමෝම විශ් කරනවා කියලා තියෙනවා. එයා කැමතිම සින්දුවක්, මොකද එයා බූට් එකක් ගහවද, බූට් සින්දුවක් කියලානේ. එයාට කඩනායක හයිලන්ඩ් ලයිෆ් ප්ලස් එකෙන් තමයි එකතු කරගන්න කියලා තියෙන්නේ. ඉතින් කොහොමද ලස්සන ගෑනු ළමයෝ, මම හැමදාම කියනා වගේ ආඩ තීනී ආකර්ෂණීය හඬ. බොහොම ස්තුතියි. ඒ හඬින් ඔය ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. කොහොමද ඒක කියන්නේ හරියට? මම හිතනවා ගොඩක් අය එහෙම හිතනවා ඇති කියලා. ගොඩක් කාලයක් ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන මම ඔයාට සුබපතනවා කියලා දෙනවා. බොහොම ස්තුතියි ආගිය විශ්යකට. මට ලස්සන සින්දුවක් දෙන්නකෝ. උපුල් තමයි රශ්මි සැලොන් එකකින් මේ විදිහට මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. හෙලෝ කොමං, මේ ඉන්නේ මෙන්නි සින්දුවා මේ වෙලාවේ ඉටලි වලින්. යාව එකතු කර ගන්නම් ඊළඟ සින්දුවට. හයි නංගෝ, මම බිඳවල චන්දි තමයි. හයි නංගෝ කියලා මට කියන්නේ. හයි හයි, ඔයාවත් එකතු කර ගන්නම් ඊළඟ සින්දුවට. මේ වෙලාවේ ගෙදර කවුරුත් නැහැ. ඒ වගේම මම පුතා ඉස්කෝලේ ගිහිල්ලා සිතු නිතු හස්බන් සමින්දවත් එකතු කරගෙන ලක්කන් අහන හැමෝමත් මේ වෙලාව එකතු කරගන්න කියලා තිනු. බොහොම ස්තුතියි. ඉතින් මේ දෙන ආදරයට මේ වගේම හෙටත් බලාගෙන ඉන්න. උදේ 10 වෙනකොට මං එනවා හරිම වෙලාවට ලස්සන සින්දු ගොඩක් එක්ක. ඉතින් FM 93.5 93.7 මාව අහගෙන ඉන්න පුළුවන් තවල් එක වෙනකන්. ඉතින් මං අදට ගිහින් එන්නම්. සුබ දවසක්. මම යෂ්.

0: ಆತತ ವಗ ಕಿಯನ ರೇಡಿಯೋ
1: ಸಕ್ಕುರಾ ಜಾತಿಯಕ್ ವಿಶ್ವಾಸ್ಯತೆ ಲೊತರೈಲೊವೇ ಕಿರುಳ ಮಹಾಜನ ಸಂಪದ ದನ್ ಸತಿಯ ದಿನ ಹತೇಮ ಮಹಾಜನ ಸಂಪದ ರಟಟಮ ಸಂಪದ
2: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියත් ප්‍රීමියම් රේන්ජ් නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ වයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියත් ග්‍රිප් එක්ස් 5 සහ සුම් එක්ස් 5 සියත් දරෝඩිස් යුවර්ස්
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලඛන මොළින් ඉස්සල්
6: සම අනුග්‍රහය
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජූලි 7 වනදා බිබිල යශෝධරා ජාතික පාසලේදී
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍ය නිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේකිමු මගතොට

0: beat. If it a mix winner, heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් හම්බුනොත් මොනවාද කරන්න බැරි? මෙක අපව ටැග් දෙක ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් ගා.

0: රටට වග කියන රේඩියෝ
1: වෙලාව පස්සර එකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ
1: දේශීය ප්‍රවෘත්ති පොහොර ලබා දීම වී මිලදී ගැනීම ඇතුළු වැඩපිළිවෙළට මැදිහත් වෙමින් ගොවි ජනතාවට සහන සැලසීමට රජය ක්‍රියා කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. වයඹ පළාතේ ධීවර ජනතාව වෙත ධීවර ආම්පන්න බෙදා හැරීමේ උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
2: ඉන්න බලුවට යුද්ධයක් පටන් ගත්තා. මේ යුද්ධෙත් එකම ගොදුරි ලෝකෙම ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. අපිත් ඒ ප්‍රශ්නින් බැට කනවා, තාම බැට කනවා. එතකොට පොර මිල වැඩි වුණා. පොර නැතුව ගියා. නැවුල්ට එන්න බැරුව ගියා. යුද්ධය අත්සෙත් අපි පොර නැවු දෙකක් ගෙනාවා ලංකාවට. පොර ටොන් 62000ක් පිටුවා ගොවි ජනතාවට ආණ්ඩුව. ඔබ දන්නවද අන්තිමට ගත්ත පොරොත්තුගේ පොර ටොන් 7100ක්. මේ කීර්තන්න ගත්ත යාන් රුපියල් 17000ට ගත්තා කොටසක්. තව කොටසක් ගත්තා 15900. 40ට තව කොටසක් ගත්තා රුපියල් 13970ට. අද එහෙම එවන් තමයි රුපියල් 10200ට ගොවියට පොර දුන්නේ. කවද්ද එහෙම කරලා තියෙන්නේ? 10000ට අරගෙන 10000ට 10200ට කවද්ද එහෙම කරලා තියෙන්නේ? ඕන් තත්ත්වය. ඊළඟට අපි ආණ්ඩුව ගන්නකොට පොරසානාදාරි හම්බුනේ ඒ ගොවිය කොට හෙක්ටයාරකට 15000යි. හෙක්ටයාර දෙකකට හම්බුනේ 30000යි. දැන් 60000යි. 60000ක් අවුරුද්දකට ගොවිය කොට හෙක්ටයාර දෙකක් සඳහා රුපියල් 120000ක් දෙනවා. නිකම් දෙන්නේ නොමිලේ දෙනවා. අන්න එහෙම වැඩ යන්නේ. පහුගිය කාලවල මේවා කරේ නැහැ. ඇයි කරේ නැත්තේ? කැලේ ඇතුළේ රෝ හදුවා කියලා, කැලේ ඇතුළේ වගා කරා කියලා. අලියා ඉන්නේ නැණි පැම්පල් කොටේ යන ඡන්දපුලට අලියට ඉන්න පුළුවන්කම තිබුණා නම් ඒක කරයි නේද? ඔබ තමයි කතන්දර. ඒකට ඔන්න ඔය තත්ත්වයක් එක්ක මේක අපි ඊළඟට ගලපනවා සංචාරක කර්මාන්තෙට.
1: ඉරානයේ ටෙහරා නගනුවර ගුවන් කලාපයේ සම්පූර්ණයෙන්ම වසා දැමීමට රට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ ඇමරිකාව සහ ඊශ්‍රායල් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලාල් කමේනි වෙනුවෙන් පැවැත්වෙන අවමංගල්‍ය පෙරහර හේතුවෙන් ටෙහරාන් නුවර පිහිටි මෙහරාමාද් සහ ඉමාම් යන ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකෙහිම සාමාන්‍ය ගුවන් තොටුපළ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේට අමතරව හෙට දිනේදී මෙහරාබාද් ගුවන් තොටුපළ විවෘත කළද ඉමාම් ගුවන් තොටුපළ දිගටම වසා තැබෙන බවටයි වාර්තා වන්නේ. මෙලක ලක්ෂණ ප්‍රවෘත්ති පස්වරු දෙකට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

එකක හෝ වෙලා වෙනාට 11 වෙලාව ලකුදෙම සද්දක් දාලා වෙඩින් එකක් ගනේ වගේ හා නැද්ද සවන්දින් සතට නිදහසේ නෝන නම් මමට යෝජනා කරන්න ආවේ අහන දකින හැම දෙයකටම උත්තර බඳින්න ඕනේ නැහැ කියන කාරණාව. මොකද ඔයාට අදාළ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ දෙයට උත්තර නොදී පොඩ්ඩක් නිශ්ශබ්දවලා ඉන්න ටිකක් සයිලන්ට්ලා ඉන්න නේද? සමහර වෙලාවල් එනවා නිශ්ශබ්දව ඉන්න තරමට ඒ ප්‍රශ්නේ අපිට විසඳගන්න පුළුවන් වෙනවා. මොකද අපි ඉක්මන් ප්‍රතිචාර දක්වලා එතනින් එහාට වෙන ප්‍රශ්න වලට වාද කරලා ඔළුවේ පින්නයක් එක්ක ජීවත් වෙනවට වඩා ඒ වෙලාවේ දෙන්න තියෙන හොඳම විසඳුම සමහර විට නෙමෙයි බොහෝ විට නිශ්ශබ්දතාවය වෙන්න පුළුවන්. හැබැයි හැමදේම දකින්න ඒක දැකලා ප්‍රතිචාර දක්වන්න ඕනේ නැහැ කියලා හිතර තැන්වලදී පොඩ්ඩක් නිදහස නිශ්ශබ්දවද බලන්න මොකද වෙන්නේ කියලා. මොකද නරඹන්නත් ඉන්නේ බෑ. අද තැනවස 4 වෙනකම් මගේ නොමේ පැත්තේ ඔල් ටයිම් බෙට්ස් චාමි පටන් ගත්තා.

0: FM 93.7 Lakhana Radio ITN
1: Pasaru ekai venati 15
2: Rhythm Vibe

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝපියක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හතට මැසේජ් එකක් එවන්න පුළුවන්. දවල් එකයි විනාඩි 16යි.

0: FM 93.7 Lakhanda Radio ITN
1: Pasaru ekaye wenata wesetunai
2: Rajya Bankuka surakshita bhavaya ihalama rakabarane samagin sthavara tanpatu sadaha ihalama poliya RDB Bankuin
3: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
4: මානවීය ප්‍රේමී

පසරු එකපහුව වෙලා වෙනහට 25 වෙලාව FM 93.5 හරි 93.7 හරි මේ වෙලාවේ ලක්කඩ ඕල් ටයිම් බීට්ස් හකනින් 0.7 0.3 93.5 93.7 අද මුලින්ම මැසේජ් එකක් කියවලා තියෙන්නේ කවුද කියලා බලමුද කොරියාවෙන් චින්තක බෙන්දාචිනේ දව කුසිනේ ලොකු පුතා මෙන්දත පොඩි පුතා ගඟල් අහගෙනින්නේ ඔයාලව එකතු කරගන්නවා මං අද ඊළඟ සින්දු අහන්න නංගේ කොහමද පින්නවලින් කියලා කියන්නේ ඡන්දිත මං ගෙස් කරනවා වෙන්නේ නැති කියලා හස්බන් සමින්ද පුතාලා යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා කලුතරින් අම්මා අක්කා පුතා ඉසුරු ඒ හැමෝම එකතු කරගන්නවා ස්තුතියි මැසේජ් එක කියවුවට අදවා නම එවලා නැත සුබ දවසක් මමලා ඔබෙන් ලක්ෂ්මන් චාමර ගෙම්හානි වසන්ත වෙකට කරගෙන සින්දුවක් අහන්න ඕනි කියලා තියෙන අපි සින්දුවක් අහමු ඊට පස්සේ මේ මැසේජ් එක කාකින්ද කියලා බලමු සුබ දවසක් වේවා සින්දුවක් දෙන්න බරදල් පොලින් අද මැසේජ් එක වෙන විදිහකට වෙලා ඒක නෙමෙට හොයාගන්න බැරුවනේ ලහිරු ශහනි නතාලිය ශනාර දුමින්ද සරි ශනාල් මිරොන් එස් එල් ප්‍රනාන්දු ඇන්ටන් වසන්ත මැක්ෂිම සාලා වැගතු කරගන්න චාමි ඉතින් කොහොමද දින දෙකකට පසුවයි අපි ඔයාව අහන්න කියලා තියෙන ඔබට මං ආවේ නෑනේ බොහෙකටින් සුවන අද ලස්සනම ලස්සන සින්දු ටිකක් ඕනේ කියලා තියෙනවා හරි ලස්සනම ලස්සන සින්දු ටිකක් කිව්වම මේ සින්දුවත් ඒ ගොඩේ තියෙනවා එකයි විනාඩි 27 වෙනවම තම මැසේජ් එකක් ගන්න ඉතින් අදහසක් නැහැ. ඔහොම ඉන්නනේ. හතරට ලංගලවට එතනයි මට මැසේජ් එකක් ගන්න ඕනේ කියලා. එතකොට මට වෙලාවක් නැහැ කියන්න. ඉනිසයි මං කරන එක හොඳයි නේ. එකයි විනාඩි 27

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Ekai banana te hai.
2: Vilav obhavita gina aave. සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: FM 93.7 Lakhana Radio ITN
1: ධන්වද කුලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින් මොකද ජන්න කිව්වහම ජන්නම ජන්නම

එකපහුවල වෙනහට 35යි වෙලාව. හොරණින් මහින්ද මහත්මයා ඔයාද මැසේජ් එක කලින්ම වෙලා. මම බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා. මට අදාළද කියලා මම බැලුවා කොටින්ම. තියෙන්නේ ටෙලකේ මියුසික් එක හනකොට ඩොපමින් වැඩි වෙනවා. ඔයාගේ මියුරු හඬට තව පොඩ්ඩක් ඩොපමින් වැඩි වෙනවා කියලා. ඒක නම් හොඳ දෙයක්. සතුටින් ඉන්න යෝනේ. හොරණින් මහින්ද මාලා දමයන්ති උතාරා චෞමින්දි ගගනි ආශින්ස පෝරුව දන්තෙන්න පේතලක වගවත්තෙන වසන්ත සේනක වදුරබ මාබොටුවනින් ඉසර මත ශන්දීපිකටේච යමුනා චන්ත්‍රිකා ලේල්වලින් රසික බූස්සෙන් සූදත්සිල්ල ඌරලින්න සදමාලයේ දෙනියායෙන් සුසන්ත දෙවයින පොරා මෙ හැමෝම එකතු කරගන්නක් හඳ. ඊට පස්සේ සුබදහවලාකය වචා අපිටත් සිින්දුවක් දෙන්න කියන්න පුස්සල්ලාවෙන් ඊජි අනුරනේ ඔට සිින්දුවක් අහන්න දෙන්න. ලස්සන සිින්දුවක් අහමුද චාමී කියලා බණ්ඩාඩගමින් දුව මතුව මිනිපිරි ඔෂිනි මොනපුරා ඔසඳ අම්මා ලීලා තාතා සිරි සේන කුමාරි තමයි මට මැසේජ් එකක් කියලා තියෙන්නේ. ඊට පස්සේ මාපලගමට යනවා පියාජයව එකතු කරගත්ත අපිට එකතු කරගන්න දැරණිය කළ හැමෝම කියලා තියෙනවා දේශ නිලාප කඩේ. හරි හැමෝටම සිින්දුවක් දෙන්න. සුබ දවසක් වේවා චාමිනගා. අද ධර්ණයකට යහපත් කාලකණයක් තියෙනවා. මම බැලුවයි තාම පරක්කු කියලා කලගුණ වර්තාව. කියන අද ටික පායලානේ සතුටුයි අද ටික වෙලා ගන්න. හෙට ෂුවර් නෑනේ. ඒක නිසා අද නේද? අද තියෙන දේ ඔයා ප්‍රයෝජනයක් ගන්න ඕනේ. සෙනගම්ලත් පත්මලල් යසෙන්ද අවන්ත ශෂිකා සඳරුවන්. ශෂිකා සඳරුවන්ට දන්නේ. එයාව එකතු කරගන්නම් හරි. ඊට පස්සේ අපි යනවා හලාවතට. And Sahan, Shivan, Chanel, Mithush, Rashmi, Patrick, Lily, Monis, Tam, Morin. That's why we're here. Raigam, Kalekade Junction, Sarachandra Dias. That's why we're here. බෙන්දවයි හතයි බෙන්දවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට හවස හතර වෙන කලින් ඔය මැසජ් එක එව්වටින් මගේ මැසජ් එක නොකේවා යන්නේ නැහැ.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Passaru ekapahu velawa wenade 43
2: velawa oba weta gena aave
3: me TVS Sport 110 petrol heater ekak gewama yanawa
4: iwara
5: TVS Sport 110 petrol heater ekata kilometer 80kata pediye duwanna nan meka thamai
6: hamo meka me race ekata wade oya full chill ekek bike ekek wen neda gamana
7: kalabala wennepa mage bike ekek tires siyat premium range ne
6: wangunat wet parak unath shuwada
7: nathuwa superi wet and dry grip nisa sirama cornering bay nathuwa extra mile yanna puluwa donawathi uparima bike එකකට සහ extra ordinary performance එකක් දෙන superior premium look එකක් Sian Grip X5 සහ Zoom X5 Sian the road is yours
1: video ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න
0: ටිකියා සුරකිමු මගතොට
8: ලුකයා මාර වෙනනේ ඌනේ
9: FM 93.5 FM 93.7 හැන්දෑවෙ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
1: Evening drive with Chamit and Charu.

ආණ්ඩුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක රින්දනය සමග ගමන රටට ලොවට ඇහෙන්න ගයන්න 1.76

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Ek pahuvale vinati panai Pendwai hatai bendwai tonai anu tonai pahai anu tonai hatani ape message number ek chami ape tinnawa kela me message ka kanjukuliya nano shanayada kohomada mahata joda kumara ayya පොතා මෙනොල් දුව තිසනේ එකතු කරගන්න කියලා තියෙන ඔර තමිල් සොන් එකක් අහන්න ඕනේ කියලා තියෙන අපි බලමු ඊළඟ පැයදී මම ඔයාලට තමිල් සොන් එකක් අහන්න දෙන්නම් සුබම සුබ ලස්සන දවසක් වේවා අනුරගමින් අනුලාවති මහත්යස් සිරිල් දුව අනුශිකා පොතා හර්ෂණ දුව පේශලා පොතා ප්‍රදීප් නේද අමලියා සමරසේකර ආදත් මම වහගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා චෝමි අපි තෙන්නවා අපි වහතුව පොතු පිටියෙන් සමන්ත ටීම් එක හැමෝම එකතු කරගන්නවා ඊට පස්සේ මේ කවුද මේ කියලා බලමු තුෂාරි හායි කොහමද රංජයා කොහමද ඔය හගෙන දින්නේ තුෂාරි හරි ජලස් අනේ මම ආගෙන කතා කරනකොට නානමස්නාල්නේ ඔකලනේ එකතු කරගන්නම් ඔද දෙන්නා මාදරේ මං කොහොම ආවද කියලා තහනවා ඩයිවට හැන්නන්ද තුෂාරි සද්ද අඩු කරලා තියෙනවා සද්ද වැඩි කරලා අහන්න හරිද අද දින උපන්දිනේ සබර්ණා කියලා බර්ත්ඩේ විශේෂ කොට යතර එවලා තියෙනවා පොල්ගහවල පරක්‍රම පහු මහාවිද්‍යාලයේ 89 සාමාන්‍ය පෙළ සහ 92 උසස් පෙළ වදාකඩ ප්‍රියන්ත රත්නායක සොයරාට සුබ උපන්දිනයක් වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න හදන්නේ ප්‍රියන්ත රත්නායක මහත්මයා හැපි බර්ත්ඩේ නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ආදරණීය බිරිඳ පුතත් එක්ක විශ්‍රාම විදුහල්පති මාරුකතරේ සර්ත ස්වාමීන් වහන්සේ ඇතුළු ගුරු මව්පියෝ හැමෝමත් එක්ක සපර්ණා සූර්ය ජපානයේ බණ්ඩාර සෞදේ සිසිර ඉලක්කත් මේ හැමෝම එකතු කරගන්නවා කියලා තුෂාරි මැසේජ් එකේ කියලා තියෙනවා ආයි මම මිෂ්කරා කියලා කියන්නේ සුබම වෙනවා. ඊට පස්සේ අපි යනවා ඉරේකා බණ්ඩාර වගේ මැසේජ් එක බලන්න. කලාකාරී ලෝකෙන් ටිකකට ඈත් වෙලා ඔබේ සිත නිහඬ කරගන්න ඒ නිහඬතාවය තුළින් ඔබට ඔබවම හඳුනා ගන්නත් ජීවිතය ගැන අලුත් පාඩම් ඉගෙන ගන්නත් අවස්ථාවක් ලැබෙනවා කියලා වා කියනවා. මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දිත් කිව්වේ ඒ වගේම අදහසක් තමයි. ලස්සනයි ස්තුතියි ආට. මහත්යා ලසන්ත සංජීව ලක්වින් සස්මින් ගැත්මින් ජනකි පූගඩින් ගාලව එකතු කරගෙන සින්දුවක් අහලා එමුද ටක්කා ටුක් ටුක්කා

0: দশম পাহা অনুতনায় দশম হাতে লাখান্ড রেডিও ITN সেবে শ্রীলঙ্কা হান্ড
1: বেলাও পাসরো দেখাই
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිය 90 වන සම්වත්සරය සමරනවා. දෙහිවල ජාතික සත්වෝද්‍යානය ආරම්භ කර ඇත්තේ 1936 වසරේ ජූලි මාස 3 වනදායි. අක්කර 23ක භූමියක පිහිටි මෙම සත්වෝද්‍යානය ශීරපායින් පක්ෂීන් උරගීන් උභයජීවීන් සහ ජලජ සත්ව විශේෂ රැසකට නිවහනක් වෙමින් ලෝ පුරා වනජීවි විවිධත්වය ජනතාව වෙත සමීප කරවනවා. විනෝදාස්වාදයේ ඉක්මවා යමින් සත්ව සුබසාධනය විද්‍යාත්මක පරීක්ෂණ සංරක්ෂණ අභිචලනය සහ පාරිසරික අධ්‍යාපනයට කැපවූ ජාතික මධ්‍යස්ථානයක් ලෙසද දෙහිවල සත්වෝද්‍යානය සැලකෙනවා. දෙහිවල සත්වෝද්‍යානයේ 90 වන සම්වත්සරයේ පැවැතුනේ ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහකොමසාරිස් ග්‍රේබ්‍රියල් අයිසෙක් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශ පත්‍ර අලවිය ඇතුළු මෙහි බොහෝ කටයුතු ඩිජිටල් කරණය කරන බවයි සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී සඳහන් කළේ. මේකමුව බන්ධනාගාරය අද උදෑසන ඇති වූ ගැටුම් වලින් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. ගැටුම් හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා මේකමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා. මේගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඊයේ දහවල් හට ගැනුණා. බන්ධනාගාරය තුළ මද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් කෙළවීමත් සමගයි දෙපාර්ශ්වයක් අතර මෙම ගැටුම හට ගැනුණේ. මෙම සිද්ධියත් සමග බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් පියවර ගැනුණා. බන්ධනාගාරය සහ යාවට ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර පරිශ්‍රය වෙත යොමු කෙරුණා. ගැටුම ඊයේ පස්වරුව වන විට පාලනය කෙරුණත් යලිත් අද පෙරවරුවේ රැඳවුවන් කලහකාරී ලෙස හැසිරුණා. එය පාලනය කිරීමට කටයුතු කළ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුම තුවාල ලබා මේකම රෝහලට ඇතුළත් කෙරුණු අතර තුවාල ලැබූ රැඳවුවන් කිහිප දෙනෙකුද රෝහල් ගත කිරීමටයි කටයුතු කළේ. තත්ත්වය පාලනය කිරීමට පැමිණි බන්ධනාගාර නිලධාරීන්ට මෙන්ම පොලිස් නිලධාරීන්ටද නොසන්සුන්කාරී ලෙස හැසිරුණු රැඳවුවන් පහර දෙනු ලැබුවා. කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන් පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකායෙක්ව තත්ත්වය පාලනය කිරීමට පියවර ගනු ලැබුවා. ඉරානය සහ කතාරය අතර අතීතවා තිබූ මුහුදු වෙළඳාම යළි ආරම්භ කර ඇති බව දෝහයි ඉරාන වාණිජ නියෝජිත අබ්දුල්ලා බානි ප්‍රකාශ කර තිබෙනවා. දෙරට අතර මාස පහකට ආසන්න කාලයක් වෙළඳාම් කටයුතු අතීතවා තිබුණා. අමරිකාව සහ ඉරානය අතර අත්සන් කළ අන්තර්කාලීන ගිවිසුමෙන් මාස 4ක ගැටුම් අවසන් වුණා. එදී යුද්ධයට පෙර පැවති පරිදි ගල්ෆ් කලාපයේ මුහුදු පහන කටයුතු යළි ආරම්භ කිරීමට එකඟ වී තිබෙනවා. එහෙත් ගල්ෆ් කලාපයට ඇතුළු වන සායින් පිටවන නාවික ගමනාගමනය සම්බන්ධයෙන් තවමත් සම්පූර්ණ ස්ථාවරත්වයක් ඇතිවී නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා පවසන්නේ. බෙලක ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු 3ට
3: 24 පෑම සිරුවෙන් ලක්

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් ගේවන්න ෆිල්ම් එක

හවස දැකපහු වෙලා වෙනාට 11 වෙලාව ඕල් ටයිම් බෙට්ස් චාමි අපින් අපේ දෙවනි පැයේ මෙලනි ස්ටේට් එකේ සුධාර ගාමන්ට් එකේ කට්ටිය මහන් ඉන්නවා කියලා චමරිනේ අපිට මැසේජ් එකක් වෙලා තියෙන්නේ. ඔයාව එකතු කරගන්න ටීම් එකේ හැමෝමත් එක්ක හැමදාම නොරදවාම අපි වහන් ඉන්නානේ. ස්තුතිය වෙනුවේ සුබ දවසක් අක්කේ ලස්සන සින්දුවක් ඕනේ. කන්දල මෙන්නෙනෝ කනෙමේ මහත්ය සංජීව චුරිදුව සහස්න ලොකදුව සෙනුරේ පුතාස්සේ හන් පවුලේ හැමෝම කිව්වනේ ඒ හැමෝටම සින්දුවක් දෙන්න. ඊට පස්සේ මඩපාත පැත්තට ගියාම පොඩි හිටි ඔක්කොටම සින්දුවක් ඕනේ කියලා තියෙනවා. එල්ලේ පෙරම ආනන්ද නන්දලාල් හේමපාල ජාතිස්ස සොමදාස කරුණදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් හැමෝම හොඳින් නේද? අපි සින්දුවක් අහමු. චෝමි සුබම සුබ දවසක්. ඔයාට මම අද එකතු වෙන්න බහරෙන් වලින් කියලා තියෙනවා. එකතු කරගන්නම් පරිස්සමට. චන්දරකේ හැමතේ ජපානෙන් ඉන්නවා දෙලශී තංගල්ලෙන් ආදරණීය බිරිඳ ශ්‍යාමා ජෝන් මේ හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ අදත් වහගෙන ඉන්නේ පැල්වත සීනි සමාගමේ ඇග්‍රි වර්ක්ෂොප් එකේ කීර්ති නාලින්ද ලාල් ප්‍රදීප් සුදත් ධර්මය අයියා සුමිත නාමල් ඇතුළු වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන ස්තුතියි. චාමි අක්ක සුබ දවසක්. අපි වැඩ කරන ගමන් ෆෝන් එකෙන් ඔයාව අහන් ඉන්න කියලා තියෙනවා. දැනනේ කළ ශාන්ත කුමාර තැන්ක් යූ. අපි ලස්සන සින්දුවක් කියලාකට අහමු ඈ. ඊට පස්සේ සිරි කුමාර ඔයාගේ මැසේජ් එක දැක්කේ දැන් මං. හෂිනි මතුෂිකා ඔයා කොහෙන්ද කියලා නැත. ග්ලෝබල් ලෙවල් එකේ අනෝම ලතා මදු ඇතුළු හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙනවද කියලා අහලා තියෙනවා. මට හිතුණා තමයි ඉතින් සින්දුවක් දෙන්න නම්. හිතුණානේ සින්දුවක් දෙන්න ඕනේ මේ දැන් කියලා. 2:12

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස දෙකයි විනාඩි 10යි.
2: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ලොකයා මාර වෙනනේ ඌනේ දුක්ඛ කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්
4: කවුද ඩොක්ටර්? යාරු සුන්නද? මම කිරිතේ බුන්නේ අයියා සීනි වෙලනේ මුකුත් අතපය වැඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවනේ.
3: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී වතු පිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: හවස දෙකේ විනාඩි 19යිනේ 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවලා තියන්න

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: How was the day? I even had a visit tonight.
2: සක්කුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
0: ටිකියා සුරකින් මග තුට ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අතම ක්‍රියාත්මක වන්න.

හවස දෙකයි වෙනාඩි 24යි වෙලාව. ගතුණු පැය 24ක කාලය තුල විතරක් රෝගීන් 2604 දෙනෙක් ඩෙන්ගු රෝගීන් විදිහට හඳුනාගෙන තියෙනවා කියන කාරණාව අපිට සුළුපටු කාරණාවක් විදිහට මේ වෙලාවේදී බාර ගන්න බෑ. මොකද ඩෙන්ගු අතිවසංගත තත්ත්වයක් තියෙනවා කියන එක අපි පුන පුනා දැන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඔබට කියනවා. ඔබත් මේ සමාජයේ වගකිව යුතු පුරවැසියෙක් විදිහට ඔබ අවට පරිශ්‍රයේ පිසුදු තබා ගැනීම ගැන සැලකිලිමත් වුණාද? දැන් සතියන්තයක් ගෙදරදී ගත කරලා ඇවිල්ලා වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරගන්න පොඩ්ඩක් හරි ඔය මහන්සියක් වුණාද? නෑ, වෙලාවක් තිබුණේ නෑ. ඕන් ඕක තමයි ප්‍රශ්නේ. එහෙම වෙන්නේ නැපා. අද ගෙදර ගියාම හරි කමන්නෑ, මේ වීකෙන්ඩ් එක වල වැටික කරගන්න බැරි වුණා කියමුකෝ, කමන්නෑ. අද දවසේ ගෙදර ගියාට පස්සේ ගිහින් බලන්න වත්ත පිටිය පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරගන්න, ගෙදර කට්ටියම එකතු කරගන්න. මේ හැබැයි මෙහෙමයි, යනකොට අර මදුරුවන්ට කන්න ඇඟ නිරාවරණය වෙන ඇඳුමක් එහෙම ඇඳගෙන යන්න එපා. මදුරුව කන්නේ නැති වෙන්න පැංගිරි එහෙම පොඩ්ඩක් අත ස්ප්‍රේ කරගෙන මොකක් හරි තමට අසත්මිකතාවයක් නැත්තම් ඒකිනුත් ආරක්ෂා වෙලා මදුරු දෂ්ටනිය වෙන එකෙන් හොා වැළකිලා තමයි වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරගන්න යන්න ඕනේ. නැත්තම් නේද අවදානම ගන්නවා ළඟට ගියා වෙනවා. ඒක නිසා පරිස්සමින් මේක සුළුපටු කරනවා ගෙදර ගන්න එපා කියලා කියන්නේ. මොකද රෝහල් ධාරිතාවත් ඉක්මවා යමින් තියෙනවා. මේක නිසා මරණ සංඛ්‍යාව වැඩි වීමේ හැකියාවක් පවතිනවා කියන කාරණාව තමයි අපි ඔබට දෙකින් දෙකටම මතක් කළේ. ගත වෙච්ච මාස කීපය තුළ අපේ රටේ වර්තමාන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වෙනකොට 61,060ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. මේකෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වෙන, ඒ කියන්නේ 52.5% වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව බස්නාහිර පළාතේ විතරක් 30,054ක්. ඒක නිසා මේකෙත් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් කියලා වාර්තා වෙනවා. මේකේ අයගෙනුත් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් කියලා තමයි වාර්තා වෙන්නේ. ඒක නිසා මේක සුළුපටු කාරණාවක් විතර ගන්නෙ නැතිව අපි අපේ ගෙදරින් පටන් ගමු. ඊට පස්සේ ඔෆිස් එකට, ගමට, මේ හැම දෙයකටම අපි තනි තනිව වග කියමු. හරි, අනිත් අය කරනකම් බලන්න.

0: හවස දෙකයි වෙනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: හදක් නිසා රිද්දගත් මිනිස්සු දවසක තරවක් නිසා හරි සන

හවස දෙකයේ වෙනදේ 35යි. මිනිසුන්ට ඔබව මතක් වෙන්නේ ඔවුන්ට උපකාරයක් අවශ්‍ය විට පමණක් නම් ඒකන දුක් වෙන්න එපා. සතුට වෙන්න. මොකද අඳුරු අවස්ථාවල ඔවුන්ට ආලෝකය සපයා දෙන දීප්තිමත් වස්තුවක් ඔයා. එහෙම කියන කවුද දන්නවද? චාඇල ඇන් ඉරෝෂණී පෞලෑවත් එකතු කරගෙන සිද්ධා කහන්න ඕනේ කියන ගමන් ඒ පෝස්ට් එකත් මට එවලා තියෙනවා. ස්තුතියි. ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා. චුටිදුව මදෝෂී වයිෆ් එන්දෙක ඉන්නවා. වසන්ත ලියන් ගහ මුලිනාව එකතු කරගන්නවා. ඊට පස්සේ ජයමාමා හයි කොහොමද? සෙවීම සුබ සන්ධ්‍යාවක් වේවා. අද නම් ගෙදර ඉන්නේ දවස් හතරකින් වැඩට ගිය නැල්ලු. අසනීපෙන් දෙන්නේ කේමද කාරණා වුණද? ඉක්මනට සනීප වෙන්න. කටහඬ අහනකොට මැසේජ් නොකර ඉන්න බැරි නිසා මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. තැන්ක් යූ අනේ. වයිෆේ නොක සුමලත අම්මා සෝමවතී මිනිබිරි පවනි මුණුපුරා ගනිදු ජයමාමා ඉක්මනටම සනීප වෙල මට මැසේජ් එකක් එවන්න ඕනේ. හොඳේ හරිද? සුබ දවසක් ඔයාට. චාමි දවස් දෙකකට පස්සේ ආගේ කටහඬ අහනකොට මාරම සතුටුයි කියලා තියෙනවා. අපේ ගෙදරට තත්ත ගොඩාක් සතුටුයි. මම අවිසාවදේ බන්ධාරගමින් ප්‍රියා ඔයා වැකතු කරගන්නම් ප්‍රියා. තැන්ක් යූ මැසේජ් එකට. මං මොරටුවෙන් වසන්ත අපිටත් සෙන්දුවක් ඕනේ. නෝනා ඉෂාරා දුව ඉමල් ශවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ කවුද මේ ඉන්නේ කියලා බලමු. ඔයාට කොහොමද අපිටත් සෙන්දුවක් ඕනේ මහරගම ඩිලානි සුමුදු නිලමිනි සහ මදුව එකතු කරගෙන සෙන්දුවක් අහන්න ඕනේ කියලායි කියන්නේ. හරි හරි හරි හරි. සින්දුවක් කන්න ඕන වෙලා තිබුණේ. මටත් ඕන නැති උනේ සින්දුවක් කන්න දෙන්න. අදහස් සමපහත වුණා. දෙකයි වෙනාට දෙසතයි. සින්දුවහලා අයි මේ පැතරෙන්නා.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස දෙකයි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
6: මුදලාලි
5: අනෝනා
6: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ස්කුඩු ග්‍රැන්ඩිස් එකක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
7: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උදව මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
5: විජේ දාන්න ඔක්කොටම.
7: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
6: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහු
3: වෙනවා. මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස දෙකයි විනාඩි 41යි වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් ඇතුළු ඔයාට උමනා කරන කෑම වලට වගේම බෙහෙත් වර්ග වලටත් උමනා වෙන රටකජෝ කජෝ සූර්ය කතවට්ටක අබ කොහොඹ එනඩු මේ දෙවල් වලින් තෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙන ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගෙදර තියාගත්තා නම් නේද? මෙලවෙනුරු පැලසු 8.5 සිංගල් පෙස් විදුලි මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධර්තාවයක් ගතුටින් පැඩ් බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ යන්ත්‍රයම සුදු යකඩ වලින් හදලා තියෙන නිසා ගෙවියාම අවමයි කියන විශ්වාසය තියාගන්න. ඔයාට තව වැඩි විස්තරයක් ඕන. මම කියනවා මදි වගේ නම් ඔයාට කෝල් එකක් අරන් අහන්න පුළුවන්. 0117 679 579 මතක දැන්කේ 0117 679 579.

ඒ සින්දුවේ ලස්සන නේ. හවස දෙකයි විනාඩි 50යි වෙලාව. ඕල් ටයිම් බෙට්ස් එක චාමිය අහගෙන හිටියොත් තව පැයක්. ඔතේ වගේ ලස්සන සින්දු හංගෙන්න පුළුවන්. පැය දෙකකුත් ගෙවිගෙන ගියා කියලා මගේ නොකියා කිව්ව විදිය ලස්සනයිද? 2 7 2 3 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක. අද මට Facebook එකේ දාන්න බැරි වුණානේ පෝස්ට් එකක්. සමාවසර. හෙට අපි පෝස්ට් එකක් දාමු. චාමි මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජෝතනේ කාන්ති. ඔයාගේ මැසේජ් එකට thank you. 4 වෙනිදා තිබ්බ බර්ත්ඩේ එකක් නිලන්ත පුතු පිටියේ. Hi නිලන්ත. Happy birthday. මං ඉතේ නෑ 4 වෙනිදා එක නිසාවට wish කරන මම මේ අවස්ථාව යොදා ගන්න කැමති. අට දෙදක් පෙරගේ වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා කියලා අපි ඔයාට ආදරෙන් ආශිර්වාද කරනවා. සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. තුෂාරි තමයි මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. ඔයා මොකද්ද තව කියලා තියෙන්නේ? හැමදේම වෙනස් වෙන ලෝකේ ඔබට සමීප මිනිසුන් වෙනස් නොවේ කියලා හිතන්න එපා. පුද්ගලයෙකුට වෙනස් වෙන්න යන බොහොම පොඩි වෙලාවයි. අද ඇත්ත කියන කෙනාම හෙට ඔබට බොරු කියාවේ. අද විශ්වාස කළ හැකි කෙනාම හෙට ඔබව බොරුවෙන් රවට්ටාවේ. අද ඔබව වටිනවා කියන කෙනාටම හෙට වෙන අයව වටිනවා. අද ඔබට ආදරේ කියන කෙනාම හෙට ඔබට හොරෙන් වෙන කෙනෙක් ආදරය කරන්න පුළුවන්. අද ඔබේ හොඳම මිතුරා හෙට ඔබට පරම සතුටකම කරන්න පුළුවන්. මේ ඇත්ත තේරුම් ගන්න ජීවත් වෙන්න එතකොට ඔබ අන්‍යයන්ගේ අතමත ඔබේ සතුට තියන්නේ නැති වෙයි. අන්න ඒක නම් හරි වටිනවා. අපි හිතන් ඉන්නේ අපේ ජීවිතයේ සතුට තියෙන්නේ අනිත් අයගේ මුවග කියලා. ඒකල අපි සතුටින් කියලා කිව්වොතින් තමයි අපි ගෙස් කරන්න ආහාරියා කියනවනම් අපි සතුටින් තමයි දැන් ඉන්නේ කියලා. එහෙම වෙන්න එපා. අනිත් අයත් කියන්නේ ඒගොල්ලන්ට හැඟෙන දේනේ. ඒ හැඟෙන දේ හැම විටම ඇත්ත වෙන්නම හැකියාවක් නැහැ. 50-50 නේ තියෙන්නේ හැම දෙයකම නේ. ඒක නිසා ඔයාට ඔයා ගැන විශ්වාසයක් තියන්න පුළුවන් විදිහට ඔයාව තේරුම් ගන්න try එකක් දෙන්න. ඔයාගේ විශ්වාස කිරීම ඔයාගේ හැකියාවන් ගැන වෙන්න පුළුවන්, ඔයාගේ ආකල්ප ගැන වෙන්න පුළුවන්. ඒ දේවල් සුබවාදීව හදා ගන්න. එතකොට කවුරුවක්වත් නිසා ඔයාට ඔයාව වෙනස් කරගන්න උවමනා වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ විදුලිපුර ටැප්ලෝ අශෝක සමන්ත්‍රිය අමිත් සාරංග චමෝදි ජනංජනීත් චාමි ඔයාවත් එකතු කරගන්නවා කියලා චිත්‍රා කවිරාජ් තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ඇති අන්ත මාව මතක් වුණා යාට. ඊට පස්සේ අපි යනවා ගල්පාතට. මාෂා දෙල්හානේ කමල් දේශාන්ත ධම්මිකා විනිතා චන්ද්‍රලතා ශ්‍රියානි ඉරංගේ කාන්ති චාන්දනි හර්ෂණි එච් කේ ඩී ගමට කෙනෙක් එකතු කරගන්න කියලා මැසේජ් එකක් තියෙන්න. ඊට පස්සේ තික මැසේජ් එකක් තියෙනවා ජුරෙන්. මම ඊළඟ පැයදී මේ මැසේජ් එක කියන්නම්. හරිද? ඒ මැසේජ් එකට මම කැමති නෑ අසාධාරණයක් කරන්න. හරිද? අම්මගෙන ලස්සන පෝස්ට් එකක් එවලා තියෙන්නේ. අම්මව වැඩියෙන් දරන දවස් ටිකක් ඔයා ගත කරමින් හිටියේ. හැමදේම දරා ගන්න වගේ හිත හදා ගන්න ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ජුරෙන්. සුබ සන්ධ්‍යාවක් වේවා චාමියක්ක. මම තව 2:53

දැකයි වෙනාට පනස් සාතයි. අපි යනවහැන අපේ අන්තිම පෑට. බිඳුවයි හතයි බතුනයි පහ යනුතුනයි හතට මැසජ් එකක් එවන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: මේගමුව බන්ධනාගාරය ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චම්මික ගජනායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දුන්නා.
3: අද දින උදේ වගේ නිලධා බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ට උදෑසන ආහාරය ලබා දීමට ගිය අවස්ථාවේ නැවත වරක් ඔවුන් අතර ඇතිවිච්ච ඝට්ටනයක් නැවත ආරවුලක් ඇති වුණා. එහිදී ඒ අවස්ථාවේ සිටි බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට උත්සාහ කළා. පාලනය කිරීමට ගිය නිලධාරීන්ට ඔවුන් එම කණ්ඩායම් විසින් නැවත වරක් බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන්නා. ඒ පහර දුන්න නිලධාරීන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවට පැමිණීමේදී ඔවුන් පිටුපසින් හමාගෙන ඇවිත් නිලධාරීන්ට පහර දීම කරා. ඒ අතර දොරටුව කැඩීමට උත්සාහ කරා. ඒ අවස්ථාවේ එතන සිටි නිලධාරීන් විසින් නැවැත්වීම සඳහා ඔවුන් එතනින් ඉවත් කිරීමට උත්සාහ කළා. ඉවත් කිරීමට උත්සාහ කරලා කළ අවස්ථාවේ නැවත වරක් ඒ බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ විශාල පිරිසක් පහර දීමට පටන් ගත්තා. ඒ අවස්ථාවේ අපේ බන්ධනාගාර අනිකුත් නිලධාරීන් සහයෝගයෙන් මෙය අවම් බලය යොදා මැඩපැවැත්වීමට උත්සාහ කළා. ඒ අනුව දැනට නිලධාරීන් කීප දෙනෙක් රෝහල් ගත කරලා තිනවා. එයින් කීප දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙලා තිනවා. තවද රැඳවියන්ද ප්‍රමාණයක් රෝහල් ගත කරලා තිනවා. ඔවුන්ගෙන් දුක් කීප දෙනෙක් මිය ගොස් ඇති බව මේ වන විට මට වාර්තා වෙලා තිනවා.
2: නාරම්මල පොලිස් අසමේ කටුපත මාර්ගයේදී අතුරුපැදියා ත්‍රිරෝද රථයේ ගැටී සිදු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සේඹලා ගස්කොටුව ප්‍රදේශයේදී කටුපත් දෙසට ධාවනය වූ යතුරුපැදියා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී යතුරුපැදියේ පෙරළී ගොස් නවතා තිබූ වෑන් රථයකද පැදිකරු ගැටී තිබෙනවා. අනතුරෙන් යතුරුපැදිකරු තුවාල ලබා කටුපත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ත්‍රිරෝද රථයේ රියදුරාද තුවාල ලබා ප්‍රතිකාර සඳහා නාරම්මල රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19 හැවිරිදී සේඹලා ගස්කොටුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. නාරම්මල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා. කෙවුනාගරයට එළෝ රුසියානු ප්‍රහාරයකින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අදාළියුම කෙවුනාගරයට මෙම රුසියානු මිසයිලය සහ ඩ්‍රෝන යාන ප්‍රහාරය එල්ල වුණා. සතියකට අඩු කාලයකදී යුක්‍රේනයට එළෝ දෙවන ප්‍රහාරය මෙය වනවා. ප්‍රහාරයෙන් මහල් නිවාස රැසක් විනාශ වුණා. පුද්ගලින් 46 දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේන ගුවන් හමුදාව පවසන්නේ රුසියාව බැලස්ටික් මිසයිල 23ක් අධිධ්වනික මිසයිල 6ක් ඇතුළුව මිසයිල 68ක් භාවිත කළ බවයි. එමෙන්ම ඩ්‍රෝන යාන 351ක් භාවිත කරමින් රුසියාව ප්‍රහාර එල්ල කළා. මේලඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්සරු 4ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව.
1: දන්නවද? තවන් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම්

0: සතියේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: ඕ ඩාර් බීට්ස් විත් චාම්.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 3:00 වෙනාඩි 12යි.
2: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN
1: හවස 3:00 වෙනාඩි 13:00 වෙනාව දෙකක්ම ගත වුණාන 0.7 0.3 0.3 5 0.3 7 ඔහට මැසේජ් එකක් යවන්න පුළුවන් හවස 4 වෙන්න කලින්. හරිද? හිනාව ලස්සන වුණාට පළක් නැහැ. සමච්චලයට නම් පණ දෙන්න කතා කළාට පළක් නැහැ. මොණිචාවට නම් මුණ ලස්සන වුණාට පළක් නැහැ. හිත අවලස්සන නම් මිනිහෙක් වුණාට පළක් නැහැ. මනුස්සකම නැත්නම් කටේ මස්රන් දාන උන කතාවක් තමයි කිව්වේ. පොකුණ විට සංජීවනි වගේ මැසේජ් එක මහත්තයා දමින්ද පුතාලා දෙන්න සඳලු සහ රශ්මිතවත් මං ආදරෙන් එකතු කරගන්නවා. අතවක් දෙයක් කියනවා. රිදුණු තැන් අමතක කරන්න. හැබැයි ඒ තැන්වලින් ඉගෙනගත්ත පාඩම කවදාවත් අමතක කරන්න එපා. සහතික ඇත්ත. හයි චාමි, ඔයා සතුටින් සනීපෙන් ඉන්නව නේද කියලා අහලා තියෙනවා. මොකද මේ කියන්නේ? මම නොදන්න මගේ ඇතකොට සමහරක් අය දකිනවා. ඉතින් ඒ ගැන මටත් නොකියම ගිහින් තන තන කියනවා. ඊට වැඩියෙන් අඩුපාඩු ඔය කියන උන් ළඟ තියෙනවා. වෙලා නැහැ උන් ගැන හොයන්නට. මටත් මගේ වැඩ තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා. මමම දන්නේ මගේ වරදට සමහරක් අය බනිනවා. මම දන්නේ අඩු වැඩි ඇති කතන්දර උන් හදනවා. මට වගේ හැම කෙනාටම උන් චරිත සහතික බෙදනවා. අනේ මට නම් වගක්වත් නැහැ. මගේ වැඩ මට තේනවා. ලස්සනයි, ස්තුතියි සුරේකා වේනුගේ පෝස්ට් එකට. හසඳරාවත් මං ආදරෙන් මතක් කරනවා. යට අසනීප වෙලා හිටියක වනේ පහුගේ දවස් ටික. දැන් යට හොඳයිද? අද ඉස්කෝලේ ගියාද? ඔබදු පුටිකුත් කියන්න බලන්න. ලස්සන සන්දාවක් ලක්කට අපිත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ගීතිකාවගේ මැසේජ් එක කියන්න හදන්නේ චතුර් රමා, අයිරංගනී, ශ්‍රියානි, ශ්‍රීමති කුසුම් කීර්තනන්ද, සමීරා සහ හසන්ත සිංහබාහුව එකතු කරගන්න කියලා තියෙනවා. චූටි අහලුවෙක් ඉන්නවලු නේද? ටශිනි වත්සලා, හයි, ඔයා කියලා දෙන්න මාව. ඔයටත් මම ලස්සන සින්දුවක් දෙන්නම් ටශිනි. හරිද? චූටි දුවෙක් කියලා තියෙනවා. මොකද මේ කියන්නේ? කියන්න, හිතක් රදෙන වචන නෙවෙයි හිතක් හැදෙන වචන. බලන්න, රවල ඔරවල නෙවෙයි ලස්සට හිනාවෙලා. දකින්න, හැම දෙයකම වැරදි පැත්ත නෙවෙයි හොඳ පැත්ත කියලා ලස්සන පෝස්ට් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ චාමි පහන් ගාමන්ට් එකෙන් අපිත් ඔයා වහගෙන ඉන්න නාලිකාවක් එකතු කරගෙන සිද්ධුවක් ආමු කියලා මාතලේ නදේශානි තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. කියනවා තනියම ගමනක් යන්න පුරුදු වෙන්න. මොකද අද ඔයාලඟ ඉන්න හැවනැල්ල පවා අඳුර වැටෙද්දී ඔයාව දාලා යනවා. යන්නම යනවා. ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. මහියංගරෙන් නිපුන් නෙමේ සුපුන්. ඒනවා මන් දැක්ක සුපුන් වගේ නෙමේ. හැබැයි හරිනම සුපුන්. ඔයාව එකතු කරගන්නවා. දිග පෝස්ටයක් එවලා තුනේ. ඒක ටිකක් බර සහරයි. මට එක කියව ගන්න අමාරුයි. චාමි මැනිකේ නවගා ඇල ඕසිස් ඇග්‍රෝ එකෙන් ඖෂධ රත්නෙට සින්දුකට එකතු කරගන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. සින්දුකට එකතු කරගන්න පුළුවන්. ඇත්තටම මේ අවස්ථාවේදී මං එච්චර බිසේ නෑ. සින්දුවක් දෙන්න පුළුවන්. ලොකු කමනේ. හවස 3:00 විනාඩි 16යි වෙලා. මැසේජ් එකක් එවනු නම් ඉතින් ඔහොම හිත හිත ඉන්න. 4ට කිට්ටුවල යවන්නකෝ. මං කියන්නේ 0.7 0.3 0.3 5 0.3 7 අපේ මැසේජ් නම්බර් එක.

0: දවස 9 වෙනාට 22යි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176799

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහ කාරියද හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී
5: ලුකයා මාරෙ වෙනේ ඌනේ
6: දුක්ඛ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Havasa to naya vena re te aaye.
2: Vilav oba vete gena aave. අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සාමාන්‍යයෙන් ඉතින් තුනේ පහ කියලා කියන මම සෙන්දුවකට සරයක් ඇවිල්ලා කතා කරන වෙලාව මේ මැසේජස් ටික කියලා ඉවර කරගන්න එපයි නේද කමක් නැහැ හෙලෝ චෝමී සුන්දර දවසක් ඔයාටත් අතත වහල අම්මාව අපිවත් එකතු කරගන්න කියලා මැලේෂියාවලින් නිෂෝ තමයි මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. කියනවා යමක් අවසන් වෙන බව හැඟෙන විට සංවේදී නොවන්න. බලක් නැත. ඒ වෙනස් වීම ඔබට නැවුම් ආරම්භයක් ලබා දී ඇත. මොකද්ද කියන්නේ කියලා චුට්ටක් බලමුද? පොඩ්ඩක් නිකන් අපිට ඇගේ වදිනව වදිනව වගේ නේ කියන්නේ යන දේ. බලමු. සබහදාමේ අපේ ජීවිතයේ තියෙන නිරන්තර වෙනස් වීමක් පමණයි. ආරම්භයේ අවසානයේ හිමිවීම අහිමිවීම මිනිස් මනසේ අපිම හදාගත්ත සංකල්ප විතරයි. ඒ සංකල්ප මත මැවෙන සිතුවිලි හැඟීම් වලට අහුවෙන්න එපා. ජීවිතයේ ගලාගෙන යන එක පිළිගන්න කිසිවක් අවසන් වන්නේ හෝ අහිමි වන්නේ නැත. සියල්ල නැවුම් වෙවි වෙනස් වෙනවා පමණයි. ඉර පායලා බහලා යනවා හෙට අලුත් විදියට වෙනස් විදියට ආයෙත් පායන්න එක නිසා ජීවිතයේ රිද්මය දිගේ අලුත් වෙන්න ගලාගෙන යන්න හිනා වෙලා සතුටින් ඉන්න කියලා නිෂිය අපිට මතක් කරලා දෙන්න ලස්සන අදහසක් thank you ඊට පස්සේ මේ කවුද මේ දෙක message එකක් birthday එකක් ගැන කියන්න තියෙන්නේ මොරටුවේ ඉෂිනි අමාශා පෙරේරා ඉෂිනි අමාශා පෙරේරා කියන කවදා හරි නම රැඳෙන නමක් වඩ තියෙන්නේ ජයම වෙන්න ඕන නිතුක් නිරෝගී වාසනාවත සුසුබ උපන්දිනයක් වේවායිෂිනි ඔයාට ආදරණීය අම්ම රේණුකා තාත්තා ඉසංක දර්ශන පෙරේරා අක්කා අමීෂායි ශාලි එයාට ලස්සන නමක් තියෙනවා මලී ඉෂේන් අමීෂ පෙරේරා තුන්දෙනාගේ නම් දෙන්නේ කවුද ගලපෙලම නම් ටික දාලා තියෙනවා ඊට පස්සේ අම්මා අම්මා ඉන්නවා කේස් ප්‍රනන්දු බාපා ඉසුරු ගයන් පෙරේරා එකතු කරගන්න කියලා තියෙනවා රත්තට හුණු කැටේ ආදරණීය පොඩි නන්දේ රංගිකා නිලන්ති තමයි මැසේජ් එක මත එවලා තියෙන්නේ පොඩි මාමා රංජිත් ලොකු අය නිෂුන් රමේෂ පොඩි අය නිෂන් රවීෂ අයලා ඔක්කොමල එකතු කරගන්න ලස්සන නම් තියෙන පවුලක් ඇවලා සතුටුයි මට ඒ ගැන යකි මම චානු රත්තටින් කොහොමද සිද්ධව කහන්න දෙන්නම් දෙසවන් සුමිහිරිගි මල් ගොන්නකින් සරසන වගේ ලතියෙන්නේ කෙටි අදහස මං ගත්තේ මුංහෙනේ ශ්‍රී සංකවේ තමාවතය වසන්ත කුමාර වගේ මැසේජ් එකට ස්තූතියි අකියෝ මට ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා දොඩන් ගොඩින් සද්දට හංගෙන්නවා තිමිර ලක්මා thank you ඔයාම තාතොත් යාළුව මං හිතනවා දිගට මවහන් ඉදී කියන පරම පිවිතුරු විශ්වාසය මත තියෙනවා දෙකට මහන්න ඕනේ හොඳ සම සන්ධාවක් ඒවා අපි පොහොර බාව ව්‍යානා ක්‍රියේෂන් ටීම් එක අංජලි රුක්මන් හෂේන් සුරේෂ් කවිදු බණ්ඩාර සුසන්ත බොස් තිලක්කත් එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ ආ තව මැසේජ් එකක් තිබ්බා පොඩකින්න පොල්ගහවල දුම්රියපල සමා කේටස් එකේ කමල් හසන් මල්ලි අද නළුවෙක්ගේ නමක්ද තියෙන්නේ එකතු කරගන්නවා කියලා තියෙනවා වවුනියාවේ පවුලේ හැමෝමත් ආදරෙන් මතක් කරන්න කියලා තියෙනවා අපි ඔයාලව එකතු කරගෙන මේ ලස්සන සින්දුව අහලා ඉන්න යන්නේ හවස 9:33 වෙලාව

0: ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: නිමගන බනබෙන් මොහිරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454
2: FM 93.5 FM Lanna Radio ITN
3: හවස 3 වෙනාදී 38 වෙලාව ආයි මං යන text messages ටික බලන්න ශාමලේ කිතුල් ගලින් දව සඳ වෙනි අහිංස මහතරුවන් චාමර කලබල් දෙනිය අර්සලිනා ජනපදයේ අම්ම වසන්ත තාතා කීර්තිරත්න මල්ලී සම්පත්වත් එකතු කරගන්නවා සබතව සච්චාමි හයි දුමින්ද ඔයාවත් එකතු කරගන්න සබරේවා චාමි මගේ නම මටම නිකන් වෙනස් වගේ තේරෙන ඒ ටයිප් කරලා තියෙන විදියට

මේ යනකොට ඉන්න ඇද දීපා දුව චතෝ පුතම් වදුව මහත්තය සුදත්තත් එකතු කරගන්නවා. අසනේ පැංගිටිය කියලා තියෙනවානේ. දැන් සනී පෙන්නේ දෝ මැසජ සෙව්වේ නැති වුණහම ඒ ඇයි කියලා හේතු පහදනවානේ. කවන්නෑ කවන්නෑ. චාබේ මට ලස්සන සිද්ධුවක් ඕනේ චන්දේ මහවත්ත පස්සයාලෙන්. අද කවියක් පබදින්න වෙලාව මදි වුණාද ඔයාට? ඊට පස්සේ නීලමහරින් රෝහිණී ෆැෂන් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා අපි සිංදුවක් අහමු. අපේ බට්ටිගේ මහත්තයා නිහල්ගේ අද හැපි බර්ත්ඩේ එක කියලා තියෙනවා. නිහල්ට හැපි බර්ත්ඩේ කියලා අපි විශ් කළා කියලා කියන්න ඕනේ හරිද? ඊට පස්සේ සුබ දවසක් කියලා මාවත් සිංදුවකට එකතු කරගන්න කෑගල්ල මීදනේ ගමේ උපනන්ද වගේ මැසේජ් එක. ඊට පස්සේ සේරුවා වෙලටගේ හැම කෙටිය සමරසිංහාගේ යාළු ඔක්කොමලව එකතු කරගන්නවම අපිටත් සිද්ධවත් වෙන්න කියලා කියලා තියෙනවා. ඊට පස්සේ අයියාව මම WhatsApp එක පැත්තට. හැමත ටෙක්ස්ටයිල් එකෙන් විමල සේන, ඉන්ද්‍රජිත්, අජන්ත, යසරන්න, සම්පත් කර්මරන්න, ජේපී යසරන්න, උමේෂ් කුමාර දාබර, ජනක ගීනත් ටීගාමිනි, කුමාරින් ශිමානි ජනකි, සජානේ සන්ධ්‍යා කුෂානේ මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. හරි. මම ඇගිල තියතියයි මැසේජ් එකේ නම් ටික කිව්වෝ. නිකන් රෙජිස්ටර් එකක් මාක් කරා වගේ. සින්දුවක් අහලා එන්නද එහෙනම්? 3:40යි.

0: හවස 9:44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
5: FM 93.5 FM 93.7 ලකන Radio ITN.
0: හවස 9:44 කියලා මම වෙලාව කිව්වා නේද? චාමියෝ අපිවත් එකතු කරගන්න ඔයව සත්තට මහන් ඉන්නේ කියලා තියෙනවා. ඉඹුලාන රුවන්වැලි සේපාලි. තුෂාර ගරජ්ජක හැමෝම මේ වෙලාවේ වහන් ඉන්නවා කියලා කිව්වම මට ලැජ්ජත් හිතෙනවා. එහෙම නෑ thank you. හයි අපි බටගොඩ සිරුසුන් ගාමට කිය අපිවත් එකතු කරගන්නකෝ අකි කියලා මැසේජ් එකක් කියවලා තියෙනවා. කොකටගේ නම් ටික සුමනා ශ්‍රියානි නිරෝෂා ලතා නිරෝෂලා ලේලා පියුමින් ඩිලන් ජීවනන්ද එකතු කරගන්න. නම් ටික වෙලා තිබුණා හැබැයි මම පරණ මැසේජ් එකක් බලලා නම් ටික කිව්වා. අපි එහෙමයි. ඊට පස්සේ මගේ මැසේජ් එකත් කියන්න ඉතින් කියලා තියෙනවා. පිටිගල බොරළු හේනේ සසන්ත සම්පත් ඒකත් අපි හෙට ඒ ගැන කතා කරමු. අපිවත් එකතු කරගන්න සින්දුවකට මාවනැල්ලෙන් චලනී අට සින්දුවක් දන්නම්. ඊට පස්සේ අද දින 12 උපන්දිනය සමරන මගේ දුවනිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. අපච්චි අම්මා අයියා අතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන හැබැයි ඉතින් දුවනිගේ නම නෑනේ. දුවගේ නම මට ටක්කාල මැසේජ් එකක් දාන්න අගට 312 නම්බරයක. දොළොස්සන උපන්දිනය සමරන මට අද මැසේජ් එකක් එවපු දුවගේ නම එවන්න. හරිද? එතකම් මේ සිදු හන්න දිග හැල්ලක් කියන එටක ඕන්නෑ නේ මගේ හැලි වගේද මේ හැලි විදුවයි 7.93.5.93.7 මැසේජ් එකක් එවන්න ඕනේ. තව විනාඩි කීයද තියෙන මනන්න? තව විනාඩි 10ක් ඉන්න පුළුවන්. යනුල්ලියාගේ බර්ත්ඩේ එක කියලා දෙවලා තියෙන්නේ. හැපි බර්ත්ඩේ යනුල්ලියා. අම්මට දැන් තමයි මතක් වුනේ සුබ උපන්දිනයක්.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 3යි විනාඩි 49යි වෙලාව. චාමි චාමි අපේ තින්නම ගිරූල නව නගරෙන් කියලා මැසේජ් එක නම් ඇවිල්ලා තියෙනවා. කවුද ඔබ කවුරුන්ද? නම් ටික නෑ නෝවේද? එක්මත මේ සින්දු අතරතුරම නම් ටික එවන්නේ.

හවස තුනයි විනාඩි පනස් තුනයින වෙලාව සෙන්ඩු ඉවරයිය මොකද මේ මැසජස්ටික් කියල අන්නත්තබයි මං එරේෂා කියල මං හවන ගිරවුල නවනකරේ මැසජක වේ කවද කියලා ටක්කම මැසජක ටයිප් කළා එරේෂා පුතා මනේෂ දෝෂශිනී මහත්තයා රාමනායක අද අම්මයි තාතයි දෙන්නම ඉන්නවා කියලා තියෙනවා දෙන්න මං ආදරෙන් නැගිට කරගන්නවා ඔයගොල්ලෝ වාසනාවන්තයි මම ඉන්න වෙලාව කොලා ඒ ගෙදර ඉන්නවා කියලා කියන්න අනිත් රේඩියෝ එකෙන් දාලා තිනවා කියලා කියන්න නේද හරි සතුටෙන් ඉන්නවනේ චාමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා කසන් කොරියාවෙන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා ගහත්මි හයි කොහොමද යන්න කලින් ඕමට කොහොම හරි මැසේජ් එකක් එවුවානේ හරිද දැන් මම යනවා දැන් හොඳින් හුස්ම කරන් පිට අරගෙන නේ පිට කරලා එහෙම දෙතුන් වතාවක් කරලා මම පොඩ්ඩක් අමතක කරන්න නැත්නම් කනේ නිකන් මම ගියන් එක මම වැහෙනවා වගේ වෙයි මටත් මගේ මේ කට පොඩ්ඩක් නවත්ත ගන්න ටිකක් කලා යනවා අපේම නම් අයමත් මොන ගහන්නේ හෙට හරිටම දවල් එකට මට අද මැසේජස් ගොඩාක් ආවා මම හංගිටපු මට මැසේජස් එවපු ඒ හැමෝටම බොහොම ස්තුතියි ගිහින් එන්න මම චාමිකා මනෝජිනී සුබ දවසක්

0: රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: බලව පස්සරු හතරයි

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවමින් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ඇපැල් පෙත්සම විභාගයට ගැනීම සඳහා ව්‍යාචනාධිකරණය අද දින නියම කළා. 2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනාවලට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වරදකරු කෙරුණා. ඒ කොළඹ මහාධිකරණය මගින් 2024 වසරේ ජුනි මාස 22 වෙනිදා ඇයට නියම කෙරුණේ බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවමක් සහ රුපියල් 20,000ක දඩයක් ගෙවන ලෙසයි. ඊට එරෙහිව ඇය ඉදිරිපත් කළ පෙත්සම ව්‍යාචනාධිකරණය හමුවේ අද කැඳ වූවා. එෙහිදී මෙම නියෝගය ලබා දී ඇත්තේ නේටෝ සමුළුවට සහභාගී වන අතරතුර යුක්‍රේන සහ සිරියා නායකයන් හමුවීමට ජනාධිපති ට්‍රම්ප් සූදානම් වනවා. යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා නව ප්‍රවේශයක් ලබා දීම ජනපති ට්‍රම්ප්ගේ ආරමුණයි. සිරියා ජනාධිපති හමඩ් අල්-ශාරාද හමු වී ජනපති ට්‍රම්ප් ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමටද සැලසුම් කර ඇති බව දවල මන්දිරය පවසනවා. මෙම හමුවේදී ට්‍රම්ප් නේටෝ රටවලින් ඔවුන්ගේ ආරක්ෂක වියදම් වැඩි කරන ලෙස ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ. ඩොලර් බිලියන ගණනක් වටිනා ආරක්ෂක ගනුදෙනු සමුළු අතරතුර ප්‍රකාශයට පත්කෙන්න බවද ඇමරිකාව සඳහන් කරනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.
0: Pranam.

0: අනුග්‍රහය.
1: මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176 679 579.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ඕනම
4: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: ஹத்தராவி வினாடி அட்டாய் விழாவ சுப சந்தியா வாக்க சாரு சுப சந்தியா வாக்க
1: சுப சந்தியா வாக்க
0: சத்தியாந்தியா கேக்க கத கரலா நிவாடு தமஸ்தேகா கத கரலா
1: ஆயாபி ஆவா
0: அப்பி ஆயமா தேவில்லா ஒப ஆயமா தேவிதி ඉතින් අද සඳුද දවසේ වෙන ඉන්ටර්වයුව පටන් ගන්න වෙලාව වැඩ පටන් අරගෙන වැඩ කරගෙන යන අතරේ වැඩ ඉවර වෙන්න කිට්ටු වෙච්ච අයයි වැඩවලට එන අයයි
1: දැන් ඔන්න වෙන ඉන්න අනේ කට්ටියක් සමහරුනේ
0: ඔන්න වෙන ඉන්න අය මේ හැමෝම එක අද හැන්දාව ලස්සන හැන්දාවක් කරන්න තමයි ලෑස්ති අපේ කට්ටිය
1: අපේ කට්ටිය අපි දෙන්න
0: අපි දෙන්න අපි දෙන්න අපි දෙන්නගේ ලෑස්තිය ඔය කට්ටියට ඔය කට්ටියට ලස්සන හැන්දාවක් අරගෙන එන එක ඉතින් කතා කරන්න මැසේජ් කරන්න මේ හැම දෙයක් වෙනුවෙන් මීට කඩ තියෙනවා අපේ දුර්ගතනංකයක් තියෙනවා.
1: ඉතින් ආඩ පොලංකව තියෙන හවස 6:00 වරණකම් අපිත් එක්ක ඉන්න අපි ඉන්න FM 93.5 න් FM 93.7 මේ පැති ඉවෙනින් ඩ්‍රයිව් එක. ඒ අතරතුරදී ආඩ පොලංකව තියෙන කටිය එකතු කරගෙන මේ පැත්තේ මැසේජ් එකක් දාන WhatsApp එකට වෙනද වගේම 0703935937 ආඩ පොලංකව තියෙනවා මේ පැත්තේ මැසේජ් එකක් එවන්න.
0: දවස කොයි විදියට ගෙවුණත් කාර්ය වහල වෙන පුළුවන්.
1: ඕකේ.
0: නිදහසේ ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගමනක් බිමනක් යන ගමන් වෙන බඩන් කොහොම ගෙවුනත් හැම වෙලාවෙම මතක තියාගන්න දවස ලස්සනට ගත කරන්න ඕන කියන එක. hina වෙලා ඉන්න ඕන කියන එක. ඒක මම උදේවරුේ විතරක් hina වෙලා ඉන්නවා. හවස වරුවේ මට එහෙම බෑ කියලා. එහෙම එකක් නෑ. දවසෙම පුළුවන් නම් hina වෙලා ලස්සනට ඉන්න. ඒක හරි වටිනවා නේද?
1: හවස වරුවේ ප්‍රශ්නත් එක්ක ඉන්න කියලා හිතනවනේ සමහරු.
0: සමහරු ඉබේම
1: ස්ට්‍රෙස්
0: වෙනවා. කියන්නේ උදේවරුේ හොඳ ප්‍රියමනාප විදියට වැඩ ටික කරගෙන යනවා.
1: හරි.
0: පස්සේ ටික හවස වෙනකොට මහන්සියත් එක්ක ඔය කොච්චර කිව්වත් ඉතින් මූඩ් එක පොඩ්ඩක් අවුට් යනවා.
1: ඔව් ඒ එනර්ජි එකේම වැඩ කරගන්න බැරි වෙන්න පුළුවන්.
0: බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් අපි රොබෝ වෙලා වෙන්න ඕන. ඔයාලා ඔය කිව්වට
1: ඔය තරම් එනර්ජි එකෙන් වැඩ කරන්න කියොත් එහෙම.
0: එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ එහෙම නෙමෙයි. එනර්ජි එක කෙසේ වෙතත් අපිට මීන hina වෙලා පොඩක් ප්‍රියමනාප විදියට
1: මේ මං වගේ
0: ඉන්න පුළුවන් නේ.
1: ඔව් ඒකනේ.
0: ඒක තියාගන්න. 4:10 වෙනව එහෙමනම් ඉතින් හවස 6:00 වෙනකන් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන එන්න මැසේජ් එකක් එවන්න. අපේ පෝස්ට් එකක් දැන් තව පොඩ්ඩකින් දානවානේ.
1: ඔව් තාම දාන ගමන් ඉන්නවා.
0: අර පුළුවන් කමද? තාම sending.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: හතරයි විනාඩි 20යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. සමහරුන්ට තියෙනවා පුරුද්දක්.
1: ඔව්.
0: තමන්ට වැඩ කරන්න ඕන, තමන්ට කියලා මොන හරි දෙයක් ගොඩනගා ගන්න ඕන. එහෙම කියලා ලොකු උනන්දුවක් තියෙනවා. ඕමනාවක් තියෙනවා. ජීවිතේ දිනන්න ඕන කියලා. ඒකට ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති කියලා. හිතේ තියෙන මිනිස්සු ඉන්නවා. හරිද? හැබැයි ඒ හිතේ තියෙන හිතේ සිතුවිල්ල හිටි ගබන් එක සැරේටම කඩාගෙන වැටෙනවා.
1: ඇයි
0: ඒ? ඒ කියන්නේ ඒක තමයි හිතේ ස්වභාවය. අපිට උනන්දුව තියෙන, උත්සාහය තියෙන, ඔක්කොම තියෙනවා. හරිද? මේම කරනවා, අරම කරනවා, මේම කළා ලොකු ලොකු හීන මවා
1: ගන්නවා.
0: මම මේ බිස්නස් එක මෙහෙම කරලා කාර් එකක් ගන්නවා.
1: හරි.
0: එතකොට කොළඹින් ගයක් ගන්නවා.
1: හා මේ කාලෙදි මේ ටික ඉවර කරගන්නවා.
0: දුර පළාතක ඉන්න කෙනෙක් නම් පවුලේ ඔක්කොම ගෙදර ගෙනල්ලා අලුතෙන් ගයක් අරගෙන කොළඹින්
1: ඔක්කොරම ඉන්න පුළුවන් වෙන හදනවා.
0: ඉන්න පුළුවන් ඉදිරිය හදනවා. ඒ වගේ හරි පුදුම විදිය ප්ලෑන්ස් තියෙනවා. ගොඩනගා ගන්න එහෙම තියෙනවා. හැබැයි හිටි ගමන් එක සැරේටම අනේ කොහොන නෑ වගේ සිතුවිලි එනවා. ඕක මානසික තත්ත්වයක්. කියන්නේ මිනිස්සුන්ගේ මනසේ තියෙන ස්වභාවය සම්බන්ධව විග්‍රහ කරන තැන්වලදී ඕක ගැන කියලා තියෙනවා. හැබැයි යන්නේ ඒ තැනට කාට හරි අභියෝග කරන්න පුළුවන් නම්, ඒ කියන තැනට, ඒ කියන්නේ කඩා වැටෙනවා කියන තැනට කාට හරි අභියෝග කරන්න පුළුවන් නම්
1: නෑ, එහෙම වෙන්නේ නැහැ කියලා.
0: අන්න ඒ කෙනා තමයිලු ජීවිත ජයග්‍රහණය කරන්නේ. හරිද? දැන් ඔය මේ ඉලෝන් මස්ක් ඉන්නෝනේ. ඉලෝන් මස්ක් කියන්නේ දැන් ලෝකයේ ජයගත්ත බිලියන පතියනේ, ට්‍රිලියන පතියා. ඉතින් එයාට උනත් ඔය මුල් කාලේන මුල් කාලේදී මහා ගොඩක් සැලිතිවිච්ච මිනිස්සු.
1: එයා
0: ගැන කියවල බලනකොට එයාක සැරයක් එයාගේ ව්‍යාපාර, ඔබ කියන්නේ තියෙන දේවල්, සෑහෙන දේවල්, එයාගේ වත්කම් ඔක්කොම එකතු කරලා එක ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවලා ඊට පස්සේ ඒක ගොඩනගා ගන්න ට්‍රයි කරනවා. හැබැයි පස්සේදී එයාට ඒ ව්‍යාපාරයෙන් කඩා වැටෙන්න වෙනවා. බිස්නස් එක සම්පූර්ණයෙන් ඩවුන් වෙනවා. ඊට පස්සේ එයා කරන්නේ, එයා දැන් අතාරිනවද?
1: එයා
0: අතාරින්නේ නැහැ. එයා අතාරින්නේ නැහැ. එයා ඊට පස්සේ
1: තව උත්සාහ කරනවා.
0: අවන්හලක වැඩ කරනවා.
1: හා.
0: ඈ හෝටෙල් එකක.
1: ඕකේ.
0: සේවකෙක් විදියට වැඩ කරලා. එතනින් ටික ටික ටික ටික ආයමත් මුදලක් හොයාගෙන. පුංචි ව්‍යාපාරයක් ආයමත් එයාගේ ඉලක්කයට යන්න ඕන විදියට පටන් අරගෙන. ඒ විදියට තමයි ගේම් එක ප්ලේ කරන්නේ.
1: හරි.
0: ඉතින් ඒක නිසා ජීවිතේ මනුස්සයොන්ට වැටෙන තැන් ඇති, හිතින් කඩා වැටෙන තැන් ඇති. හැබැයි ඒ තැන් වලට අභියෝග කරන්න පුළුවන් කෙනා තමයි
1: දිනන්නේ කවදා හරි අන්තිමට
0: අනාගතේ ජය ගන්න.
1: හහ්.
0: ඉතින් try කරන්න. ආඩත් බැරි නෑ.
1: කඩා වැටෙනවා තායි නැගිටින්න.
0: කඩා වැටෙනවා තැන් වලින් ඉගෙනගෙන ආයි නැගිටින්න.
1: ඒක
0: තමයි කරන්න තියෙන හොඳම දේ. Right, ඒ විදිහට වාට වගේම කියලා දෙයක් ගොඩනගා ගන්න උමනාවක් තියෙනවා නම් වගාවක් නම් කරන්න බලාපොරොත්තු වෙන්න. වගාබිමක් විදියට ඔයාට වාගේ වගාවට ඕන කරන වතුර ටික සපය ගන්න බැරුව ගිහිල්ලා ගස් ටික මැරෙනවා.
1: ඕකේ.
0: වැඩේ අතාරින්නවද? අතාරින්න හොඳ නෑ. ඔයා පටන් ගන්න ඊට පස්සේ ඒ වගාව තව හොඳ විදියට. ඩීප් ටෙක් වෝටර් පම්ප් එකකුත් අරගෙන.
1: මං ගන්නවා කෝල් එකක් ඩීප් ටෙක් ආයතනයට.
0: ඔයා අරගත්තට වැඩන්නේ වගාව කරන කෙනා ගන්න. මොකද ඔයා ගත්තට ඔයා මිරිස් පැලයක්වත් හිටවන්නේ නැහැ. වගාව කරන කෙනා. හරිද? අරගෙන ඩීප් ටෙක් සම්බන්ධ කරගෙන වෝටර් පම්ප් එකක් ගත්තට පස්සේ වතුර නැති කාලේ, වැහි වතුර නැති කාලේ, වැස්ස ලැබෙන්නේ නැති කාලේ, ඔයාට විදුලි බිලට තිත තියලා වගාවට ඕන කරන වතුර ටික ගන්න පුළුවන්.
1: ඉතින් අපේ ගොයිබහදුටන්න පුළුවන්කම තියෙන අස්සන සරු කරගෙන පිරවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. ඩීප් ටෙක් ආයතනයේ සුවිශේෂී මිලාඩු කිරීම එක්ක තමයි ඔන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක දෙන සෝදනමින් ඉන්නේ. නිසා ඔන්න දැන්ම ඩීප් ටෙක් ආයතනයේ සම්බන්ධ කරගෙන කතා කරන්න, වැඩි විස්තර දැනගන්න, ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන තවදුරටත් දැනගන්න 0711 711 1 කියන ෆෝන් නම්බර් එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: වගාව විතරක් නෙමෙයි, ඔයාට සහල් ආශ්‍රිත නිෂ්පාදන කරනවා නම්, ඇඹරුම් කර්මාන්තය සම්බන්ධ දේවල් කරනවා නම්, පොල්තෙල් නිෂ්පාදනය සම්බන්ධව කරනවා නම්, ඔන්න ඔයාට මැෂින්ස් ගණනාවක් දැන් නවීන තාක්ෂණයත් එක්ක මිශ්‍ර උණු සූණු නවීන තාක්ෂණයත් එක්ක එන යන්ත්‍ර ගණනාවක් හඳුනා දෙනවා ඩෝමා වෙතින්.

0: ඉතින් අලවියෙන් පසු හොඳ සේවාවක් දෙන තැනක් තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. කිව විදිහටම ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර සියල්ලම අවශ්‍ය ධාරිතා වලින් අවශ්‍ය මාදිරි වලින් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙන. ඒකට යන්න ඕන හොඳම තැන තමයි නොම්බර 31 කැල්හේන පාර මහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. යන්න කලින් වැඩි විස්තර දැනගන්න ඕනේ කියලා හිතනවා නම් ඔන්න කතා කරන්න ෆෝන් නම්බර එක මම මතක් කරන්නම්. 011 6796 579 011 6796 579 කෝල් එකක් දෙන්න.
1: ගෙදර කුස්සියේ ඉඳන කෑම වේලේ රසය වැඩි කරන මන්තරය තමයි විජේ නිෂ්පාදන කියන්නේ. මිරිස් කුඩු ටික තුන පහ ටික කහ කුඩු ටික මේ කියන හැම දෙම කෘතිම දේවල් රසකාරක වර්ණකාරක මේ දේවල් නැතුව අරගන්න ඕන නම් විජේ නමත් එක්ක ඔය අරගන්න ඕන.
0: ඉතින් අපේ රසය රටේ සම්බර බෙදෙන විජේ නිෂ්පාදන ළඟම තියෙන වෙනසලෙන් සුපර් වෙනසලෙන් කොටමල දී ගන්න පුළුවන්කම තියෙනවා.
1: 4:24 වෙලාව.

0: visita loterija.
1: හැම මේකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියත් ප්‍රීමියම් රේන්ජ්නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියත් ග්‍රිප් X5 සහ සුම් X5 සියත් ද රෝඩිස් යුවර්ස්
3: අපේ අම්මගේ දරාවද
4: නැහැ අම්මෝ මෙයා

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලාංකේය විශ්වාසදිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
1: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ටෙක්කියා සුරකිමු මකටට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
1: ජූලි 7 වනදා බිබිල යශෝදරා ජාතික පාසලේදී
3: සම්මන්ත්‍රණය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය නිලධර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්කියා සුරකිමු මගතොට

0: හතරයි විනාඩි 45 වෙලාව මම දැක්ක පවගේ දවස් ටිකේම බයික් එකේ ගිහිල්ලා මෙහෙ ඇවිල්ලා පුටුවේ වාඩි වුණ තැන ඉඳලා නැගිටින්න බෑ කිකි ඉන්නවා නේද
1: ඒකදී හැමෝටම තියෙන ලෙඩක් හරි
0: වාඩි වුණොත් ආයි නැගිටින්න බෑ නැගිට්ටොත් ආයි වාඩි වෙන්න බෑ මොකද්ද මේක
1: මොනා කරන්නද වයසට යනවා කියන එක ඇහුවාටත් වෙනව මටත් වෙනව
0: වයස කියන්නේ ඇත්තටම මේ අපි අර ලොකුවට ටෝක් දෙනවා වයස කියන්නේ ඉලක්කමක් විතරයි සගෝ ඒව කියන්නේ
1: ඒ වුණාට මේ වගේ අකර තැබ වෙනකොට තේරෙයි
0: හැබැයි නැගිට්ටොත් වාඩි වෙන්න බෑ වාඩි වුණොත් නැගිටින්න බෑ පුදුම දුකක් විඳිනවා කියලා මට තේරුණා පහුගිට කියම හැබැයි ඔයා දන්නවද මිනිස් සිරුරේ සන්ධි කීයක් තියෙනවද සන්ධි තියෙනවා සන්ධි 250 350 අතර ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් පිළිගන්න වෛද්‍ය විද්‍යානුකූලව පිළිගන්න සාමාන්‍ය අගය විදියට මේක 350 360 කියන සංඛ්‍යාව තමයි පිළිගැනෙන්නේ ඉතින් මේක එක එක මිනිස්සුරේ සන්ධි වයස සහ ඒවයි ගණනය කරන ආකාරය අනුව සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන් කියලා කියනවා. නමුත් සාමාන්‍ය විදිහට ගත්තාම 350 360 කියලා කියනවා. හැබැයි ඉතින් මේ ඔක්කොම දේවල් ගැන අපි දන්නේ මේ කොහෙද සන්ධි තියෙන්නේ කියලා. හැබැයි අපිට වේදනාවක් දැනෙනකොට
1: අපිට තේරෙනවා මෙතන
0: සන්ධියක් තියෙනවා කියලා අපි දැනගන්නවා.
1: මෙතන සන්ධියක් තමයි ඒකයි රිදෙන්නේ කියලා.
0: මෙන්න මෙතන හන්දියක් තිබිලා තියෙනවා කියලා අපි දැනගන්නවා. 350 360 කොහෙද කියලා දන්නේ
1: නැතුනම
0: රිදෙනකොට දන්නවා.
1: ඔව් මෙතනක් තියෙනවා අතනක් තියෙනවා.
0: ඔව් මෙතනත් හන්දියක් තිබිලානේ.
1: හරි.
0: ඒක කියලා මතක් වෙනවා. ඉතින් කොන්දේ වේදනාව.
1: ඔකේ.
0: එතකොට බෙල්ලේ වේදනාව, දණහිසේ වේදනාව, උරේස් වේදනාව, පල්ලුකර, මැණික්කඩු මේ කියන ස්ථානවල සන්ධි වලට විතරක් නෙවෙයි. මේ කියන හැම තැනටම ඔයාලට වේදනාවක් ඇති වෙනවා නම් බොහොම ඇක්ටිව් ප්‍රතිකාරයක්. දැන් හඳුන්වා දීලා තියෙනවා.
1: ඔව්.
0: ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන්නේ ඔයාගේ ඔය පහළ ශරීරයේ කකුල් දෙකේ ඉඳලා ඔයාගේ බෙල්ල දක්වා තියෙන හැම තැනටම තියෙන සන්ධිවල තියෙන වේදනාවන් වලට බොහොම ක්‍රියාශීලී ප්‍රතිකාරයක් ක්ෂණිකව ඔබට ලැබෙන දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. එනිසා අපි කියන්නේ මේ ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් ගෙදර තියෙන්න ඕන.
1: ඔව්.
0: අපි කියන්නේ අර
1: නිතර දෙවේලේ තියෙන්න ඕන.
0: නිතර දෙවේලේ ගෙදර බත් වගේ තියෙන්න ඕන දෙයක් තමයි මේක. මොකද අපි දන්නේ නැහැනේ කොයි වෙලාවෙ එනවද. දැන් උදේ බස් එකේ ආවිල මනුස්සයා කිසි වේදනාවක් අමාරුවක් නැතුව යනවා.
1: මේ හොඳට ගිය මනුස්සයා.
0: ඔෆිස් එකේ ඉඳලා හවස ගෙදර යනවා.
1: හා
0: බස් එකේ උඩ අල්ලගෙන යනවා. ගහනෝ බ්‍රේක් පාරකට ඇම්බරිලා යන්නේ. හරිද?
1: හරි ඉතින්
0: අම්බරිලා ගිහිල්ලා
1: හන්දි ටික ඔක්කොම හරිනේ
0: හන්දි ගොඩාක් තියෙනවා කියලා ඒ වෙලාවට දැනගන්නවා හරිද ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ දැන් ඉතින් මොනවද කරන්නද මහරෑදිස්සේ ওই බෙහෙත් ගන්න යන්න රෙමෙ බෑ හැබැයි ගෙදර වාට ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් තිබ්බොතින්
1: හරි
0: වැඩේ ගොඩ දාගන්න පුළුවන්
1: පුළුවන්
0: ඒ නිසා තමයි අපි කියන්නේ මේක ගෙදර තියෙන්න ඕන දෙයක්
1: ඉතින් ඔන්න ඔබ දිගු කාලින සන්ධි වේදනා වලින් පෙළෙන කෙනෙක් නම් දැන් ඔයාට ෆෙඩ්නෝ ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆෙඩ්නෝ පර්යේෂණ මධ්‍යස්ථානයේ වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක එකතු වෙලා කරපු පර්යේෂණ වලින් පස්සේ එළිදක්වපු සන්ධි වේදනා නාශකයක්. ඉතින් මේක 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා කරපු නිෂ්පාදනයක් වගේම ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළ තියෙන නිෂ්පාදනයක්. ඒ නිසා වාර බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඕනම සන්ධි වේදනාවකට දිග්ගු කාලීන පවතින සුවයක් ඔයාට ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් ඔයා හිතනවා වෙන්න පුළුවන් මේක පාවිච්චි කරන්න පුළුවන් අපේ වැඩිහිටි පරම්පරාවට ගෙදරි නාචිද සියරද විතරද කියලා. නෑ එහෙම නැහැ. දැන් වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට සන්ධි වේදනා තියෙන ඕනම කෙනෙක්ට ඔන්න පුළුවන්කම තියෙනවා. විශ්වාසෙන් ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න පුංචි රුපියල් 1920ක් වගේ පොඩි ගාණක් වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ 1920ෙන් දීර්ඝ කාලීනව ඔයාට සුවයක් ලබා ගන්න. ඔන්න දිවයින පුරා තියෙන ෆාමසිස් වලින් එතකොට සුපිරි වෙනසල් වලින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔටෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක මිලදී ගන්න. නැත්නම් වැඩිදුර විස්තර මේක ගැන දැනගන්න ඕන නම් ඔන්න කතා කරන්න අවස්ථාව තියෙනවා 0.7.60.30 0.7.60.30 කියන නම්බර් එකට කතා කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා. ෆැඩ්නෝත ෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ගැන තවදුරටත් වැඩි විස්තර දැනගන්න.
0: ඔයාගේ ස්ථාවර තන්පතුවට හොඳම පොලියක් සහ ආරක්ෂාවක් ලැබෙන තැනක් තමයි RDB බැංකුව කියන්නේ. ගිහිල්ලා බලන්න එතෙන්ට ගියාට පස්සේ හොඳ කාර්යක්ෂම ක්‍රියාශීලී සේවාවක් ඔබට ලබා දෙනවා වගේම ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් එක්ක හොඳ පොලියක් ලබා දෙන්නත් RDB බැංකුව සූදානම් වෙමින් ඉන්නවා.
1: ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. දිවයින පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා. අට පොලංකම තියෙනවා. ඔයාගේ ස්ථාවර තැන්පතුව දාගන්න ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාවට යන්න. එකෙන් ඔයාට ඉහළම පොලියක් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා.
0: 4:45 වෙලාව.

0: හිතයි.
1: අයියේ මේ ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විසඳන්න බෑ. එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන්. එතකොට අයියගේ බිස්නස් මගේ දේවාලේ. එතකොට අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
2: මම ඔයාට කියන්නේ නැහැ ප්‍රශ්න උසලකා අරින්න කියලා. මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංගමයෙන් උත්තරේ හොයන්න කියලා.
0: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
3: අන්නාගේ වැඩේ කරලා තියෙන ගානට කෙලින්ම කටුස්සගේ ටැංකිය ගැලෙව්වා. අලුතෙන් ටැංකියයි තටු දෙකයි හය කරලා දිනොත් දැන් වැඩේ දිනුන එක කිරි කොයියා වගේ කියලා.
0: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි

0: වසක්පුරා ජාතියක් විශ්වාසයට බොල්ලොතරයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි බෙට් ඇන්ඩ් රයිඩ් ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් X5 සහ සුම් X5

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ලකන්ද රේඩියෝ ITN.
3: හතරයි විනාඩි 53යි වෙලාව. ඩෙංගු කියන එක දැන් තාම බරපතල තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. අපි හැමදේම ගැන කතා කරනවා, සමහර වෙලාවට මේක මගහැරෙන්න පුළුවන්. ඉතින් ඩෙංගු වලින් අන්තිමට බැටකෑවට පස්සේ තමයි අනේ අපොයි අපිට මේක වළක්ව ගන්න දේවල් කරන්න තිබ්බා නේද කියලා හිතෙන්නේ. ඒට කලින් ඒ පසුතැවීමට වෙන්න කලින් අපිට මේක වළක්ව ගන්න තියෙන පුළුවන් හැම දෙයක්ම කරන්න සිද්ධ වෙනවා. මොකද පහුගිය පැය 24 තුල 2604ක් ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා දිවයිනින්ම. ඉතින් මේ තත්ත්වය ඉතාම බරපතල තත්ත්වයක්. ඉදිරි සති දෙක ඉතාම භයානක තත්ත්වයක් ඩෙංගු සම්බන්ධයෙන් තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යවරයා පවස සඳහන් කළා. දැන් විශේෂයෙන්ම මේ වෙනකොට මේ ගෙවුණු මාස 6 තුල රෝගීන් 61,060ක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේකෙන් වැඩි ප්‍රමාණයක් බහුතරයක්
4: වාර්තා වෙන්නේ
3: බස්නාහිර පළාතෙන්. 52.5% ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙනවා. රෝගීන් 32,054ක් මේ අනුව වාර්තා වෙනවා කියලා තමයි මේ සංඛ්‍යාලේඛන වලට අනුව දක්වලා තියෙන්නේ. දකුණු පළාතෙන් රෝගීන් 9,674ක්, ඒ වගේම සබර්ගම් පළාතෙන් රෝගීන් 5,237ක් මේ විදිහට වාර්තා වෙනවා කියලා කියනවා. ඉතින් මේ තත්ත්වය ගත්තට පස්සේ මේක වළක්ව ගන්න ඇයි අපිට තවම බැරි වෙලා තියෙන්නේ, මේක පාලනය කරගන්න අඩු කරගන්න ඇයි අපිට බැරි වෙලා තියෙන්නේ කියලා අපිට අපිම ප්‍රශ්න කරගන්න තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා.
4: ඔව්, ඒත් ඉතින් අපි තමයි ඒකෙත් අන්තිමට බැරි වෙලා තියෙන්නේ අපි හින්දම තමයි.
3: අපි හින්දම තමයි, මොකද අපේ නොසලකිලිමත්කම.
4: හහ්.
3: ගේවට අපට වටපිටාවේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මාර්ග දෙපස වෙන්න පුළුවන්, විසිකල යන ප්ලාස්ටික් කෝප්පයක්, යෝගට් කෝප්පයක් වෙන්න පුළුවන් මේ ඩෙංගු වාහකය අපි විනාශ කරන්න හැදෙන තැන. ඉතින් ඒ නිසා අපි ඒ වගේ දේවල් දැන් හරි වළක්ව ගමු.
4: හහ්.
3: වටපිටාව පිරිසිදුව තියාගමු. ඒකෙන් විතරයි මේක වළක්ව ගන්න අපිට කරන්න පුළුවන් එකම දේ වෙන්නේ. හැදුනට පස්සේ ඉතින් කතා කරලා වැඩක් නැහැ. හරි අමාරුයි. ජීවිත 39ක් මේ වෙනකොට නැති වෙලා තියෙනවා. ඉතින් මේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන්න පුළුවන් කියලා කියනවා රෝහල් ධාරිතාවයේ ඉක්මවා ගියාට පස්සේ. ඒ නිසා
4: දැනටත් ඉක්මවල ගිහිල්ලා තියෙන්නේ රෝහල් වල ඉන්න බැරි තරම් මේ රෝගීන් ගණනාවක් දැන් වාර්තා වෙනවලු ඩෙංගු නිසා.
3: ඔව්, බසහිර පළාතේ විශේෂයෙන්ම රෝහල් ගණනාවක මේ වෙනකොට ධාරිතාවයන් ඉක්මවා යෑමට ආසන්න වෙලා තියෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ අර ප්‍රතිකාර කරන්න තියෙන කාර්ය මණ්ඩලය අඩුයි, රෝගීන් සංඛ්‍යාව වැඩි, මේ අනුව ජීවිතවලට වෙන්න තියෙන හානි වැඩි කියන එක තමයි පේන්න තියෙන කාරණාව. ඉතින් මේ සම්බන්ධව හිතන්න PHI මහත්තයනකොට හරි ඩෙංගු කමිටුවෙන් එනකොට හරි විතරක්
4: ටක් ගාලා දුවලා ගිහිලා හුලලා ඔක්කොම ටික පිරිසිදු කරන්න එපා.
3: එපා. ඒ නිසා විශේෂයෙන්ම දැන් සමහර විඩාට කෙනෙක්ට කිව්වට කරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. දැන් දුරකථන අංක පවා හඳුනා දීලා තියෙනවා, PHI මහතුරු දැනුවත් කරන්න කියලා තියෙනවා. එහෙම කෙනෙක් ඉන්නව නම් හිතවත්කම් පැත්තකින් තියලා හිතවත්කම් පස්සේ කරගන්න පුළුවන්. කවුරු හරි කිව්වට අහන්න නැතුව මේ වගේ විශේෂම ඔය ස්ලැබ් උඩ ඒ වගේ තැන්වල වතුර රැඳෙන තැන්වල ඒවට ප්‍රතිකාරයක් නැත්නම් ප්‍රතිකාරමයක් කරන්න නැතුව ඒවම ඒ විදිහටම පවත්වාගෙන යන තැන් තියෙනවා නම් හිතවත්කම් පැත්තකින් තියලා
4: කෝල් එකක් දෙන්න කියලාද කියන්නේ?
3: දුරකථන ඇමතුමක් දීලා හරි PHI මහත්තය දැනුවත් කරලා හරි මේ වැඩේ ගොඩ දාගන්න.
4: මොකද නැත්නම් එයාත් අසනීප වෙනවා කොහොමදත් ඔය යන විදිහට. ඔයත් අසනීප වෙනවා කොහොමත්.
3: අනිවාර්යයෙන්ම. ඒ නිසා එයා අහිතවත්කම නැති වුණත්
4: හහා පරිස්සම් වෙයිනේ.
3: මැරෙන්නතෝ බේරේ.
4: ඔව්.
3: ඒ නිසා
4: ඒකනේ වටින්නේ.
3: ඒ නිසා එයාට කරන්නෙත් ලොකු උදව්වක්, ඔයා කරගන්නෙත් ලොකු උදව්වක්. එහෙම තනක් තියෙනවා නම් දැනුවත් කරලා කොහොම හරි මේ තත්ත්වය පාලනය කරගන්න උදව් කරන්න. නැත්නම් ලොකු කරදරයක අපි හැමෝම වැටෙනවා කියන එක මතක තියාගන්න. රයිට්. RDB බැංකුව ගැන මතක් කරන්න ඕන, වාසනාව ගැන මතක් කරන්න ඕන. එතකොට මේ හැම දෙයක් ගැනම කියන්න කලින් අපි RDB බැංකුවෙන් ඔබට ලැබෙන විශේෂයෙන්ම ඔබේ ස්ථාවර තැනපතුවට ලැබෙන වටිනාකම, පොලිය, ආරක්ෂාව, මේ හැම දෙයක්ම ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ RDB බැංකුවට ගියොත් තමයි.
4: ඉතින් ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඔන්න ඉහළම පොලියක් ලබා ගන්න. විශ්වාසයෙන් ඔයාගේ සල්ලි ටික දෙන්න පුළුවන් තැනක් තමයි දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB කියලා කියන්නේ.
3: ඒ වගේම තමයි වාසනාව ගැන මතක් කරා. වාසනාව කිව්වහම අපිට කොයි වෙලාවක කොතනදි ළඟා වෙනවද දන්නේ. ගොවිසත ලොතරැයියක් අරගෙන වාසනාව උරගා බලන්න. ඔයාට ලැබෙන මුදල විතරක් නෙවෙයි, මේක රටටත් ලැබෙන ලොකු සහනයක්, සේවාවක් ඔබ ගන්න රුපියල් 40 ප්‍රදීප් ප්‍රදීප් බය කරනවනේ.
4: ඔබ ගිය දමුණාවේ
5: අඳුරේ.

0: අවසපහයි විනාඩි 6 වෙලාව කවුද සින්දුවක් කහන්න මැසේජ් කළා දින කට්ටි ඉක්මනට බදක් කරන්න ඕන
1: සුබ සන්ධ්‍යාවක්
0: මරද කිව්වේ
1: ඕ නැතිනම් අපි දෙවනි පැයනේ ඉතල එක කියන්න බෑ
0: good evening good evening good evening සුබ සන්ධ්‍යාවක් අපි දෙවනි පැය ඉන්නේ ඉතින් ආවට මේ පැය පුළුවන්කම තියනවා ලස්සන සින්දු ගොඩක් අහන අතර මැසේජ් එකක් එවන්න
1: ඕ
0: එහෙම ඕ බිඳුව 7යි බිඳුව 3යි
1: 93 5යි අපිවත් එකතු කරගන්න ගිහානි මැසේජ් එකක් දාලා තියෙනවා අද තමයි ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකට මුලින්ම මැසේජ් එකක් මම දාන්නේ කියලා හැමදාම අහගෙන ඉන්න ගොඩක් ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා මැසේජ් එකේ තියෙනවා ඒත් එක්කම අනුරගම අනුලාවතී ඉන්නෝ මේ වෙලාවේ මහත්ය සිරිල් පුතා ප්‍රදීප් දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේශලා අමේලිය මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා සම්පත් ඔයාවත් එකතු කරගන්න කොටියා කුඹුරින්දන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ වැඩ කරන තැන හැමෝමයි මේ වෙලාවේ අපේ ෂොප් එකට එන හැමෝමයි එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට
0: එවගේම තමයි අපි අහගෙන ඉන්නවා කියලා රන්දිම මැසේජ් කරන සිදුවකට එකතු කරගන්න කියලා දිනුක එවගේම නිහාල් අජන්ත ශිරෝ මාල් එවගේම දිනුෂිකා සුපෝන අතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙන ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්න කියලා එවගේම ගයන්වාව එකතු වෙනවා කියලා තියෙන්නේ පන්නපිටියේ එවගේම සංක රෝෂ එවගේම අශාන් අතුළු යාළුවෝ කට්ටියම එකතු කරගන්න කියලා මේ වෙලාව මැසේජ් කරලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා රයිට් හවස 5 විනාඩි 8යි වෙලාව දැන් අර අපි කියනවා අපි මොකක් හරි ක්‍රීඩාවක් කරන්න ඕන කියලා ජීවිතේට ක්‍රීඩාවක් නොකර හැමදාම ජොබ් එකට යන එකයි කන බොන එකයි විතරක් කරෝදින්
1: හරි
0: ලෙඩ වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියනවා
1: ඔව් ඒක ඇත්ත
0: හරි ඒ නිසා මොකක් හරි ක්‍රීඩාවක් වෙනුවෙන් කාලය වෙන් කරන්න ගොඩක් අය ඉතින් හිතනවා ඇවිදින එක තමයි එකම ව්‍යායාමය
1: කියලා. ඔව් කරන්න පුළුවන් ලේසිම දේත් කියලා.
0: ඔව් හැබැයි ඒක හොඳයි. ඇවිදින එක ව්‍යායාමයක් තමයි. ඒක තමයි. හැබැයි ක්‍රීඩාවක් පුහුණු කරලා තියෙනවා නම් අක්කර ක්‍රීඩාවකට ආ පුරුදු වෙනව නම් කරන්න ජීවිතේ නිකන් පොඩ හැමදාම කරන්න බැරි වෙයි. හැබැයි සතියකට සැරයක් හරි ක්‍රීඩාවක් වෙනුවෙන් අපිට කාලය වෙන් කරන්න පුළුවන් නම් අපි හරි නිරෝගී විදියට අපේ ජීවිතේ පවත්වා ගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අර ප්‍රතිශක්තිය ඇති වෙන්න, ඒ වගේම අපේ නිරෝගී සම්පන්නව අපිට එදිනෙදා වැඩ ටික කරගන්න මේ ක්‍රීඩාවක් කියන එක අපිට පුරුදු කරගන්න එක ඇඟට හරි වටිනවා කියලා කියනවා. ඉතින් ව්‍යායාමය කරන්න, ඇවිදින්න, අනිත් ඕනේ ඒ දේවල් කරන්න. එයාතරේ ක්‍රිකට් කරන්න, හරි වොලිබෝල් හරි, නෙට්බෝල් හරි.
1: දැන් ඕකෙන් අර ව්‍යායාමයක් දෙනවා විතරක් නෙවෙයි චමිත් ඔය හරි ක්‍රීඩාවක් කරන එකෙන් ඉවසීමත් ප්‍රගුණ වෙනවා ගොඩක් වෙලාවට.
0: ඉවසීම ප්‍රගුණ වෙනවා. හරියටම හරි වගේම තමයි අර මේ මනසේ තියෙන අපි කියන ස්ට්‍රෙස් කියලා ස්ට්‍රෙස් රිලීස් කරන්න මානසික පීඩනය අඩු කරගන්න මේ වගේ දේවල් වලටත් ක්‍රීඩාව කියන එක හරි වැදගත්. ඉතින් ඒ නිසා අර ඇවිදින එකෙන් සමහර වෙලාවට අපි ඇවිදින්නෙත් කල්පනා කර කර වෙන්න පුළුවන්. ඔෆිස් එකේ දෙයක්, ගෙදර ප්‍රශ්නයක් මේ දේවල් ගැන කල්පනා කර කර වෙන්නේ නැති. හැබැයි ක්‍රීඩාවක් කරනකොට
1: ඒක අපිට දැනෙන්නේ නැහනේ.
0: අපිට මේ දේවල් අමතක කරන්න වෙනවා.
1: අපි ක්‍රීඩාවෙනේ ඉන්නකොට
0: නොහිතාම අපිට අමතක වෙන්න පටන් ගන්නවා. ක්‍රිකට් ගහනකොට වෙන්න පුළුවන් ඉතින් වොලිබෝල් ගහනකොට. බෝලයක් එන තැන ගැන හිතන හිතන ඉන්නේ.
1: ඔව්.
0: ඊට පස්සේ තමයි මං ගාවට ඉතින් වෙන කල්පනාවක හිටියොත් වෙන ලෝකයක හිටියොත් ඒ අනිත් පැත්තේ ආවිත් මොන මංගල්‍යයක් කරනවද?
1: කරනවද මෙතන බෝලේ යන්නේ නැතුව?
0: එහෙම කියලා බැනලා යනවනේ.
1: අපි යන්නේ නැහැ බෝලේ යන්න අනේ ෆයිල් එක දුන්නේ නැහනේ හෙට ඔෆිස් එකට දෙන්න තියෙන ෆයිල් එක.
0: හැබැයි ඇවිදිනවා කියන එක ව්‍යායාමයක් තමයි. හැබැයි අපි වෙන කල්පනාවක ඉන්න ගමනුත් ඇවිදිනවා. ක්‍රීඩාවක් එහෙම බෑ. ඒ නිසා තමයි කියන්නේ අර මානසික නිදහස් භාවය ඇති කරගන්න වාක්‍යෝ වගේ අර ඉවසීම ප්‍රගුණ කරන්න මේ වගේ ගොඩාක් දේවල් වලට අපේ ජීවිතේට ක්‍රීඩාවක් වුණු කළ දෙන එක වටිනවා.
1: වටිනවා.
0: ඉතින් බලන්න එහෙම දෙයක් මොන හරි
1: කරලා බලන්න ආසහිතේ.
0: වෙලාවක් වෙන් කරගන්න. ට්‍රයි කරලා බලන්න ආසහිතේ යා. හවස 5:10 වෙලාව.

0: ITN රටට වග කියන රේඩියෝව.
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පලක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි.
2: අවසන් කරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374

0: හවස පහයි විනාඩි 21යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් අර එනවා කියන එල්නිනෝ තත්ත්වය එක්ක දැන් සමහර රටවල උෂ්ණත්වය සෑහෙන සීඝ්‍ර ලෙස ඉහළ යමින් තියෙනවා කියලා කියනවා. ශ්‍රී ලංකාව පැත්තෙන් අපිට තාම එච්චර ලොකු බලපෑමක් කියලා වෙලා නැහැ. තාම අපිට තනින් තැනට විටින් විට වැසි අද හැලෙන නිසා අපේ පරිසරයේ තාම දෙයියනේ කියලා කූල් එකේ තියෙනවා.
1: හැබැයි සූදානම් වෙනවද දන්නේ නැහැ.
0: සූදානම් වෙනවද දන්නේ නැහැ.
1: හහ්.
0: කූල් එකේ තියෙනවා.
1: ඔව්.
0: හැබැයි වෙලාවකට අපිට එල්නිනෝද කියලා හිතන
1: තරමට.
0: රත්තරන් වෙනවම තියෙනවා.
1: ඔව්.
0: කොහොමද දැන් චීනයේ මේකට රෙඩි වෙලා තියෙන්නේ.
1: හහ්.
0: එයාලා දැන් කොහොමද තාක්ෂණයත් එක්ක දැන් ඉස්සරහට යමින් තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයන් සියල්ල එක්ක දැන් චීනයේ නගර රත් වෙනකොට ඒකට කරන්න ඕන වැඩක් නැත්නම් මේ රත් වීමත් එක්ක අධික රස්නයත් එක්ක මිනිසුන්ට දරා ගැනීම අපහසුතාවයන් වළක්වන්න යන විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙනවා. ඒක තමයි උස්කොට නැගිලි වලින් කෘතිම වැසි වැටෙන විදිහේ අපුරු තාක්ෂණයක් හඳුන්වා දීලා තියෙනවා. මේක මේ දවස්වල මේ ලොකු ප්‍රශ්නයක් කියලා තියෙන රස්නෙට නැත්තම් මේ අධික උෂ්ණත්වය ඉහළ යාමට හොඳ ප්‍රතිකර්මයක් විදියට තමයි චීනය හඳුන්වා දෙනවා කියලා
1: කියන්නේ.
0: ඉතින් මේක ෂැන්ක්සි ප්‍රාන්තයේ ඒ වගේම යුන්චෙන්ක් කියන නගරවල මේ වෙනකොට අත්හදා බලීම් කරමින් මේක ක්‍රියාත්මක කරලා තියෙනවා.
1: ඉතින්
0: මේකෙදි වෙනවා කියන්නේ මේ අපි දැකලා තියෙනනේ මීදුම.
1: ඔව් ඔව්.
0: මීදුම අපේ පරිසරයේ තියෙනනේ උදේට එහෙම.
1: උදේ පාන්දරට
0: එහෙම. පාන්දරට එහෙම අපි දැකලා තියෙනනේ.
1: ඉතින්
0: අන්න ඒ වගේ තත්ත්වයක් මේක.
1: ඉතින් මේක වැස්සක්.
0: මීදුම් වැස්සක්. හැබැයි වැස්ස කිව්වට මේක පහළට වතුර හැලෙන්නේ නැහැ.
1: නැහැ.
0: පාරේ යන මිනිස්සුන්ට හරි එහෙම නැත්තම් මේ එලිමහනින් ණයට මේකෙන් මේ වැහි බින්දු වැටෙන්නේ නැහැ. මේක කෘතිම වැස්සක් කියලා කිව්වට.
1: මේකෙන්
0: කෙටියම කිව්වොත්ින් මේක උස් මහල්වල තියෙන නිවාසවල වහලේ සහ බැල්කනි වටා විශේෂිත අධිපීඩන නල සවි කරලා තියෙනවා. ඒවයින් තමයි මේ ජල විදිති වාදයට උදාහරණ. හරිද? එතකොට මේකෙදි සිද්ධ වෙන්නේ මේ අර වාෂ්පීකරණ සිසිලනය කියන කාර්ය. වාෂ්පීකරණ සිසිලනය කියන කාර්ය තමයි වෙන්නේ. ඉතින් මේකේ සරල විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙන්නේ. වාතයේ තියෙන අධික තාපය උරාගෙන මේ සිහින් ජල බිඳු ෂණිකව වාෂ්ප වෙලා යනවා.
1: වාෂ්ප වෙලා යනවා. හා
0: හා. ඒකෙන් තමයි මේ පුදුමාකාර විදිහට පරිසරය සිසිල් කරනවා කියලා කියන්නේ.
1: අපිට බැරි වේද මොකක්වත් කරගන්න?
0: අපිට පුළුවන් කරන්න.
1: මොකක්වත් කරගන්න බැරි වේද?
0: අපිට තමයි මේක හොඳටම කරන්න පුළුවන්. මොකද වතුරක් තියෙනවනේ අපේ රටේ.
1: ඉතින්
0: ඒ නිසා කොමනත් මෙයාලා කියන විදිහට විනාඩි කීපයකින් සෙල්සියස් අංශක 5යි 8යි 4 ප්‍රමාණයක්
1: අඩු වෙනවා.
0: 8ත් 4 ප්‍රමාණයක්.
1: හහ්.
0: මේකෙන් අඩු වෙනවා කියලා කියනවා. පරිසරයේ තියෙන උෂ්ණත්වය.
1: ඔව්.
0: ඉතින් ඒකෙන් විශේෂයෙන්ම අපිට අර AC එකකින් කරගන්න තියෙන වැඩේ ලොකු වියදමක් දරලා කරන්න නැතුව මේකෙන් කරගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට පරිසරයේ උෂ්ණත්වය ඉහළ යනකොට අපිට මේ ඇතුලේ ගයක් ඇතුලේ යනත් ඉන්න බෑනේ.
1: ඔව් ඒකනේ.
0: එතකොට ගේ ඇතුලේ හිටියත් අපිට රස්නේ දැනෙන්න ගන්නවා.
1: ඉතින්
0: එතකොට මේ පරිසරයේ උෂ්ණත්වය අඩු වෙලා තිබුණොත් ගේ ඇතුලට රස්නේ දැනෙන එකත්
1: අඩු වෙනවා.
0: එතකොට ගේ ඇතුලේ AC පාවිච්චි කරන්න ඕන නැහැ. ඉතින් AC වලට යන වියදම අවම කරගෙන මේ කියන විදිහට මේ වාෂ්පීකරණය වෙනුවෙන් අවශ්‍ය කරන ජලය පමණයි. ඒ සහ යන්ත්‍ර මෝටර විතරයි අවශ්‍ය වෙන්නේ.
1: ඒකෙන් අඩු විදුලි බලයක් ලෝ අවශ්‍ය වෙන්නේ නේද?
0: අඩු විදුලි බලයකින් ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන්. දැන් තනි තනි පුද්ගලයන් වශයෙන් AC එක පාවිච්චි කරොත්
1: අපිට

0: ලොකු විදුලි බිලක් දරන්න වෙනවා. හැබැයි මේකෙන් පොදුවේ සමස්තයටම හොඳ සිසිලසක් පරිසරයෙන් ලැබෙනවා. එකින් මේ වැඩේ ගොඩදාගන්න පුළුවන් කියලා කියන්නේ අවම විදුලි බලයකින් ලොකු කූලන් එකක් නැත්නම් ලොකු සිසිලනයක් ලබා ගන්න පුළුවන් කියලා කියනවා.
1: අනිත් පරිසර හිතකාමීලු ඒක ගොඩක්.
0: අනිවාර්යයෙන්ම. දැන් මෙතන තියෙන ප්‍රශ්න තමයි මේකට ලොකු ජලය ප්‍රමාණයක් වැය වෙන එක. ඉතින් වතුර නැති කාලෙක ඉතින් මේ වගේ තත්වයක් හරහා මේ සිසිලනය ලබා ගන්න ගියාට පස්සේ
1: අපිට වතුර නැති වෙනවා ඊට පස්සේ.
0: ඒක අභියෝගාත්මක තත්වයක් වෙනවා. කොහොමනම් මේකට මුහුදු ජලය හරි සම්බන්ධ කරගෙන මේ වැඩේ ගොඩදා ගන්න පුළුවන් තත්වයක් කියන එක
1: එයාලා
0: පෙන්වලා දෙනවා. ඒ නිසා ඉතින් මේක කොහොම හරි අර පරිසරයේ තියෙන උෂ්ණත්වය අවම කරගන්න කරපු හොඳ අත්හදා බැලීමක් කියන එක තමයි
1: කියන්න තියෙන්නේ.
0: අපිට කියන්න තියෙන්නේ. ලංකාවේ අපිට මේවා ඉතින් කවදා
1: කරන්න වෙයිද දන්නේ නැහැ.
0: බලමු. වෙයිද දන්නේ නැහැ.
1: අපිට පුළුවන්.
0: අපි ඉතින් හසින් වැටෙන වැසි බින්දුවෙන්
1: සැනහෙනවා.
0: කොමාරි සිසිලසක්. කොමාරි සිසිලසක් ලබාගෙන
1: පාඩුවේ ඉන්නවා ඉතින්.
0: අපේ හිත් සනස ගන්න බලාගෙන ඉන්නවා. හවස 5:25 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ විජේ නිෂ්පාදන මතක් කරන්න ඕන කැම්බවෙල රසගන්ව ගන්න එකතු කරගන්න විජේ නිෂ්පාදන නූඩ්ල් එකක් හදාගෙන කනකොට එතකොට ඉන්දියාප ටිකක් තෝසේ එකක් හදාගෙන කනකොට දැනෙන රස ගැන අමුතුවෙන් කියන්න ඕනේ. හැබැයි හරි නිෂ්පාදනයකින් හදාගත්තා.
1: ඉතින් ඕනම කෑමක් කඩ රසට හදාගන්නකොට නියම කුළුබඩු ටිකේද අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ල හරි විදිහට ප්‍රමිතියක් තියෙන විදිහට ඕන කරනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔය හරිම නිෂ්පාදනය තෝරගන්න ඕනි කියලා කියන පියනිසා ඉතින් ඒක විජය නමින් තෝරගත්තු ඔයාලට පුළුවන්කම තියෙනවා මේ හැම දෙයක්ම ප්‍රමිතියෙන් උසස් තත්වයෙන් ඒ හැම දෙයකින්ම හදාගන්න. ඉතින් විජය නිෂ්පාදන ළඟම තියෙන වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව
0: RDB බැංකුවට යන්න වාගේ ගනුදෙනු හරිම විශ්වාසවන්තව ආරක්ෂාකාරීව සිද්ධ කරගන්න පුළුවන් වගේම වාගේ මුදලට ඉහළ පොලියකුත් ලැබෙනවා කියලා මතක තියාගන්න.

0: Lakhanda Radio ITN
1: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයින්ද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියත් ප්‍රීමියම් රේන්ජ් නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියත් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියත් දරෝඩිස් යුඑස්

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. රීදා වයි බී එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොනින් ඒසල්
0: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙතින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
8: හවස 5 විනාඩි 37යි.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: අවස පහයි විනාඩි 38යි වෙලාව ඡාරු වෙලා විග්මන්ට යනවා අපි දන්නේම නැතුව.
1: ඒකනේ.
0: තව පොඩි වෙලාවකින් හෙඩ්ලයින්ස් ආන්නත් අපිට තියෙනවා.
1: තියෙනවා.
0: අපි මතක් කරන්න ඕන දැන් විශේෂයෙන්ම දැන් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් නෙවෙයි සන්ධි වේදනාවන් කියන්නේ.
1: ඔව්.
0: සමහර වෙලාවට ඔය අපි අහලා තියෙන කතාවක් තමයි.
1: හහ්.
0: මේ කිඹුල කනවට වැඩිය ලේසි පහසුයි අමාරු අඩුයි කොහිල කටු ඇනෙනවා කියන එක.
1: හරිද?
0: එහෙම කියලා කියන කොහිල කටු ඇනෙනකොට කියන්නේ අනේ අම්මෝ කොහිල කටු කිඹුල කන එක ලේසි කොහිල කටු ඇනෙනවට වැඩිය කියලා කියන්නේ.
1: හරි.
0: හැබැයි ඔක අපි තනින් තනට වෙනස් කරගන්න. කිඹුල කනවට වැඩිය ලේසි කොන්දේ අමාරුව නැතුව තියනවා නම් කියන එක.
1: හරි.
0: කිඹුල කනවට වැඩිය ලේසි ධනෙස් අමාරුව නැතුව තියනවා නම් කියන එක. ඔය වගේ අපිට තියෙන අමාරු එක්ක අපි ඔක වෙනස් කරගන්න. සාමාන්‍ය පොදු විහරේ එන එක අරක. හැබැයි අපි අපිට තියෙන අමාරුකම් වැඩි වුණාට පස්සේ අපි ඔක කියනවා. ඉතින් ඒ තරම් හරිය වේදනාවක් මේක. කෙන හරි අමාරුයි දරාගෙන ඉන්න.
1: පොඩි වැඩක් කරත් අපිට කොයි හරි දෙනවා.
0: කොයි හරි දෙනවා. මේකට මේ මොකද්ද මේකට ප්‍රතිකාරය කියලා සමහර දවල්ට කේක වෛද්‍යවරු ගාවට ගිහිල්ලා ගන්නවා. වේදනානාශක වලට මේක නැති වෙලා
1: ඒ වෙලාවට දින මොකක් හරි තෙලක් ගා ගන්නවා.
0: ඔව්. ඔක හරියනවා. හැබැයි ඔකට මොකක් හරි ස්ථිරසාර විසඳුමක් තියෙන්න බෑ
1: අපිට.
0: ඉතින් ඒ නිසා තමයි දැන් කාර්යාලවල වැඩ කරනකොට ඔෆිස් වල වැඩ කරනකොට එක දිගට පුටුවේ වාඩි වෙලා ඉඳලා එකම ඉරියව් වෙන්න ඉඳලා කොන්ද කැක්කුම හැදෙනවා.
1: බෙල්ලේ කැක්කුම හැදෙනවා.
0: ඊට පස්සේ දැන් අර මවුස් එක අත තියාගෙන ඉන්න විදියට මවුස් එක අල්ලගෙන ඉන්න විදියෙන්
1: එක
0: දිගට ඒ විදියට හිටියට පස්සේ මේ අපිට මේ ජොයින්ට්ස් වල අස්තිවල ඒකේ තැන්වල රිදෙන්න ගන්නවා. කාලයක් එක දිගට එක විදියට වැඩ කරනවා. මේ වගේ කේක වෘතියන් අනුවත් මේ විදියෙ මේ සන්ධි වේදනාවක් නැති වෙනවා. ක්‍රීඩා කරන අයට, ඔෆිස් වල වැඩ කරන අයට මේ වගේ විවිධ දේවල් ගතට පස්සේ. ඉතින් මේ හැම දෙයකටම හොඳ ප්‍රතිකාරයක් තමයි අපි කියන්නේ ෆැඩ්නා ඔටෝ ෂීල්ඩ්. ඇක්ටිව් ප්ලස් එක වගේ ගාව තියෙනවා නම් විශේෂයෙන් මේක ඕඩ තැනකට අරන් යන්න පුළුවන්. මේක පාවිච්චි කරා කියලා ගඳ
1: නැහැ. හරිම සුවඳයි.
0: ඉතින් ඒ නිසා ඔබ දැන් සමාහට ආයෙත් තියෙන ප්‍රශ්න තමයි එක එක දේවල් ගෑවට පස්සේ ආයි යන්න බෑ.
1: අහල පහල ඉන්න අය
0: උරුලෑව ගියා වගේ.
1: කෙටිම කිව්වොත්
0: උරුලෑව ගියා වගේ.
1: අපෝ කියනවා.
0: ආගෙන ගියාට පස්සේ ඒ නිසා ගොඩක් අය ලැජ්ජයි. මේකට කම්මැලි වෙනවා. හැබැයි ඕතු ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන්නේ මේක ගෑව කියලා හොයන්නවත්
1: බෑ.
0: ඒ නිසා ගාගෙන තමන්ගේ වේදනාව අඩු කරගන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක් තම සහනදායි මුදලකට මිලකට ගන්න පුළුවන්. ඒක විශේෂ මාසයක්. ඉතින් අවුරුදු 18 ඉඳලා වැඩිහිටියන් දක්වා ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක්. සන්ධි වේදනාවන් කියන එක කොයි වෙලාවෙ මොන වයසෙන් ඉනවද කියලා කියන්න බෑ.
1: ඒකනේ මටත් දැන් අවුරුදු 18යි. බලන්නකෝ
0: 18යි. ඒ වුණාට නැගිට්ටොත් වාඩි වෙන්න බෑ. වාඩි වුණොත් නැගිටින්න ගන්න බෑ. හරිම තරුණයි.
1: මාව තමයි උදාහරණයකට ගන්න තියෙන්නේ කැටියෙබ්බ.
0: එක්සැම්පල් එක ඉස්සරහා තියාගෙන මේවා ඔක්කොම මේ කියනවා. ඕතෝ ෂීල්ඩ් එක පොවන්න හිතලා තියෙන්නේ.
1: හරි.
0: රයිට් ඒ නිසා අපි කියන්නේ අරගෙන පාවිච්චි කරන්න මේක ගෙදර තියෙන්න ඕන දෙයක්.
1: ඉතින් ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක නිෂ්පාදනය කරන්නට ඔන ස්වභාවික අම්ද්‍රව්‍ය භාවිතා කරලා තිනවා වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කරලා තින නිසා ඔයාලට බය නැතුව ඔන්න ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ආ කාර්යාල වෘත්තිකයන් එතකොට ක්‍රීඩා කරන අය එතකොට යෝග මොනා හරි කරනවා නම් ඒත් එක්කම කියන්න ඕනේ ශල්‍ය කර්ම වලින් සුවය ලබන අය මේ ඕනම කෙනෙක්ට ඔන්න පුළුවන්කම තිනවා බය නැතුව ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න 1920ක් කියන පුංචි මුදලකට තමයි ඔයාට දීර්ඝකාලීන සුවයක් මේකෙන් ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.
0: ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන දැන් RDB බැංකුව වාගේ විශ්වාසවන්ත ගනුදෙනුවක් වෙනුවෙන් යන්න ඕන හොඳම තැන තමයි RDB කියන්නේ. ඉතින් හොඳ පොලියක් ඔබේ මුදලට ආරක්ෂාවක් ස්ථාවර තැන්පත් සඳහා ලැබෙනවා. ශාඛාවන් 272ක් දිවිනපුරාම තියෙනවා. ගිහින් ගනුදෙනු කරන්න ඔබේ ස්ථාවර තැන්පතුව සම්බන්ධයෙන් සැකයක් තියාගන්න නැතුව.

0: රටට වග කියන රේඩියෝ
1: 5 විනාඩි 46යි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.
3: සම

0: සහංගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
1: මේගමුව බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයෙන් 25ක් ජීවිතක්ෂයට බන්ධනාගාරයේ ගැටුම මුළුමනින් පාලනය කෙරේ ඩෙංගු අවධානම තවත් ඉහළට හාවි ඇමරිකාවේ දූපත් කලබයි
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අමතන්න 011 6 7 9 5 7 9.
1: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගද අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගද සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: 23. La Kanda Radio ITN.
1: Cool drive, Vikpeta.
0: La Kanda Evening Drive.
2: පහයි විනාඩි 53යි වෙලාව. කවුද අපි ලොවේ සැරිසරුවේ කියලා බලන්න.
1: හා?
2: ඒ කියන්නේ මැසේජ් කරලා
1: තියෙන. අපි ලොවේ?
2: අපේ ක්‍රියේටිව් විදිහට
1: පොඩ්ඩක්. ඒක මම බලේ අපේ ලොවේ.
2: අපේ ලොවේ සැරිසරුවේ කියලා කිව්වේ මම බලේ මේ පොඩ්ඩක් වෙනස් විදියකට එකක් ගන්න.
1: ගන්න.
2: හරි ගියේ නෑ මම.
1: හරි ගියේ නෑ, හරි ගියේ නෑ, හරි ගියේ
2: නෑ. සෙට්ුන් නෑ, කමක් නෑ. කවුද මැසේජ් කරලා තියෙන කියන්නකෝ.
1: කොලියා පිටින් නිලක්ෂි ඉන්නෝ මේ වෙලාවේ ඔයවත් එකතු කරගන්න. ඒත් එකම විනීතා ඉරාංගනී පානදුවේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒත් එකම දරණීගල ලබකඩේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. කුලන් හම්බන්තොට ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. සුදේශ එතකොට ශ්වේත වගේම කුෂාන් එලෙන් ගමන් ටික හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. කැගලෙන් තුෂාරත් මැසේජ් එකක් දාලා තියෙනවා. දිලෝෂ කුවේටුලින්දන් තමයි එකතු වෙන්නේ. ලක්කඩ හගෙන ඉන්නෝ මේ වෙලාව අපිට සින්දුවක් දෙන්නේ කියලා මැසේජ් එකේ තියෙනවා.
2: රුවන් කොහමද වැඩ කරන ගමන් අපි අහගෙන ඉන්නවා කියලා තියෙනවා. නිට්ටඹේ තමයි යාගේ කොන්ක්‍රීට් වර්ක්ෂොප් එකේ වැඩ කරන ගමන් අපි අහනවා කියන්නේ.
1: Thank
2: you රුවන් වගේ ස්ටාෆ් එකේ හැමෝමත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. වගේම නිමල්, ඒ වගේම අරුණ, චනක, සංජීව ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන. මාව ඩල්ලෙන් මැසේජ් කරලා තියෙන මේ වෙලාවේදී.
1: Right.
2: හරි, දැන් ඔයාට පුළුවන් බඩගින්නක් දැනෙනවා නම් පොඩ්ඩක් නූල්සයක් අදරයට හදන්න ඕන කියලා හිතනවා නම්, ඒකට මේ වෙනකොට කිසිම සූදානමක් නැත්තම් ටක් ගාලා ගන්න ලීක්ස් ටිකක්, කැරට් ටිකක් අරගෙන හීනියට කපා ගන්න.
1: ඉවිනින් ඩ්‍රයිව් කුකින්.
2: හීනියට කපා ගන්න.
1: ඕකේ.
2: පැත්තකින් තබන්න.
1: හරි.
2: ඊට පස්සේ.
1: හවු චෙෆ්?
2: ඔන්නේ.
1: දන්නේ නැණ කියන්නේ ඉතින්.
2: දන්නවා. ඔය ටික ඔක්කොම එකට දාලා
1: හදලා ගන්න.
2: හදලා ගන්න. හැබැයි ඕක මේමයි ඉතින්. දැන් ඔය විශේෂයෙන්ම බෝඩින් වල ඉන්න. එතකොට හොස්ටල් වල රැකියාවන් වලට ගිහිල්ලා ඇවිල්ලා ඉන්න ඉන්නවනේ. ඒ අයට ඊගායට තියෙන කෙටිම ආහාරය තමයි නූඩ්ලයක් හදා ගන්නවා. ඕක තමයි ඉතින් වෙනස්.
1: ජීවිතේ.
2: ජීවිතේ.
1: හා.
2: ඊට පස්සේ දැන් අද එක කාලේ වුණාට පස්සේ දැන් හෙට අහුවෙදින් කන්න මොනවද ගා?
1: නූඩ්ලයක්
2: හදා ගන්නවා.
1: ලේසියනේ ආවට පස්සේ ආයෙ උයෝය දඟලන්න බෑනේ. ඉතින් ඒ නිසා එහෙම කියනවා.
2: ඒ නිසා එහෙම කියනවා. එහෙම කරනවා. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ ඩයට් කරනවා. බර වැඩි වෙලා ආරෙ මේ කියලා ඊට පස්සේ ඉතින් ඩයට් කරනවා. ඒ වගේ ඉතින් දේවල් කර කර ඉන්නවා. හැබැයි ඉතින් මෙහෙමයි, ඔය නූල්ලයක් උනත් කණේක තියෙන්න ඕන පොඩ්ඩක් අර නූල් වෙන් වෙන්න
1: නේද?
2: හැඩයට ගන්න තියෙන්න ඕන.
1: බෙරි වෙන්නේ නැතුව.
2: බෙරි වෙන්නේ නැති වෙන්න. ඒකට හදා ගන්නව නම් ගන්න තියෙන හොඳම ප්‍රොඩක්ට් එක තමයි විජය නූඩ්ල්ස් කියන්නේ.
1: ඔව්.
2: ඉතින් විජය නූඩ්ල්ස් විතරක් නෙමෙයි, කුරක්කන් පිටිවලින් කුරක්කන් හැලපතලව ඕස මිශ්‍රණය, මේ වගේ ඕන දේවල් තමන්ට ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නිෂ්පාදන අපි අතට එන්නේ. ඒ නිසා දැන් අපේ රසේ රටේ සැමට විතරක් නෙවෙයි, ලෝකයේ සැමටත් අරගෙන යන ඕන විජය නිෂ්පාදන වලට පුළුවන්කම ලැබලා තියෙනවා. ඉතින් ඔය විජය නිෂ්පාදන ගන්නකොට අනුකරණ නිෂ්පාදන තියෙන්න පුළුවන්. ඒ නිසා විජය ලාංඡනය තියෙනවද කියලා බලලම ඒ නිෂ්පාදන මිලදී ගන්න.
2: ඩොම මැෂින් එකක් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා නම් ඔයා දිනුම් ඇත්තටම. ඔයාගේ බිස්නස් එක ගොඩ දා ගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ඩොමා මේවි නිෂ්පාදනය සහ නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ඩොමා කළු වැටිවත් කිරීම යන්ත්‍රය, වගේම ඇසුරුම් කිරීම යන්ත්‍රය, මේ වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. පුංචියට ව්‍යාපාර කරන අයට ස්ටීම් බට්ට, කණු දෙක එළිවෙට යන්ත්‍ර, ලොකුවට ව්‍යාපාර කරන අයට එතනින් ගිහිල්ලා වෙනත් ව්‍යාපාරයක් විදියට ඇඹරුම් කර්මාන්තය, එතකොට පොල් තෙල් කර්මාන්තය මේ වගේ කරනවා නම් ඒවටත් ඕන කරන මැෂින් තියෙනවා.
1: ඉතින් නම්බර 30 කැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නවා. එතනට ගියොත් එහෙම ඔයාලට පුළුවන්කම තියෙනවා අලවියෙන් පසු හොඳ සේවාවක් දෙන තැනකින් ඔයාගේ යන්ත්‍ර ටික මිලදී ගන්න. ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න. මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඔන්න නම්බර 30 කැලහෙන පාර මහරගම තියෙනවා. ඔයාලට පුළුවන් එතනට යන්න, නැත්නම් කතා කරලා වැඩි විස්තර දැනගන්නත් අවස්ථාවක් තියෙනවා. 011 677 579 579 ට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
2: හවස 5 වෙනාඩි 57 වෙලාව.

0: even in Raya with Chamit and Charu.
1: සන්ධ්‍යාවක් හවස 6 ඒ විනාඩි 2යි දැන්.

0: විශාලමත් නිර්මාණයක්.
1: සුදු බේබි යන උඩට යවන නැන්ද මේ අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවර් මහත්තයෙක්. අපි අර තේ එකක් දෙමු නේද? මහන්සිත් ඇතිනේ. ඩ්‍රයිවර්ලට තේ බොන්න කම්පැනි කැන්ටිම තියෙනවා. ගෙවල් ලස්සේ දාගෙන එහෙම තේ දෙන්නේ නැහැ. සුදු බේබි යන උඩට නැන්ද පව් නේද? මේ ගෙවල් වල වැඩ සිද්ධ වෙන විදිහක් තියෙනවා. සුදු බේබි ඇවිල්ලා ඒ විදිය වෙනස් කරන්න ඕනේ නැහැ. යන්නයි කිව්වේ උඩට.
0: සිහිනක තනි වෙලා.
2: නිකලි. මොකද ප්‍රශ්?
3: මොකද නැස?
2: මෙතන ඉන්න මොකක් අය හිතාගෙන ඉන්නේ මම මෙතන වෙන දේවල් දන්නේ නැහැ කියලා. මම මෙතන වෙන හැම දෙයක් ගැනම දන්නවා. නිකලි. ඕගන ගන්න.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
4: සිහිනක තනි වෙලා.
5: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
0: හවස 6 විනාඩි 12යි. Take care. සුරකිමු මගතොට. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Take care මීළඟ වැඩසටහන
6: ජූලි 7 වනදා බිබිල යශෝදරා ජාතික පාසලේදී.
0: සම්ධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
7: පූර්ණ මාධ්‍ය නිලධර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේකිමු මගතොට.

හවස 6:13 වෙලාව. මේ වෙලාවට මතක් කරලා දෝනේ විජේ නිෂ්පාදුර ගැන. දැන් රාත්‍රියේ ගෙදර ගිහිල්ලා කන්නේ මොනවාද? අද රාත්‍රියේ කන්න හදන්නේ මොනවාද කියලා කල්පනා කරනවා දැන්. ඔයාට පුළුවන්කම දෙන හැමදාම කන බත් වෙනුවට ඔන්න විජේන උරුස්සක try කරලා බලන්න. විජේ ඉන්දියා උපපීඨිය ආදරන රතු ඉන්දියා උපසුදු ඉන්දියා අප කියන ජාති දෙකෙම තියෙනවා. ඔයාට පුළුවන්කම තියෙනවා කැමති විදිහට ඔයාගේ ගෙදර අය කැමති විදිහට ඒ දේවල් මිලදී ගන්න. එහෙම නැත්නම් වෙනසකටත් එක්ක බයෙන් උන තෝස එකක් හදන්න ඕනි කියලා හිතනවා. බය වෙන දෙයක් නැහැ. විජේ තෝස ගත්තොත් එහෙම අර පුළුවන්කම තියෙනවා ලේසියෙන්ම රසට තෝස ටිකක් එහෙම හදාගන්න. ඉතින් අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය මිලදී ගනිද්දී විජය නිෂ්පාදන අමතක කරන්නේ නැතුව විජය ලාංඡනය තියෙනවද කියලා බලලම විජය නිෂ්පාදන ගන්න. මම දන්නවා තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නිෂ්පාදන අපි අතටපත් වෙන්නේ. හවස 6:14 වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. තව පොඩි වෙලාවක් තියෙනවා අපිට කතා කරන්න. ඔහොමම ඉන්නවා.

හවස 6 විනාඩි 18යි වෙලාව. මේ වෙලාවට අග්ගලා අපි ආවේ ගොඩ වෙලාවකින් අපිට එකතු කරගන්න බැලි වුණා. මේ වෙලාව අපි වහගෙන ඉන්න කට්ටියක්. ඒ නිසා අග්ගලාව කට්ටිය මතක් කරන්න. නුවර JJ ෆැෂන් එකේ මේ වෙලාව අපිව සද්දට මහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා ෂෙහාරා. ඔයාව එකතු කරගන්න ගම මලිත් මැසේජ් එකක් දාලා තියෙනවා. අලුත් ගම ඉඳන් තමයි එකතු වෙන්නේ. ඒ දෙකම ෂෙවොන් කුසල් ඩිලාන් මේ කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඒ දෙකම සුරේෂ් ඉන්නවා අපේ ටයර් ෂොප් එකේ හැමෝම එකතු කරගන්න. මේ වෙලාව වැඩ කරන අය වගේම අපේ ටයර් ෂොප් එකට එන හැමෝමත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඕකේ ඊට පස්සේ හිමාෂා ශානු මේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. වෙනද වගේම නිසල් මැසේජ් එකක් දාලා තියෙනවා අපේ ෆෝන් ෂොප් එකේ හැමෝම එකතු කරගන්න කියලා. මාපලගම ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. රෙෂ්මියාවත් එකතු කරගන්නවා ගම්පහ ඉඳන් අම්මා තාත්තා නංගි ඔයාවත් එකතු කරගන්නවා කියලා තියෙන ස්තුතියි. ඒ හැමෝම එකතු කරගන්න ගමන් නිෂි මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ සන්ධ්‍යාවක් චමිත් චාරු. ඔයා දෙන්නත් එක්ක ලස්සන සින්දුවක් අහමු. සුදේශ්වත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මේ කට්ටිය එකතු කරගන්න ගමන් ඔයාට මතක් කරන්න ඕනේ RDB ගැන. දිවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් ඔයාට ස්ථාවර තැන්පතුවක් දාගන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවරයි. ඉදිරි අදාගදර ඉතුරුවක් කරගන්න එවෙනුවෙන් ඔයා වග කියන තැනක් විශ්වාසයක් තියෙන තැනක් හොයනවරයි. ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාව තියෙන්නේ අන්න ඒකට. ආද පුලුවන්කම තියෙන විශ්වාසයෙන් ඔයාගේ මුදල් ටික බාර දෙන්න වගේම ඔයාගේ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ලාංකේය විශ්වාසයදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරවහරගම

0: හරි හවස් වෙලා තියෙන්නේ අපිට ගෙදර යන්න වෙලාවත් ලඟ වෙලා තියෙන. ගෙදර යන ගමන් ඔයාට වුණ පුළුවන්කම තියෙනවා වාසනාවත් අරගෙනම ගෙදරට ගොඩ වෙන්න ගොවි සිතල උතරයියත් එක්ක.
1: ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයගේ කෝටිපති හීනය හැබෑ කරගන්න. ඒකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන ලොතරැයියක් මිලදී ගන්න. එතුලින් ඔයාට පුළුවන්කම තියෙනවා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් ජයග්‍රහකයෙක් වෙන්න. එහෙනම් ඉතින් වැඩි වැඩියෙන් ගොවි සිත ලොතරැයියක් මිලදී ගන්න කියන එකත් මතක් කරන ගමන් අපි අදට ගෙහින් ගෙනනම් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක ඔයා ළඟට එන්න බලාපොරොත්තු වෙමි.
0: අපි යනවා අදට. ගිහින් ගෙනනම් මම ශමිත්.
1: ගිහින් ගෙනනම් ඔයාට සුබ දවසක්. මම චාරු.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතින් ගෙන් භාවිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01 6779 579
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ඕනම
4: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: nastala.
1: මේගමුව බන්ධනාකාරයේ නොසන්සුන්කාරී තත්වයෙන් 25ක් ජීවිතක්ෂයට. බන්ධනාකාරයේ ගැටුම මුළුමනින්ම පාලනය කරයි. රැඳවියන් කොටසක් වෙනත් බන්ධනාකාරයකට. ඩෙංගු අවධානම තවත් ඉහළට. ඉදිරි සති හතරේ ඩෙංගු දැඩි අවධානමක බව ඇමතින් අලින්ද කියයි. අපනයනෙන් ඩොලර් මිලියන 7300කට අධික ආදායමක්. හාවි ඇමරිකාවේ දූපත් කලඹයි.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දෙලංක ලියන ආරච්චි. මේගමුව බන්ධනාගාරය තුළ අද උදෑසන ඇති වූ ගැටුම්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. සිදු ගැටුමෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් 78 දෙනෙකු තුවාල ලැබුවා. මියගිය අතර බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවුවන් 18 දෙනෙකු සිටින බවයි පොලිසිය පවසන්නේ. මේගමුව බන්ධනාගාරය තුළ ඊයේ යම් ගැටුම්කාරී තත්ත්වයක් හටගත් අතර එයින් පුද්ගලයන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ රාත්‍රිය වන විට තත්ත්වය පාලනය කෙරුණු අතර අද උදෑසන යළිත් ගැටුම්කාරී තත්ත්වය හටගත් බවයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසන්නේ.
2: අද දින උදේ වගේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ට උදෑසන ආහාරය ලබා දීමට ගිය අවස්ථාවේ නැවත වරක් ඔවුන් අතර ඇතිවිච්ච ඝට්ටනයක් නැවත ආරවුලක් ඇති වුණා. එහිදී ඒ අවස්ථාවේ සිටි බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට උත්සාහ කළා. පාලනය කිරීමට ගිය නිලධාරීන්ට ඔවුන්ට පහර දුන්නා. ඒ පහර දුන්න නිලධාරීන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවට පැමිණීමේදී ඔවුන් පිටපසින් හමාගෙන ඇවිත් නිලධාරීන්ට පහර දීම කරා. ඒ අතර දොරටුව කැඩීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේ එතන සිටි නිලධාරීන් විසින් ඔවුන් එතනින් ඉවත් කිරීමට උත්සාහ කළා. ඉවත් කිරීමට උත්සාහ කළා කර අවස්ථාවේ නැවත වරක් ඒ ගිය බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ විශාල පිරිසක් පහර දීමට පටන් ගත්තා. ඒ අවස්ථාවේ අපේ බන්ධනාගාර අනිකුත් නිලධාරීන් විසින් හා සහයෝගයෙන් මෙය අවම් බලය යොදා මැඩපැවැත්වීමට උත්සාහ කළා.
1: බන්ධනාගාරය තුළ සිටින සුරේෂ් පුෂ්පකුමාර නම් සැකකරුවෙකු මෙම ගැටුමට මුල් වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමේ සිද්ධියක් මත මෙම ගැටුම හටගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. සුරේෂ් පුෂ්පකුමාර නැමැති මෙම රැඳවිය හට දිවුලපිටිය පොලිසියේ විවෘත වරෙන්තුව පවතින අතර 2008 වර්ෂයේ ඔක්තෝබර් 21 වන දින පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සහ ජංගම දුරකථනය සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව චෝදනා එල්ලව සිටින පුද්ගලයෙක්. අදාළ සැකකරු දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන 2014 වසරේදී එක් චෝදනාවට මාස 6 බැගින් බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කර වසර 5කට ඔහුට අත්හිට වූ සිර දඬුවම් ලබා දී තිබෙනවා. අනතුරුව 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී හෙරොයින් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මේගමුව පොලිසිය විසින් නැවත වරක් අදාළ සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර එදී ඔහුට මාස 6ක සිර දඬුවම් ලබා දී තිබෙනවා. පසු යලිත් වරක් 2019 වසරේ ජනවාරි මාසයේ හෙරොයින් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම, නාරම්මල ප්‍රදේශයේ හිමිනමකට පහර දීම සහ මංකොල්ල කෑම් යන සිදුවීම් වලට අදාළව අවස්ථා කිහිපයකදීම රක්ෂිත බන්ධනාගාරගත කළ පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් තුවාල ලැබූ අය අතර පොලිස් නිලධාරීන් 3 දෙනෙකු, විශේෂ කාර්ය බලකා නිලධාරීන් 6 දෙනෙක්, බන්ධනාගාර නිලධාරීන් 17 දෙනෙක් සහ රැඳවුවන් 52 දෙනෙකු සිටින බව සඳහන්. තුවාලකරුවන් මේගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් 7 දෙනෙකු ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට රැගෙන විත් වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය හර්ෂ නානායක්කාර මහතාද අදහස් පළ කළා.
3: මේ වෙලාවේ තත්ත්වය සමනය වෙලා තියෙනවා. අපි විශාල වශයෙන් කම්පණයකට ලක් වෙලා ඉන්නවා. මොකද රැඳවියෝ මෙහි ගිහිල්ලා තියෙනවා. කාර්ය මණ්ඩලය මෙහි ගිහිල්ලා තිබෙනවා. ඒක රැඳවියෝද කාර්ය මණ්ඩලයද කියන එක නෙමෙයි අපේ තියෙන ප්‍රශ්නේ. එතන මනුස්ස ජීවිත නැති වෙච්ච එක පිළිබඳව බලවත් කම්පනයක් තියෙනවා. ඒ මියගිය අයගේ පවුල්වල කට්ටියට බලවත් ශෝකය සහ කනගාටුව ඉස්සෙල්ලම ප්‍රකාශ කරන්නට ඕන. පාතාලයේ භද්‍රගොල්ලට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර ඊයේ රාත්‍රියේ තමයි ඉස්සෙල්ලම ගැටුම ඇති වෙලා තිබෙන්නේ. ඊට ඊයේ රෑක සමනයට පත් කළා. නමුත් අද උදෑසන නැවත වතාවකින් උදේ ආහාර උන්ට දීලා ගිහිල්ලා ඔවුන් උසාවි කරන ලෑස් වෙනකොට ඒ කණ්ඩායම් දෙක අතර ගැටුම් නැවත උග්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒක විසඳන්න අපේ කාර්ය මණ්ඩල පුළුවන් තරම් මැදිහත් වෙනවා. ඇත්තටම මේ ගැටුම තිබිලා තියෙන්නේ කාර්ය මණ්ඩලය සමග නෙමෙයි. කාර්ය මණ්ඩලයට මේ කරදරය වෙන්නේ ඔවුන් ඒ දෙපිරිසේ ගැටුම විසඳන්න මැදිහත් වීමේදී. නමුත් වෙඩි වැදිලා තිබෙනවා බන්දරගන්න නිලධාරීන්ට. එතකොට ඔවුන්ගේ අතට එහා පැත්තට කොහොම ආයුධ ගියාද? කොහොමද ගියේ? දැන් මේව තමයි මහත්මයාට හොයන්න තියෙන්නේ. මොකද මට වගකීමක් තියෙනවා මේ සියලුම රදවියන්ට සහ මගේ බන්දරාගාරය වැඩ කළ නිලධාරීන්ගේ ආරක්ෂාවට. දැන් හැමෝම මාධ්‍යවලට අපිට දොස් කියනවා කවුරුත් තොරතුරු දෙන්නේ නැහැ තොරතුරු දෙන්නේ නැහැ. දැනටවත් මගේ බන්දනාගාරයේ ශේෂ්ත්‍රී ජේෂ්ඨතම තුන්දෙනා තාමත් ඉන්නේ ඇතුලේ උදේ ඉඳන්. මොකද අපි යම් ප්‍රමාණයකට දෙන්න රැඳවිය යම් ප්‍රමාණයක් වෙනත් තීරකවල වලට යවනවා. මොකද අර ගැටුම් ඇති කරගත්ත කල්ලි ඔක්කොම එකට තියන්න බැරි නිසා. මෙහි මිය ගිය පවුල් වලට අපි පළ කරන ශෝකය සහ කම්පණය. ඒකේ අඩුවක් නැහැ. ඔහු රැඳවියෙද්ද ඔහු පාතාලද කියන එක අපිට අදාළ නැහැ. මිනිස්සු මැරලා තියෙනවා. ඒ ගැන විශාල කම්පනයක් තියෙනවා. නොසුදුසු යුතු දෙයක්. ඒ නිසා ඒ වගකීම අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ අතේ තියෙන ආයතනයක් ඒක අපි බාර ගන්නවා.
1: ඩෙංගු අධි අවධානම් කලාපය පිරිසිදු කිරීමේ දැවැන්ත මෙහෙයුම අද දිනේත් ක්‍රියාත්මකයි. බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවධානම පවතින ප්‍රදේශ කඩිනමින් පිරිසිදු කිරීමේ මෙහෙයුම ඊයේ ආරම්භ කෙරුණා. අද දිනේත් ප්‍රදේශ රැසක් පිරිසිදු කිරීම සහ ඩෙංගු මදුරුවන් බෝවණ ස්ථාන විනාශ කිරීම අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ පොලිසිය ත්‍රිවිධ හමුදාව මෙන්ම පාර්ශ්ව රැසකගේ සහභාගීත්වයෙන් මේ අතර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61060 දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඩෙංගු මරණ දර 39 සිදු ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේ.
4: අද දවසේ වෙනකොට රෝගීන් 61060ක් වාර්තාවට තිබෙනවා. මේ කාලය තුළදී වැඩිම වාර්තාවච ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ජූනි මාසයේදී අපිට වාර්තාමා 21546ක් සහ මේ දවස් පහතුල 5673ක් වාර්තාවට තිබෙනවා. ඉතින් මේක එක බැරෑරුම් තත්වයක්. ඒකම මරණ 39ක් වාර්තාවට තිබෙනවා. ඒතුළ මේ මරණ 39 තුළ අවුරුදු 5ට අඩු දරුවන් 5 දෙනෙක් ඉන්නවා සහ මේන් වැඩි ප්‍රමාණය වාර්තා වෙන්නේ කාන්තා මරණ හැටියට. මේ ඩෙංගු රෝගය තුළ මරණ වාර්තා වීම අතරම කෙළවරක්.
1: ඩෙංගු වසංගතයේ හමුවේ රෝගීන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාව 2017 වසරේ වාර්තා වූ අතර එවැනි අනතුරක් මේ වසරේද නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනේ ජාසිංහ මහතා පවසන බව.
5: අපි තාම 2017 තත්ත්වයට පැමිණලා නැහැ. නමුත් 2017 තත්ත්වයට පැමිණීමේ අනතුර තියෙනවා. ඒ නිසා තමයි රටක් හැටියට රජයත් ජනතාව සහභාගීනේ වගේම අපගේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයත් විවිධ ආකාරයට අරමුණු කරගෙන මේ වැඩසටහන් වල නිරත වෙන්නේ ඇලෙන්ගි රෝගිය මර්ධනය කර ගැනීම සඳහා. ඒතකොට මේක අද අපේ රටේ ආවේනික රෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක වරින් වර කරන මේ වැඩසටහන් වලට සීමා නොවි වසර පුරා අපේ ජීවන මේ ලයිෆ් ස්ටයිල් එකේ කොටසක් බවට පත් කර ගැනීම සඳහා විද සාකච්ඡා කරගෙන යනවා. ගරු එමතුමා එක්කත් ඒ වගේ ජනාධිපති කාර්යාලය සමගත් මේ ක්‍රමවේදය යම් කොහොමද අපි වෙනස් කරගන්නේ
1: කියන එක. දැනට පවතින දත්තවලට අනුව ඉදිරි සති හතර ඩෙංගු සම්බන්ධයෙන් දැඩි අවධානමක් පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ හේතුවෙන් සෙළු දිනා සමාජ වගකීම ඉටු කරමින් පරිසරයේ පිරිසිදු කිරීමේ යුතුකම ඉටු කරන ලෙස අමාත්‍යරය අවධාරණය කරනවා.
6: ඩෙංගු රෝගයේ පැතිරීම එය සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොවේ. එය සමාජීය ප්‍රශ්නයක්. සමහර ප්‍රශ්න තිබෙනවා අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පමණක් විසඳා ගන්න පුළුවන් බොහෝ මට්ටම. සමහර රෝගාබාධ තිබෙන්නේ එය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එහාගේ කටයුතු. අපිට මෑත කාලයේ වැඩිම ඩෙංගු අවධානම තිබුණේ 2017 අවුරුද්දේ. 187,000 රෝගීන් වාර්තා වෙලා තිබුණා. 447ක් මරණ වාර්තා වුණා. සාමාන්‍ය අවුරුදු 4-5කට සැරයක් එහෙම මේ වේරියන්ට් එක වෙනස් වීම ඇතුලේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම දිද්දව සුලිකුණාටුවෙන් පසුව ලංකාවේ පමණක් නෙවෙයි ගෝලීයව ඇති වෙලා තිබෙන මේ කාලගුණයේ වෙනස්කම් විසිනුත් ඩෙංගු මදුරුවන් බෝවීම සඳහා හිතකර පරිසර තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. මේ වන විට ඔබ දන්නවා අපේ රටේ මරණ 39ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම වාසනාවන්ත මරණ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට එක පැත්තකින් අපේ සායනික කටයුතු ක්ලිනිකල් මැනේජ්මන්ට් මේ වෙනුවෙන් වැඩි දියුණු කරලා තිබෙන්නේ 2009 අපේ මරණ අනුපාතකයේ තිබුණ 1%ක් අද වන විට අපිට 0.05-0.06 දක්වා මේ මරණ අනුපාතික අඩු කරගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම එතනදී අපේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු මේ ඩෙංගු රෝගියත් එක්ක වැඩ කරන කාර්ය මණ්ඩලය සලිත කාලයක් තිස්සේ මේ වෙනුවෙන් පරීක්ෂණ කරලා විවිධ ක්‍රම අත්හදා බලලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තිබෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ගිය සතියේදී අපි අපේ බෝනෝන සෞඛ්‍ය විද්‍යායතනය ලෝකයේම මේ ඩෙංගු සම්බන්ධයෙන් කරන සායනික කටයුතු වලට පුහුණු ලබා දෙන දැනුම ලබා දෙන ආයතනයක් බවට ප්‍රකාශයට පත් කළා. මේ වන විටත් අපි දැන්ට අපේ සාමාන්‍යයෙන් රෝගීන් දිනකට 2500ක් පමණ රෝහල් පද්ධති ඉන්නවා. එතනින් අපේ රෝගීන් 225 සිට රෝගීන් 40 දක්වා දැන්ට ප්‍රතිකාර ලබන රෝහල්වල වෙනම වාට්ටුවක් වෙන් කරලා තිබෙනවා ඩෙංගු ප්‍රතිකාර සඳහා. එතනම අපි HTU එකකුත් හදනවා. ඒකට අවශ්‍ය කරන අමතර කාර්ය මණ්ඩලය අපේ වෛද්‍යවරුන් හෙදලා දානතු කාර්ය මණ්ඩලය දත් රෝහල් ලබා දෙන. ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යොහු සුරුව කටයුතු කරගෙන යනවා. ඊළඟට මේකට අපිට රෝහලෙන් එළියේ තිබෙන සිරසාරුස්තුමක් අපි ඉතිරි මොන වැඩ කටයුතු කතා කළා. මේ මදුරුවන් බොහොම ස්ථාන මුළුමනින්ම විනාශ කිරීම තමයි මේකට තිබෙන සිරසාරුස්තුම් බවට පත් වෙන්නේ. ඒ අතර අපි වැක්සීන් එක පිළිබඳ සාකච්ඡා කරමින් යනවා. ලෝක රටවල් 41ක පමණ යම් කිසි ප්‍රමාණයකට ඒක කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙන ඉතාම ඉක්මනට වැක්සීන් එක අපේ සමාජයට භාවිතාත්මකව අවස්ථාව ලබා දෙන්නට. ඊළඟට මේ වෙලාවේදී අපි මේ මදුරු ගහණය අඩු කර ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් වන වොල්බැචියා වැඩසටහනට ඇතුල් වෙමින් පවතිනවා. අපේ ඉන්ටර්වෙන්චුවල් රිපෝර්ට්ස් අනුව ගත්තොත් ඉදිරි සති 4ක් මේ අවධානම අපිට පවතිනවා. ඒ නිසා දැන් මෙහෙම පටන් ගත්තොත් අපිට ඒ කාලය අඩු කර ගන්න සහ මේ රෝග ව්‍යාප්තිය වළක්වා ගන්න පුළුවන්.
1: ඩෙංගු වසංගතයේ අධි අවධානම් තත්ත්වය පිළිබඳව නිවෙස් වෙත ගොස් දැනුවත් කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. මාර්ගම නගර සභාව තුළ මෙම දැනුවත් කිරීම සිදු කෙරුණු අතර මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණා. මාලබේ නගරයේද ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි එය සංවිධානය කර තිබුණේ. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින්ද ඩෙංගු මර්ධන වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ප්‍රදේශයේ ස්ථාන රැසක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට මෙහිදී කටයුතු කෙරුණා. කොණ්ඩසාලේ වනේල ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් සහ නිවාස පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. වේමිලදී ගැනීමේදී නාඩු 120ටත් සම්බා 130ටත් කීරි සම්බා 140ටත් මිලදී ගැනීමට මහා පරිමාණ වීමෝල් හිමියන් එකඟ වූ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. වේමිල තීරණය කිරීමට අදාළ සාකච්ඡාවක් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ව්‍යාපාරික ඩඩ්ඩි සිරිසේන මහතා ඇතුළු මහා පරිමාණ වීමෝහලිමයන් සහ කුඩා පරිමාණ වීමෝහලිමයන් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. එෙහිදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
7: අද අපි සාකච්ඡා කරා වී වලට 120 මිලක් ලබා දීම පිළිබඳව. ඒගොල්ලොන්ට වී මිලදී ගැනීමේදී 120 නාඩුවත් 130ට සම්බා සහ 140ට කීරි සම්බා මිලදී ගැනීම පිළිබඳ තියෙන ගැටලුව තමයි අපි අද විමසුවේ. ඒ ගැටලුව අනුව අපි අද දවසේ ඒගොල්ලෝ යෝජනා කීපයක් ඉදිරිපත් කළා. ඒ යෝජනා ටික සාකච්ඡා කරලා තසත් දෙකකින් ඒ ආයත් එක නැවත මීටින්ග් ගන්නවා. ඒගොල්ලෝ සියලු දෙනා සූදානම් රජයත් එක්ක 120 වී මිලදී ගන්න. ඒ වගේම සහල් මිල පහළ යන එක සම්බන්ධයෙන් මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න පුළුවන් නම් ඒගොල්ලොත් එකගයි ඒ වැඩේ කරන්න. මොකද අපි අප්‍රේල් මාසේ 9 වෙනිදා වෙනකම් වීඅලි මණ්ඩලේ වී ගනිද්දී ඒ අයත් රුපියල් 118ට 17ට ගත්තා. ඒගොල්ලන්ගේ ඉල්ලීම තමයි ඒගොල්ලන්ගේ මෝල් වලට 114ට අඩුවෙන් වේලිච්ච වී ටික එනවා නම් ඒගොල්ලෝ 120 ගන්න සූදානම් කියන කාරණය නිසා සාකච්ඡාව තුළ සාර්ථක ප්‍රවේශයක් සහ ප්‍රගතියක් තියෙනවා.
1: මේ අතර ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ ගොවි ජනතාවට ගැටලු පවතිනම් එය විසඳාගත යුත්තේ පවතින ආණ්ඩුව සමග මිස විපක්ෂය සමග නොවන බවයි.
8: මේ ගොවියන්ගේ ප්‍රශ්න වී වලට සහල් වලට මිලක් තීන්දුව කරනවා නම් මේක පාර්ලිමේන්තුවේ කතා කරලා සියලුම පක්ෂවල එකඟතාවයෙන් මිලක් නියම කරන්න. බඩේරිංගු වලට, වී වලට, බිත්තර වලට, අල වලට මේ සියල්ලටම නැත්තම් මේක එක එකගේ දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කරගත්ත එක තමයි හැමදාම කරේ. දේශපාලනයෙන් තොර මේ ප්‍රශ්න විසඳ ගන්න කියලා තමයි ගොවියන්ට මට කියන්න තියෙන්නේ. පක්ෂ හැමදාම ඉන්න විපක්ෂේ උන් කරන්නේ ඕක තමයි. ගොවියෝ චූන් කරලා ඡන්ද ගන්නවා. ඊට පස්සේ දිනුවාට පස්සේ නෑ. ඒක තමයි වෙලා තියෙන්නේ. මම ජනතාවෙන් ඉල්ලා සිටිනවා නිතරම පවතින රජයත් එක්ක ගැටුම් නිරාකරණය කරගන්න උත්සාහ කරන්න. විපක්ෂෙත් එක්ක කියලා ප්‍රශ්නේ උඩුදුවා ගන්න එපා කියලා. ඒක හැමදාම විපක්ෂේ ඉඳලා බලයට ආවට පස්සේ අර කියපු මොනවත් නෑ. ඉතින් හැමදාම කරන්නේත් ඒකනේ මේ. දැන් අවුරුදු 70 කරන්න ඕක. ඉතින් ජනතාව තේරුම් ගන්න ඕනේ මේක. දැන් තියෙන වී අතිරික්තයක් තියෙන්නේ ඌමනා දේවල් නෙවෙයි. හරිදී ඌමනා දේ කල්පනාකරණය කරලා වී වගාව කරා නම් අපි වගකීම ගන්නවා ගොවියන්ගේ මිලට අපි වීතිය ගන්නවා. දැන් ගොවියත් මේකට වගකියන්න ඕනේ පැත්තෙන් බැලුවොත්. දැන් ඔක්කොම නාඩුවේ විතරයි වැඩ කරලා තියෙන පවුගේ කන්න දෙකේම. ඉදිරි කන්න නම් කීරි සම්බන්ධ වෙනවා කියලා අපිට තේරෙනවා යම් ප්‍රමාණයක්. ඒක නිසා ගොවියන් හරි අවබෝධයෙන් කල්පනාවේ වැඩ කරන්න ඕන. ඇත්තටම මේ වගේ අමාත්‍යාංශ වලින් වෙන්න ඕනේ කළමනාකරණය තමයි. කළමනාකරණය නැත්තම් ගොවිතැන නෙවෙයි රටට ගැලවුණෙත් ඒකෙන්. කළමනාකරණය මේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය යටතේ අර ගෙනාපු පොහොර ප්‍රතිපත්තියක් වෙනස් කරන්න කියලා අවුරුදු ගණනාවක් යනකල් පොහොර වී විතරන්නේ කිසිම දෙයක් හරි කියන දැන් තමයි දැන් පොහොරත් ආවා හරියට වතුරත් ආවා වගා කරපු ක්‍රමවේදයේ ගැටලුවක් තියෙනවා.
1: වසරේ මුල් මාස පහ තුල අපනයන ශේෂ්ත්‍රයෙන් ඇමරිකා ඩොලර් මිලියන 7300කට අධික ආදායමක් ලබා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසනවා. මේ වසරේ අපනයන ඉලක්කයේ වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක්. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කියා සිටියේ.
9: මේ වසරේදී ඉතාමත්ම කැපී පෙනෙන වසරය තමයි 2026 වසර. මුල් මාස පහ තුලද මේ වෙනකොට ඇමරිකාන් ඩොලර් මිලියන 7300කට යහගේපු ආදායමක් ලබාගෙන තියෙනවා. එහිදී කැපී පෙනෙන අංශ වශයෙන් අපි ගත්තොත් අපගේ ඇපරල් අංශය, පොල්ලාක්ෂිත නිෂ්පාදන රබර් ශේෂ්ත්‍රය ඉතාමත් වැඩි දායකත්වයක් දෙනවා. ඇපරල් ශේෂ්ත්‍රය ගැන කතා කරනකොට 2026 වසරේ මුල් මාස පහ තුලදී ඇමරිකාන් ඩොලර් මිලියන 263ක ප්‍රමාණයක් දැන්ට ලබාගෙන තියෙනවා. මේ වසරේදී අපි ඉලක්කයක් තියෙන විශේෂයෙන්ම ඇමරිකාන් ඩොලර් බිලියන 5.5කට යහගීපු අපට ආදායමක් ලබා ගැනීම සඳහා. ඒකට මේ වසරේ මේ වෙනකොට අපි ඇමරිකාන් ඩොලර් මිලියන 263 ප්‍රමාණයක් අපි ලබාගෙන තියෙනවා අපරල් ශේෂ්ත්‍රයේදී. ඉදිරි අවුරුදු 5 තුල අපේ ඉලක්කයක් තියෙන ඇමරිකාන් ඩොලර් මිලියන 8000කට යහගීපු අපට ආදායමක් ලබා ගැනීම සඳහා. ඒ වෙනුවෙන් මේ වෙනකොට අපේ සංවර්ධන මණ්ඩලය ඉතාමත්ම ඕනෑකමින් කැපවීමෙන් කටයුතු කරන අපගේ තියෙන ආයතනත් එක්ක මේ වෙනකොට පොල් සම්බන්ධව ලංකාවේ ඉතාමත්ම කැපීපෙන අපනයන ආදායමක් තියෙනවා. මේ වසරේදී මුල් මාස පහ තුලටදී අපි ලබාගෙන තියෙන ඇමරිකාන් ඩොලර් මිලියන 515ක වැනි ප්‍රමාණයක් ගිය වසරත් එක්ක සංසන්දනය කරනකොට 120%කට වැඩි ප්‍රමාණයක් අපනයන ප්‍රවර්ධනයක් මේ මුල් මාස පහට දකින්න පුළුවන්. මේ වසරේ දකින මුල් අතවට ලංකාවේ පොල්ලාශිත නිෂ්පාදන අපනයන ප්‍රමාණය ඇමරිකාන් ඩොලර් මිලියන 1200 සීමාව ඉක්මවා ගිය වසරේ පමණක් අපි අරගෙන තියෙන 140%ක අපනයන ආදායම් වර්ධනයක්. විශේෂයෙන්ම තවදුරටත් දියුණු කරන්න පුළුවන් ශේෂ්ත්‍රයක් ලංකාවේ පොල්ලාශිත අපනයන ශේෂ්ත්‍රය දියුණු කිරීම තුළින් තව විශාල ප්‍රමාණයක් අපනයන ආදායමක් ලංකාවට ලබා ගන්න පුළුවන්.
1: ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලයේ ක්‍රියාත්මක කළ රුපියල් බිලියන 175කට අධික දැවැන්ත ජල ව්‍යාපෘති කිහිපයක් මෙම වසරේදී අවසන් කර ජනතා අයිතියට පත්කිරීමට පියවරගෙන තිබෙනවා. රුපියල් මිලියන 175,000කට අධික ආයෝජනයකින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය තුළින් දෙවේනේ දිස්ත්‍රික් කිහිපයක පවුල් ලක්ෂ 3කට ආසන්න පිරිසකට පහසුකම් සැලසෙනවා. මෙම වසරේ ජූලි මාසයේ අවසන් වන විට රුපියල් මිලියන 4,995ක වියදමින් අවසන් කළ ලග්ගල නවනගර ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් පවුල් 6,800කට ජලය ලබා දීමයි සැලසුම. රුපියල් බිලියන 32කට අධික පිරිවැයක් දරමින් අවසන් කෙරුණු තමුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව 25,000ක්. මේට අමතරව ජයිකා ණය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන රුපියල් බිලියන 52ක් යොදවමින් ක්‍රියාත්මක අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම ආරම්භීමට නියමිතයි. රුපියල් මිලියන 20,207ක දැවැන්ත ආයෝජනයකින් ඉදිකළ පොල්ගහවෙල පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ලබන සැප්තැම්බර් මාසයේදී ජනතා අයිතියට පැවරෙනවා. මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ලෝක බැංකු ආධාර සහ රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක රුපියල් මිලියන 65,000ක් වැනි ඉහළ පිරිවැයක් දරන මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙය මෙම වසරේ ක්‍රියාත්මක විශාලතම ව්‍යාපෘතිය වන අතර එමගින් සෙත සැලසෙන පවුල් සංඛ්‍යාව 173,000ක්. මෙම සියලු ව්‍යාපෘති අවසන් කිරීමත් සමග මෙරට ජල ආවරණය සැලකියුතු මට්ටමකින් ඉහළ යනවා. වසරකට 103,000කට අධික පිරිසක් අනතුරු හේතුවෙන් රෝහල් ගත කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 11 වන ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ලබන 10 වනදා දක්වා ක්‍රියාත්මකයි. මෙහි සමාරම්භක උත්සවය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ජනතාව අතර අනතුරු නිවාරණය පිළිබඳ දැනුම වර්ධනය මෙම වැඩසටහනේ අරමුණයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනුවන ඒකකයේ ජාතික අනතුරු වැළැක්වීම පිළිබඳ උපදේශක කමිටුවේ මඟ පෙන්වීම යටතේ මෙය සංවිධාන කර තිබුණා. ඒ අනුව අද දිනේ වෙන් කර ඇත්තේ මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය ලෙසයි. හෙට සේවා ස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙස නම් කර තිබෙනවා. අනිද්දා දිනය නම් කර ඇත්තේ නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසයි. ජුලි 9 දියේ ගිලින් වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනයයි. ජුලි 10 වනදා පාසල් පෙර පාසල් සහ දිවාස රැකු මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසයි නම් කර තිබෙන්නේ. සෑම දිනකම අනතුරු හේතුවෙන් 20 30 අතර පිරිසක් රෝහල් ගත කරන බවයි අමාත්‍යරයා මෙහිදී කියා සිටියේ.
10: අනතුරු කියලා කියන්නේ ඔබ කවුරුත් දන්නවා නිහඬ වසංගතයක්. අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝහල් ගත වීමට හේතු වෙලා තියෙන අතිශය අනතුරු. කිව්වාගේම වසරකට 113ක් මිලියන 1.3කට වැඩි සංඛ්‍යාවක් අනතුරු නිසා අපිට රෝහල් ගත වීම සිදු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සෑම 7 දිනකුගෙන් එක්කෙනෙකුටම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන ආකාරයේ අනතුරකට ගොදුරු වීම අවධානමක් පවතිනවා. සම විනාඩියකට අපේ රටේ පුරවැසියන් 6 සිට 8 දක්වා ප්‍රමාණයක් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අනතුරකට මුහුණ දෙනවා. මේ ගොදුරු වෙන බහුතරය අවුරුදු 15 සහ 44 අතර රටේ පළදායි වයස් කාණ්ඩේ මේ කාණ්ඩේ මරණ වළක්වා ගැනීම සහ මේ අනතුරු වළක්වා ගැනීමට තමයි අපි මේ වැඩිම අවධානය යොමු කරන්නේ.
1: කලමනාකරණ සේවා නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරීන් 1252 දිනක බඳවා ගැනීම හෙට සිදු කෙරෙනවා. මෙම සියලු බඳවා ගැනීම් සිදු කෙරුණේ සම්පූර්ණයෙන්ම විනිවිද භාවයකින් යුතු අපේක්ෂකයන්ගේ සුදුසුකම් මත බව අමාත්‍ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළා.
11: කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පුරප්පාඩු 1615ක් පිරවීම සඳහා මේ වෙනකොට කටයුතු කරමින් තියෙනවා. වර්තමාන රජය කිසිම ආකාරයක එහෙම මැදිහත්වීමක් වෙන්නේ නැහැ. මේ අපේක්ෂකයන්ගේ සුදුසුකම් මත පමණක් පදනම්ව තමයි අපි මේ බඳවා ගැනීම කරන්නේ. මූලික සුදුසුකම උසස් පෙළ වුණාට වෙනත් ඉහළ සුදුසුකම් තියෙන අයට පෙනී සිටින්න බාධාවක් නැහැ. අනුමැතිය ලැබිලා තිබුණා 1615 දිනකට. නමුත් ලිඛිත පරීක්ෂණයේ සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත අපට බඳවා ගන්න අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන පළවෙනි වටේදී 1252 තිරපිරිස දෙවන වටයකදී බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන තරුණ තරුණියන්ට රාජ්‍ය සේවයට එකතු වීමේ අවස්ථාවක් අනිවාර්යයෙන්ම හිමි වෙනවා. පුරුදු 18 ඉඳලා 29 දක්වා තරුණ තරුණියන් තමයි මේ පත්වීම සඳහා අපි බඳවා ගන්නෙ. සිංහල මාධ්‍යයෙන් 1006 දෙනෙකුත්, දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙකුත්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙකුත් වශයෙන් තමයි මේ 1252 සමන්විත වන්නේ. එළදාරි හිගය හේතුවෙන් රජයටත් ඒ වගේම සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන ප්‍රජාවටත් යම් යම් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ දුෂ්කරතා වැළැක්වීම තමයි මේ නව බඳවා ගැනීම වල අපේ අරමුණ වෙලා තියෙන්නේ.
1: හාවි සුලිකුණ අටුව ඇමරිකානු දූපත් කලාපයක් වන ගුවම් සහ උතුරු මරියානා දූපත් හරහා අධික වේගෙන් හමා යමින් පවතිනවා. ඒ පැයට කිලෝමීටර් 280ක වේගයෙන්. මේ හේතුවෙන් එම වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට හදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ಅಮೆರಿಕಾ ಜಾತಿಕ ಕಾಲಗುಣ ಸೇವೆಯට ಅನುವ ಕುನಾಟು ಹೇತುವೆನ್ ವ್ಯಸನಕಾರಿ ಹಾನಿ ಸಿದುವೆ ಹಾಕಿ ಬವಟ ಅನುತುರು ಅಂಗವಾ ತಿಬೆನಬಾ ದರುಣು ಗಂವತುರು ತತ್ವೇದೆ ಅತಿವಿ ಹಾಕಿ ಮೂದುರಲ ಮೀಟರ್ 11 ದಕ್ವಾ ಉಸಕಟಿಹೆಲೆ ಯಾಮಟಿಂಡ ಅತಿ ಬವ ಸಂದಹನ್ ಸಂಚಾರಕ ಪಾರಾದೀಸಿಯಕ್ ಲೆಸ ಹಂದಿನ್ವೆನ ಲಕ್ಷೇ ಕಹಮಾರಕಟ ಅಧಿಕ ಜನಗಹನಯಕ್ ವೆಸನ ಗುವಾಮ್ ದೂಪತೆ ಪಾಸಲ್ ಕೇಂದ್ರ ಕರೆಗನಮಿನ್ ಹದಿಸಿ ಸಹನ ಕಂದೂರು ಪಹಾಕ್ ಮೇ ಹೇತುವೆನ್ ವಿವೃತ ಕರತಿಬೆನಬಾ ඉන්න ඇත මධ්‍යස්ථාන මේ වන විටත් උපරිම ධාරිතාවකට පැමිණ ඇති බවද සඳහන්. මෙම කුණාටුව 4 හෝ 5 කාණ්ඩයේ සුලි කුණාටුවකට සමාන බවයි ඇමරිකා නාවික හමුදාවේ ඒකාබද්ධ සුලි කුණාටුව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ. විසයි විස කාන්තා ලෝක කුසලාන තරඟ අවලිය එංගලන්තයේ කඩලු 7 පරාජයට පත් කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ 97 වෙනි වරටත් 2020 ලෝක කුසලානේ දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට හැකි වුණා. තරඟේ මුලින්ම පන්දුර පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු ආර 20 අවසානයේ කඩු 4ක් දැවී ලකුණු 150ක් රැස් කරගත්තා. ලකුණු 51ක ජයග්‍රහ ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පන්දු ආර 17 එක් පන්දුවක් අවසානයේ කඩු 3ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා ගැනීමෙන් මෙවර පන්දු ආර 20 ලෝක කුසලානේ තමන් සතු කර ගැනීමට සමත් වුණා. මේකමුව බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයෙන් 25ක් ජීවිතක්ෂයට. බන්ධනාගාරයේ ගැටුම මුළුමනින් පාලනය කරයි. රැඳවියන් කොටසක් වෙනත් බන්ධනාගාරයකට. ඩෙංගු අවධානම තවත් ඉහළට. ඉදිරි සති 4 ඩෙංගු දැඩි අවධානමක බව ඇමති නලින්ද කියයි. අපනයනයෙන් ඩොලර් මිලියන 7300කට අධික ආදායමක්. හාවි ඇමරිකාවේ දූපත් කලඹයි. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නමවට පත්වෙනවා. ජලි හමුවෙමු හෙට පෙරවරුණ වේට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
0: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: ක්‍රියාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 767 6479
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. අතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න.

0: උන්ගේ කේන්දරේ බැලුවම අයියේ මාර කපලයක් තියෙනවා කිව්වා නුවර පළාතේ අයිය කෙනෙක්ගේ. ඒක නිසා එව්වේ
1: නැහැ. චකු චකු මොලයක් නැද්ද බං? මොලයක් නැද්ද? ආදරය කළ මේ වගේ වැඩ කරනවද?
0: පොඩි මොලිය අඩුපාඩුවක් නම් තියෙනවා අයියේ. එහෙම වුණේ නැත්තම් ඉතින් මේ වගේ මගුලකට පැටලෙන්නේ නැහැ නේ.
2: විසේකාරේ
0: වෙන කවුද? ඊට වඩා මිනිසු නැහනේ. අනිතක මේ වගේ කෙල්ලෙක්ව බාර ගන්න කැමතිද? එහෙම මිනිස්.
3: අනේ උඹ දන්න මගුල තමයි බා. මගේ නංගි බාර ගන්න එන්නේ උගත් වැදගත් ලස්සන මිනිහේ.
2: විසේකාරේ සත්‍ය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: කැමතිම ලක්කඩ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කඩ YouTube නාලිකාවට.
4: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 100,000 ප්‍රථම ත්‍යාග 200,000 වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයට රුපියල් 40ක් හොදටම ඇති
3: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6 6 7 9 5 7 9
4: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන

සුබ සන්ධ්‍යාවක් අතරණීය දවසක්. නමස්තේ. තවත් සුන්දර දවසක් ගත වෙලා යනවා. කොහොමද ඔබට? අපි එහෙනම් අදත් ලෑස්ති පටන් ගන්න රණවේ වෙනකන් අපි කැමතිම බලිවුඩේ රවුමක් යන්න, කැමතිම සින්දු ගොඩක් එක්ක. මේ සින්දු ගැන කියද්දී විශේෂම මේ අපි මතකයන් තියෙන බොලිවුඩ් චිත්‍රපට ගණනාවක් මතකයට එනවා. ඉතින් වෙනත වගේම මේ චිත්‍රපටවල කතා, ඒ දෙකම මේ චිත්‍රපට නිෂ්පාදනයේදී මේ අතරේ මතුවුණු කතා, මේ වගේ ගොඩක් කතා තියෙනවා. ඉතින් කතා ගොඩක් අහන අතරේ සින්දු ගොඩක් අහන්නත් ලැබෙන්නේ සඳ දිය දහර තොලති විතරයි කියලා දන්නවා. ඉතින් රණවේ වෙන කලහනු අදත් ආදරෙන් ලක්කන අහකෙන ඉන්නවා.

पहला प्यार है, पहली पहली बार है, रिंग ओ पहला प्यार किएन दे अति वेन्ने पहली बार तमा सामान्य नंगे थिंग कपटी पेम्मतुन्न किएन कथा बहेदि कोच्चर आदर संबंधता तिबुनात ओया तमाई मगे पलमु केना कियला හැබැයිතින් අවංක ආදරණීය කෙනෙක් කවදාවත් එහෙම බොරු කියන්නේ නැහැ නේද? ඉතින් පහලා පහලා ප්‍යාර හේ පහලි පහලි බාර හේ මේ ගීතය 1994 වසරේදී තිරගත වුණු සුරජ් පර්ජත්‍ය අධ්‍යක්ෂණය කළ මාධුරී දීක්ෂිත් එක්ක සල්මාන් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කළ හම් ආප්කේ හේ කෝන් චිත්‍රපටයේ ගීතයක්. ඉතින් මේ චිත්‍රපටය ගත්ත තින් 94 වසරේදී තිරගතවුණු චිත්‍රපට අතරේ වැන්ටිම් ආදායම් ලබාගත් චිත්‍රපටය තමයි මේ හම් අප්කේ හේ කෝන් කියලා කියන්නේ. ඉතින් නිෂාගේ ප්‍රේමගේ ප්‍රේම කතාව විශේෂම පොලිවුඩයට ඉන්දියාවේ විවාහ සංස්කෘතිය ගැන බොහෝ දේවල් මේ චිත්‍රපටයෙන් අරගෙන වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ චිත්‍රපටයට නිර්මාණය කළ ඇඳුම් ගැන බොහෝ දෙනා කතා වුණා. අතිශය සුන්දර ඇඳුම් විලාසිතා, සාරි විලාසිතා මේ දේවල් ඉතින් අදටත් කතා බහටලා කරනවා. මේ සියලුම ගීත ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණා. දේව් කොලි තමයි අපි දැන් අහන්න යන මේ ගීතය ලියලා තියෙන්නේ. රාම් ලක්ෂ්මන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා. මේ SPB SP බාලසුබ්‍රමණියම් හම් ආත්කේ හේ කෝන් චිත්‍රපටයට ගැයෙන ගීත.

සඳදී දහර අහගෙන ඉන්නඔබත් එක්ක 70 දශකයට යන්නේ හරියටම කිව්වොත් 70 දශකයේ මුල් භාගයේ 1970 තමයි මේ චිත්‍රපටය තිරගත වුණේ. කටි පතක් කැඩුණු සරංගනය ශක්ති සමන්ත අධ්‍යක්ෂණය කළේ මේ චිත්‍රපටය රජෙෂ් කන්නා එක්ක අශෝපරේක ප්‍රධාන චරිත නිරූපණය කළා. ගුල්ෂාන් නන්දාගේ කටි පතක් නවකතාව පාදක කරගෙන තමයි කටිපතක් චිත්‍රපටය එන්නේ. ශක්ති සමන්ත සහ රජෙෂ් කන්නා කියලා කියන්නේ බොලිවුඩ් සිනමාවට චිත්‍රපටි කරනවක් දායාද කළ නිර්මාණකරුවන් දෙදෙනෙක්. වතාවකදී ශක්ති සමන්ත චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා, රජෙෂ් කන්නා නිෂ්පාදනය කරන අවස්ථාව තියෙනවා. මේ වගේ චිත්‍රපටි කරනවක්ම තියෙනවා. මේ දෙදෙනාගේ මුල්ම එකතුව සිද්ධ වෙන්නේ ආරාධනා චිත්‍රපටයේ 1979 ඉදිරියට ගතවුණු. ඊට පස්සේ කටිපතක්, ඒ වගේම අමර ප්‍රේම, ඊට පස්සේ අජනබි, මහබෝබා, ඒ වගේම ආවාස් අලග අලග වගේ චිත්‍රපටි ගණනාවක්ම තියෙනවා. ඉතින් අපි එහෙනම් අහනවා කිෂෝර් කුමාර්ගේ හැරින් කටිපතක් චිත්‍රපටයේ මේ ගීතය. ආනන්ද බක්ෂී ගීතය ලිව්වේ ආටි බර්මන් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා.

0: varuri atmakë, vjemënë, sa në dje të harë.
1: Sa në dje të harë.
2: Sarat Chandra Chattopadhyay. Kile kjo bëhamë, Bengali lekake kvidihetë. Adatat, atishe janakpriha putkalek, nirmane karuek kvidihetë. Visheshëm Bengali sahitya tula ihalinma piligyanana. සාහිත්‍ය කරුවෙක් තමයි සරච්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය කියලා කියන්නේ. ඉතින් ඔහු ලිව්ව දේවදාස් නවකතාව විවිධ භාෂාවලින් ඉන්දියාවේ විවිධ නිර්මාණවලට පාදක වෙලා තියෙනවා. ඒ අතරින් 20 වතාවක් දේවදාස් පාදක කරගෙන තිරයට නිර්මාණ එකතු වෙලා තියෙනවා. චිත්‍රපට විදිහට, එහෙම නැත්නම් කතා විදිහට, ඒ වගේම ගීත නිර්මාණත් විශාල ප්‍රමාණයක් මේ දේවදාස් චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙනවා. එරෙන මුල්ම වතාවට නිහඬ සිනමාවට තමයි දේවදාස් එන්නේ. ඒ 1928 අවුරුද්දේදී නරේෂ් මිත්‍රා කියන අධ්‍යක්ෂවරයා තමයි මේ විදිහට සරච්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ දේවදාස් නවකතාව නිහඬ සිනමාවට එකතු කරන්නේ. මුල්ම වතාවට බෙන්ගාලි සිනමාවට මේ චිත්‍රපටය එකතු වෙනවා සිනමා නිර්මාණයක් විදිහට. ඒ 1935 වසරේදී අවස්ථා කරනවකදී හින්දි සිනමාවටත් දේවදාස් චිත්‍රපටය එනවා. විවිධ අධ්‍යක්ෂවරුන්, විවිධ රංගන ශිල්පීන් එක්ක. හැබැයි අතිශය ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපටය 1955 දී තිරගත වුණු විමල් රෝයි අධ්‍යක්ෂණය කළ දේවදාස්. අදටත් ඒ ගැන කතා වෙනවා. ඊට පස්සේ තමයි අද දැන් අපි ඊළඟට අහන ගීතය අතලත් සංජය ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ ෂාරුක් ඛාන්, මාධුරි දීක්ෂිත් එක්ක ඓශ්වර්ය රාය ප්‍රධාන චරිත නිරූපණය කළ දේවදාස් ගැන අපිට කතා කරන්න තියෙනවා. ඉතින් අපි අහනවා එහෙනම් වෝ චාන්ද් ජේසී ලඩි කියදත් නාරයන් ගායනා කරන මේ ගීතය. කොහොමත් ඉතින් ගැහනු ළමයෙක් ගැන කියන්නේ හඳ වගේ කියලා නේද? හඳක් වගේ

0: Dance de Loterija. Sloan Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
2: අපේ අම්මා ගෙදර ආවද
3: නැහැ අම්මා

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක රින්දනය සමග ගමන රටට ලොවට ඇහෙන්න ගයන්න

0: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයිනේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් ද රෝඩිස් යුවර්ස්
4: ටේක් කෙයාර් සුරකිමු මකටට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක් කෙයාර් මීළඟ වැඩසටහන
5: ජූලි 7 වනදා බිබිල යශෝදරා ජාතික පාසලේදී
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍යම තුනර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේකියා සුරකිමු මගතොට මානවීය ප්‍රේමේ සෞන්දර්යය

මානවීය ප්‍රේමය සොන්දරාත්මක ව්‍යමන සඳතිය දහරමේ හිරෝපන්ති චිත්‍රපටයේ ගීතයක් අහන ඊළඟට සබිර් ඛාන් අධ්‍යක්ෂණය කළ හිරෝපන්ති 2014 වසරේදී තිරගත වෙන්නේ. මේ චිත්‍රපටත් එක තමයි ප්‍රතිස්සනු ටයිගර් ෂොප් දෙන්නා බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ රංගනය බලුවන් ප්‍රතිස්සනුන් 2015 වසරේදී පවත්වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ඇතුළුව සම්මාන උළෙල ගණනාවකින්ම හොඳම නැගියන නිළියට හිමි සම්මානය ලබා ගත්තා. හැබැයි ටයිගර් ෂොප් රණං ෆිල්ම්ෆෙයාර් හොඳම නැගියන නළුව සම්මාන දෙන ගන්න බැරි වුණා. මේ සම්මානය ඒ අවුරුද්දේ කියලා 2015 අවුරුද්දේදී ෆිල්ම්ෆෙයාර් හොඳම නැගියන නළුව සම්මාන දෙනගත්තේ ඛූබ්සූරත් චිත්‍රපටයේ රංගපෑව ෆවඩ් ඛාන්, ක්‍රිති සහ ටයිගර් ප්‍රධාන චරිත නිරූපණය කළ හිරෝපන්ති චිත්‍රපටයට අතිපස්ලම් ගායනා කළ මේ ගීතය අපි අහන්නේ ළඟට සඳදිය දහල.

0: සන්ධිය තහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන සඳදිය දහරහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ NLP මේකාපව ගැන. යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLP මෙගා පව ලොතරැය්‍ය මිලදී ගත්තත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය තහර
3: සේ කයමත් තක් 1980 වසරදී චිත්‍රපටය තිරගත වෙන්නේ කාමත්සේ කාමත්තක් චිත්‍රපටය ගැන කතා කරනකොට ආමිර් ඛාන් සහ ජොයි චාව්ලා කියන මේ අලුත් මුණ දෙක බොලිවුඩ් සිනමාවේ ප්‍රධාන චරිතවලින් හමු වෙන්නේ අපිට ප්‍රථම වතාවට. මන්සූර් ඛාන් අධ්‍යක්ෂණය කළ කාමත්සේ කාමත්තක් කියලා කියන්නේ සුපර් හිට් එකක්. 88 වසරේ වසර වැඩිම ආදායම් ලබාගත් චිත්‍රපටය. ඉතින් මජ්රු සුල්තාන්පුරි තමයි ගීත රචනා කළේ. අනන්ත් මිලින් තමයි සංගීත අධ්‍යක්ෂවරුන් විදිහට කටයුතු කළේ. හරියටම කිව්වොත් සේකාමත්තක් චිත්‍රපටය ගැන කතා කරනකොට බොහෝ කාලයකදී ඉන්දියාවේ ජනප්‍රිය වැඩසටහනක් වන කපිල් ශර්මා ෂෝ එකට ඇවිල්ලා ජොහි චාව්ලා තමන්ගේ මතකය අවදි කරනවා. ඉතින් ඇගේ මහල් නිවාස සංකීර්ණය පහළ තියෙන කොළි වාහනවල පිටුපස වීදුරුවේ මේ චිත්‍රපටයේ පෝස්ටර්ස් අලවන්න ඇය උත්සාහ කරනවා. ඉතින් ඒ කාලේ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් කොහොමද නළු නිළියන් පවා සම්බන්ධ වෙලා තියෙන්නේ කියන දේ ගැන අදහසක් අපිට එනවා. ඉතින් මේ වෙලාවේදී මේ චිත්‍රපටේ කවුද රඟපාන්නේ කියලා මේ කොළි රත රියදුරන් අහනවා, කවුද මේ පෝස්ටර්ස් වල ඉන්නේ කියලා. ඉතින් එතකොට පෝස්ටරේ ප්‍රධාන නළුව සහ නිළිය විදිහට ජොහි චාව්ලා සහ ආමිර් ඛාන් තමයි ඉන්නේ. මේ දෙන්නම තමන්ගේ මුල්ම ප්‍රධාන චරිත දෙක. ඉතින් ඔවුන් හඳුනන්නේ නැහැ, නෑ මේවා මේ අලවන්න දෙන්න බැහැයි කියලා කියන හැබැයි කොහොම හරි පස්සේ මේ පෝස්ටර්ස් අලවනවා. ඒ වගේම ජොහි මතක් කරනවා සිනමා ශාලා ළඟට ගිහිල්ලා වාහනේ නතර කරගෙන බලන් ඉන්නවා කියලා මේ එනයා නාය කොහොම දෙකෙන. ඉතින් ටික කාලයක් ගියට පස්සේ තමයි චිත්‍රපටය ආදායම් වාර්තා තිබෙමින් තිරගත වෙන අති සාර්ථක චිත්‍රපටයක් බවට පත් වෙනවා කියන එක ඔවුන් දැනගන්නේ. හැබැයි ඒ සනිටුහන් කිරීමත් එක්ක කයාමත්සේ කාමත්තක් බොලිවුඩ් සිනමාවේ සුවිශේෂ කඩයිමක් බවට පත් වෙනවා. වගේම ජොහි චාව්ලා සහ ආමිර් ඛාන් රංගන ශිල්පියා සහ ශිල්පිනිය මේ දෙදෙනාගේත් ජීවිතවල සුවිශේෂ කඩයිමක් සනිටුහන් කළ චිත්‍රපටය බවට පත් වෙනවා. ගසත් ගහේ දින් අපි අහමු කයමත්සේ කාමත්තක් චිත්‍රපටයෙන් මේ ගීතය.

0: daruyatnaka viyamana sandatiya tahara
1: sandatiya tahara ආරාධනා චිත්‍රපටයෙන් අපි අහනවා ඊළඟ ගීතය ශක්ති සමන්ත අධ්‍යක්ෂණය කළ ආරාධනා 1969 වසර දෙතර ගත වුණේ රජේෂ් කන්නයක ශර්මිලා ටැගෝර් ප්‍රධාන චරිත නිරූපණය කළේ මේ චිත්‍රපටේ අදට ජනප්‍රිය ගීතයක් මේ ගීතය අහනකොට ඔබට සිංහල ගීතයකුත් මතක් වේවි සුසුදු රැල්ල වෙරළ හැපි ගීත ගයයි යලි යලි

0: Saundaryatmaka Viyamana Sanda Diya Tahara
1: Sanda Diya Tahara
2: Me Keladi Tuwanari Chitupate Napi Gitaya 94 di me chitupate tiragata uni Samir Malkana adhyakshane kale Akshay Kumar Saif Ali Khan Shilpa Shetty Rajeshwari Itapata Shakti Kapoor Johnny Lever Kajal Khan me chitupate hitiya dena 94 vasare di chitupata gana namak mate sarthakawa tiragata una e selu chitupata gana katha karanakota pasweniyata wedima adayam laba gatha chitupate widiyata thamai me keladi tuwanari chitupate salakenne වගේම තමයි මේ චිත්‍රපටයේ 1991 වසරේ තිරගත වනු ඇමරිකානු චිත්‍රපටයක් වන The Hard Way චිත්‍රපටය එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියලාත් සඳහන් වෙනවා. අනු මලික් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. 1994 වසර ගත්තාම චිත්‍රපට ගණනාවක්ම මේ ජනප්‍රිය චිත්‍රපට කීපයක්ම අපිට මතක් කරන යෙදෙල්ල ගී තියෙනවා. මහොබ්‍රා, සොහාග්, එලාන් මේ වගේ චිත්‍රපට ගණනාවක්ම. ඉතින් කොහොමනත් කිලාඩි චිත්‍රපට මාලාව ගැන කතා කරනකොට චිත්‍රපටයේට ඇතුළත් වූ ගීත අතරින් අපි ඒ අහෝ ගීතය කොමසාන එක කකයක්නි ගය

0: ක්‍රියාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 6176 579
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: ලකාණ්ඩ රේඩියෝ ITN මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන

සදදිය දහර තුලින් ඊළඟට යනවා තවත් අපේ මතකයේ රැඳිලා තියෙන චිත්‍රපටයක සුන්දර ගීතයක් අහන්න. 1997 වසරේදී චිත්‍රපටය තිරගත වුණේ දිල් තෝ පාගල් හේ. ප්‍රේම කතාවක් සංගීතමය චිත්‍රපටයක් යශ් චොප්‍රා තමයි චිත්‍රපටය තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය. ZARKAY, Akshay Kumar, Madhuri Dikshit, Karishma Kapoor, Mijitu Patel, Ranga Pavi, Sangeeta Adhyakshavarya Uttam Singh, Anand Bhakshi Tamai, Geeta Rachana Kali, Harima Sundara Kada Temavak, Yavage Madhi Sardhak Mijitu Patel, Adrat Poho Kata Bahada Lakvena Mijitu Patel, Karishma Kapoor, Jatika Sammana Uleledi, Hondama Sahaya Niliya Vidhiyata Sammana Dinagatta, Kominat Adrat ජනප්‍රිය ගීත ගණනාවක් මේ චිත්‍රපටයේ තිබුණා. දිල් තෝ පාගල් හේ ගීතය, ලතා මංගেশකර උදිත් නාරායන් ගායනා කළ ගීතය, අරෙරේ අරෙරේ ක්‍යා හුවා ලතා උදිත් ගායනා කළ ගීතය, බොලෙ සසුරත් ලතා උදිත් ගායනා කළ අනිත් ගීතය, එතකොට එක් තුජේ කේ වාස්තේ, මේ වගේ ගොඩාක් ගීත තිබුණා. එතන අපි අහන්නේ දෝලනා ගීතය, ලතා මංගেশකර උදිත් නාරායන් दिल तो पागल है चित्रपटेटाई गीते गाय

0: සන්ධිය තහර
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සන්ධිය තහර සමගයි ඔබ ඉන්නේ එනබෙ මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හිණය වගේම සුපිරි මෝටර් රථයක හිණය හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වසනවේ ආශිර්වාදේ NLB.
0: සඳතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩොමා කලර් සෝටර් යන්ත්‍රය ගැන? කළුවැට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයක්. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝටර් යන්ත්‍ර ඩොමා කලර් සෝටර්. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළුවැට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝටර් යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බර් එක 011 67 979 579.

0: ಸೌಂದರ್ಯಾತ್ಮಕ ವಿಯಮನ ಸಂದತಿಯ ತಹಾರ.
1: දහස් දහස්සේ වසර දෙතර ගතවන ෝෂට පටයකෙන් අහන්නේ ඊළඟ ගීතය ඒ දිල් හේම් වොෂිකල් චිත්‍රපටය මියුසිකල් රොමෑන්ටික් ඩ්‍රාමා චිත්‍රපටයක් විදිහට තමයි කරන් ජහර් නිෂ්පාදනය කළේ. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂවරයා එතකොට තිර රචනය ඔහුගේ රන්බීර් කපූර් ඓශ්වර්යා රාය් බච්චන් එක අනුෂ්ක ශර්මා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ. එතකොට ප්‍රීතම් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. 2016 වසරේ දිවාලි වෙනුවෙන් තමයි චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වුණේ. ඉතින් එදිල් හේ මුෂ්කිල් චිත්‍රපටයේ ගීත ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි ගායන ශිල්පියා තමයි අරිජිත් සිං. ඉතින් අරිජිත් සිං එදිල් හේ මුෂ්කිල් චිත්‍රපටයට ගායනා කළ මේ ගීතය අපි අහන්නේ සඳදිය ධාරතුලින් ඊළඟට.

ගතවනු කෙවන්ගේ චිත්‍රපටයේ ගීතයක් අපි අහනවා ළඟට. මේ චිත්‍රපටයේ තිරරචනය අධ්‍යක්ෂණය ප්‍රියදර්ශන්ගෙන්. එතකොට 1996 වසරේදී තිරගතවනු කාලවට්ටම් කියන මලයාලම් චිත්‍රපටය ප්‍රතිනිර්මාණයක් විදිහට තමයි මේ චිත්‍රපටය සැරකෙන්නේ. ප්‍රියදර්ශන්ම තමයි ඒ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළේ. සල්මාන් ඛාන්, කරීනා කපූර්, ජැකි ශ්‍රොෆ්, සුනිල් ශෙට්ටි, රමිසෙන් ඕම්පුරි මේ චිත්‍රපටයට රංගනයෙන් එක්වන. පදිත් නාරායන එක අල්කයා කෙම් කේ චිත්‍රපටයටයි මේ

0: දුවට ප්‍රේෂයකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂයකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

ප්‍රශික්ෂේ ත්‍රේත නව පනක් ලපා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මකින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

ආරම්භ හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරවකාරී වටේක රින්දනේ සමග ගමන රටට ලොවට ඇහෙන්න ගයන 1.76

0: යතහර
1: පනස් අට වසර දෙතර ගත වන මධුමති චිත්‍රපටයේ ගීතයක් අපි අහන්නේ බිමල් රෝයි අධ්‍යක්ෂණය කළ මධුමති වෛජයන්ත මාලා දිලිප් කුමාර් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා අදටත් මේ ගීත ජනප්‍රියයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ සරේල් චෞදරි මධුමති චිත්‍රපටය ගැන කතා කරනකොට එහි ඇතුළත් වන ගීත සියල්ලම වාහේ අදටත් අතිශයින් ජනප්‍රියයි අපි මධුමති වෙනුවෙන් මුකේෂ් ලතා මංගেশක එක ගායනා කළ ශෛලේන්ද්‍ර ලියුම මේ ගීතය හමුවෙන්නට

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: කච් කච් හොතා හේ මන මන අද වෙනවා අනු අට වසර දෙතර ගත වනු අදටත් අතිශය ජනප්‍රිය ප්‍රේම කතාව කච් කච් හොතා හේ කියලා කියන්නේ කරන් ජෝහර්ගේ අදහක්ෂණයක් ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය එතකට ශාරුක් ඛාන් කැජුවල් රානි මුඛර්ජී සල්මාන් හිටිය මිචුරපටි වගේ මසන සයිටි හිටියා ජනප්‍රිය ගීත ජතින් ලලිත වචිරපටි සංගීත අධ්‍යක්ෂණය හල්කා යාග්නි මන්ප්‍රීත් අක්තර එක ඔදිත් නාරයි කිච් කිච් හොතා හේ චිත්‍රපටයෙන් මේ ගීතය ගායනා කළේ.

0: sau nda ruyat naka viamana sanda dia tahara
1: sanda dia tahara
2: kan cepade me kita te kairang api adata samuganna e laste wenne adata sanda dia tahara wenwen jatikala tarai mandaliya ewagema Maxwell Holdings doma obata tirna karana Maxwell Holdings apate kanu grahaka dayakatta laba demin ekona 2013 ධාටකන් චිත්‍රපටයේට උදිත් නාරායන් කුමාර් සානෝ අල්කා යාග්නික් ගායනා කළ මේ ගීතයත් එක්ක අර සඳදිය ධාර්තලින් එහෙනම් අවසරයි සමුගෙන යන්න නැවත ආදරෙන්න ඔබව මුණගැහෙන බලාපොරොත්තුත් එක්ක ප්‍රාර්ථනා ඔබට

0: සන්තති තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගේන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමල්ල අදම අවතන්න 011176679
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
8: ජූලි 7 වනදා බිබිල යශෝධරා ජාතික පාසලේදී
9: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාඩ් රැලිය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
10: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරකිමු මගතොට.

0: අයිබෝවන් වාසනාව විශ්වාස කරන ඔබ අද දවසේ කරපු හොඳම ගනුදෙනුවට සාක්ෂි තමයි ඔබේ අතේ දැන් තියෙන එන්එල්බී ලොතරැයි පත්. අන්න ඒ එන්එල්බී ලොතරැයි පත් වර්ග 8ට කෝටි ගණනින් වාසනාව ගෙනෙන්නට අදත් අපි මේ ආරම්භ කරන්නේ ඔබේ වාසනාවේ සුබ අඩ හොරාව එන්එල්බී ජාතික ජයවරණය. ඔව්, ඊයේ දින මහජන සම්පත ලොතරැයියෙන් දසවන සුපිරිතයාගේ ලැබියා බිහි කරන්න එන්එල්බී අපි සමත් වුණා. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසර තුල සුපිරිතයාගේ ලැබින් 24 දිනක් බිහි කර තිබෙනවා. අද දවසේ ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී දිල්හාරා අමරසේකර මහත්මිය. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ අනෝමා සේනාරත්න මෙනවිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කින්ස්ලි ගුණසේකර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී SHM අසංක මහතා. අදත් ඔබේ වාසනාවේ ගමන් මග මුලින්ම බලගන්වන්නේ එන්එල්බී ජය. ඔබේ අතට සල්ලි වෙනුවෙන් එන්එල්බී ජය 508 වන දින වාරයටයි අපි දැන් සූදානම් වෙන්නේ. දැන් අතට ගන්න එන්එල්බී ජය නතරයි පත්. එන්එල්බී ජය ජයග්‍රහින් රිසි අක්ෂරය සහ ජයංක 4 අපි දැන් තෝරා ගන්නේ. එන්එල්බී ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ W ජයංක 4 පිළිවෙලින් 0, 9, 1, 7, 4. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයිය එන්එල්බී ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 239 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභින් 6,128 දෙනෙක් අපේ රටට බිහි කළා. අද එන්එල්බී ජය තුළින් රුපියල් 105 ත්‍යාග දෙකක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා KG බන්දුල මාජුවාන, එන් මහේන්ද්‍රන් මන්නාරම. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනාගන්නා ජයග්‍රහකින් 34 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව එන්එල්බී ජය තුලින් රට පුරා ජයග්‍රහකින් 75,880 දෙනෙක් අතර රුපියල් 68,71,520ක මුදලක් අපි බෙදා දුන්නා. තව තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1549 වන වතාවටත් ඔබව සුපිරි වාසනාවන්තෙක් බවට පත් කරන්න සූදානම්. එන්එල්බී හඳහන වාසනාවන්ත ලග්න සංකේතය අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතය වෘෂභ. රුපියල් 42,01,000 වාගිය හඳහන සුපිරි ත්‍යාගය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් තෝරා දෙන්නේ ජයග්‍රහී අංක 4ක්. අද හඳහන පළමු ජයග්‍රහී අංකය අංක 46. යන්ත්‍රය තෝරා දෙන දෙවන ජයග්‍රහී අංකය අංක 20. හඳහන පළමු ජයග්‍රහී අංකය අංක 46, දෙවන ජයග්‍රහී අංකය අංක 20. දැන් යන්ත්‍රය තෝරා දෙන්නේ තුන්වන ජයග්‍රහී අංකය. ඒ තුන්වන වාසනාවන්ත අංකය අංක 16. සිවවන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 28. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග ලාභින් 7 දෙනෙක් අපේ රටට හඳුන්වා දුන්නා. අද හඳහනින් රුපියල් 110 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා NGC ප්‍රියදර්ශනී දඹුල්ල. ඒත් සමගින් අද හඳහනින් රට පුරා ජයග්‍රහකින් 1,35,732 දෙනෙක් අතර රුපියල් 93,14,340ක වාසනාවන්ත මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, හෙට හඳහනින් අපි ඔබ වෙත තිරණ කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 42,42,167ක්. සද්දිනම ජයනියත ගොවිසෙත 4,482 දිනුම් වාරයයි අද. දැන් අතට ගන්න ගොවිසෙත ලොතරැයි පත්. ගොවිසෙත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Z. රුපියල් 7,09,00,000 වාගිය ගොවිසෙත සුපිරි ත්‍යාගය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් තෝරා දෙන්නේ වාසනාවන්ත අංක 4ක්. පළමු ජයග්‍රහී අංකය අංක 49. 2027 දෙවන ජයග්‍රහි අංකය අංක 35. ඔබට රටට සෙත සලසන 2027 ලොතරැයියේ තුන්වන ජයග්‍රහි අංකය අංක 41. ගොවිසෙත අද ඔබේ වාසනාව වෙනුවෙන් යන්ත්‍රය තෝරා දෙන අවසාන ජයග්‍රහි අංකය අංක 8. කෘෂි කර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග දෙකක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 55 දෙනෙක් අපි බිහි කළා. ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක තුනක් ගලපා රුපියල් 250,000 ත්‍යාග පහක් අද ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. SHN උදේනි රාජගිරිය, PGP ප්‍රේමසිරි කෑගල්ල, UVGP රංගනි වේරගොඩ, RA කුලරත්න බෙම්මුල්ල, WMD කරුණාරත්න කරදාන. ඒත් සමගින් අද ගොවිසෙතින් රටපුරා ජයග්‍රහකින් 1,23,310 දෙනෙක් අතර රුපියල් 86,63,680ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට ගොවිසෙතින් අපි ඔබ වෙත තිරින කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 7,12,26,89,100ක්. සුබ දවසක් ලොතරැයියේ අලුත් උණු පහසු උණු තෑගි වැඩි උණු නවතම ත්‍යාග රටාව තුලින් ඔබට සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50,000කුත් ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගත්තොත් රුපියල් 25,000කුත් ඇතුළුව තවත් ත්‍යාගයේ රසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. ඔබේ දවස සුබ වේවා, සිහින දිනේවා. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක්. අද දිනුම් වදින්නේ 356 වන දිනුම් වාරය. සුබ දවසක් වෙනුවෙන් සුබ ලග්න සංකේතය අපි දැන් තෝරා ගන්නවා. අද සුබ ලග්න සංකේතය ධනු. මේ යන්ත්‍රයෙන් සුභාංක 3ක් අපි දැන් තෝරා ගන්නවා. අද පළමු සුබ අංකය අංක 11. දෙවන සුබ අංකය අංක 22. තුන්වන සුබ අංකය අංක 45. රුපියල් 25,000ක් ඔබට හිමිකර දෙන සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි දැන් තෝරා ගන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 8,964. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයේ රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 234 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා. බොහොම ස්තුතියි. අද සුබ දවසක් තුලින් රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි වෙනවා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා උපාලි ජය වික්‍රම රාගල, PVD තිලකරත්න බදුල්ල. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 7 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 41 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද සුබ දවසක් තුලින් රටපුරා ජයග්‍රහකින් 1,09,122 අතර රුපියල් 99,78,020ක මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි, තෑගි වැඩි, තවත් ලොතරැයිපත් වර්ග 4කින් ඔබව දිනවන්න අනුෂි සමගින් ඩේමියන් සෝදානමින්.
1: මීළඟට මෙගා පවර්.
2: ඉතිහාසගත වුණු සුපිරි තෑගි දෙකක් රුපියල් කෝටි 23ත් රුපියල් කෝටි 47ත් ඉක්ම වාගේ අති දැවැන්ත සුපිරි තෑගි දෙකක් ඔබ හිමි කරගත්තේ NLB මෙගා පවර් වෙතින්. අපි දැන් සූදානම් ඉන්නවා රුපියල් 29 කෝටි ඉක්ම වාගේ අති දැවැන්ත සුපිරි තෑගක් ඔබේ කරන්න. මොනවද දෙමිය? ඔබ හීන වෙනුවෙන්ම කැප වෙන හින්දා ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් අපි මේ අති නවීන සුපිරි මෝටර් රථයත් ඔබ වෙනුවෙන්ම වෙන් කරන්නේ අන්න ඒ නිසා. එකකට එකක් නොදෙවෙනි සුපිරිම තෑගි තුනක් සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පවර් 2,588 වන දිනුම් වාරයේ අපි මේ ආරම්භ කරන්න. මුලින්ම තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පවර් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B. දැන් අපි මේ තෝරාගන්නේ ඔබේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 6. ජයග්‍රහී අංක 4යි අපි දැන් මේ තෝරාගන්නේ. වාසනාවන්ත පළමු අංකය අංක 62. ජයග්‍රහී දෙවන අංකය අංක 50. තුන්වනුවමට වාසනාවගෙන අංක 63. අද මෙගා පවර් අවසන් වාසනාවන්ත අංක 37. අප රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවලුතරය තුළින් මේ වසරේ සුපිරි ත්‍යාගලාබින් සිව් දෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 50 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. අද මෙගා පව වෙතින් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහලතරයිපත් අලෙවි කරනවා. WH චන්ද්‍රපාල මහව සහ එන් මදිවන්නන් කිලිනොච්චියා පේනල් බියල නියෝජිතවරුන් වගේම තවත් වාසනාවන්ත එක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 1,24,000 760 දෙනෙක් අතරේ රුපියල් 77,55,480 මුදලක් අපි බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පවර් වෙතින් අපි හෙට ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගි තුන. මෙගා සුපිරි තෑගි රුපියල් 29,70,68,498ක් පවර් සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. රුපියල් 8,88,00,000 එක්ම වාගිය දවන්ත නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානේ 2270 දිනුම් වරේ අපි මේ ආරම්භ කරමු. මුලින්ම තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I. බලමු අද ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. මෙයාටදී ඔබට වාසනාවගින්න පළමු අංකය අංක 5. දෙවනුවමට වාසනාවගෙන අංක 74. තුන්වන වාසනාවන්ත අංකය අංක 52. අද ධන නිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 13. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයිපතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභී 20 ලක්ෂපතියන් 30 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. බලමු අද වාසනාව. ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 5 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. AB කුලතුංග හසලක, බන්දුල කරුණාතිලක හබරණ, ප්‍රසාද් ජයසිංහ නාත්තණ්ඩිය, සුරංගි අබේසූරිය බෙලියත්ත සහ තවත් වාසනාවන්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒ සමගින් වාසනාවන්තින් 93,422 දෙනෙක් අතරේ රුපියල් 60,83,120 මුදලක් අපි අද ධන නිධානයෙන් බෙදා දෙනවා. කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,90,44,80.72ක්. මේ අපි සූදානම් වෙන්නේ 6,240 වන වතාවටත් ලොතරැයි ලොව රජ කිරුළ ඔබටම පළඳවන මහජන සම්පත දිනුම් වැඩිමේ. දෙමෙන් මතක් කළත් වගේ ඊයේ ඔබ සුපිරි තෑග ලැබියකුණු නිසා අපි ඔබ වෙනුවෙන් නැවුම් සුපිරි තෑගක් අරගෙන ඇවිත් තියෙනවා රුපියල් කෝටි 2ක. බලමු අද ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 5 තීරණය වෙන්නේ කොහොමද කියලා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය D ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 3, 9, 5, 0, 0 සහ 4. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයිපතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් වගේම 25 ලක්ෂපතියන් 204 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. ස්තුතියි. අද මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා CD කුමාර හොරණ සහ නන්දන වික්‍රමසිංහ මොල්ලිපොතාන අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ විතරක් නෙවෙයි රුපියල් ලක්ෂ බැගින් දිනා ගන්න වාසනාවන්තින් 20 දෙනෙක් ජයග්‍රහලතරයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. ඇති රාජපක්ෂ සපුගස්කන්ද, සමීර සිරිවර්ධන වාරියපුල, ජේ ඒ සුනන්ද බොල්ලෑකල, කේජී වික්‍රමසිංහ අනුරාධපුර, එෆ් එච් නිමල් මැසිරිපුර සහ වයි ඒ ඩබ්ලිව් කුමාර සූරිය වැව. එත් සමගින් වාසනාවන්තයින් 264,442 අතරේ රුපියල් 2,37,15,720 මුදලක් අපි බෙදා දෙනවා. හෙට මහජන සම්පතේ ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,19,936. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තොරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ත්. ඒ අනුව අද සම්පත 815 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය D ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 5.0 සහ 4. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4ත් සහිත කොට පිළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා KMJ සම්පත් මහෝය සහ BM පොඩිරාල හාමි නාරම්මලාපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 49 දෙනෙකුත් අපි අද බිහි කරනවා. එත් සමගින් නාද සම්පත ලොතරැයිපතින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,17,29,000 මුදලක් අපි බෙදා දෙනවා. ලොතරැයිපත් 8ක් තුලින් වාසනාවන්තින් 9,52,686 දෙනෙක් අතරේ රුපියල් 8,41,10,880 කති දැවැන්ත මුදලක් සතියේ ආරම්භයේදීම අපි NLB ජාතික ජයවන්නේන් වාසනාවන්ත ඔබ අතර බෙදා දෙනවා. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය
4: NLB.
5: ජාතක ලොතරැයි මණ්ඩලය.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව දිසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

ස්වභාවයේ කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි.

කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

එයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

එන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

0: ప్రజాకసూత్ర దేశనావు దేశజ్ఞానం వహన్సి గంపుల మీతలావ కుహుమడ రువన్పా మూల మహావిహారాధిపతి పూజ్యపాద గణకుమరే శాంత స్వామి వహన్సి.
1: అనంత దుఃఖ వేదనావన్ హా సంతాపయన్ గిన్ యుతువ ఇదిరియేట యన మే జీవన గమని బియ సంత్రాసే హా లోము డహగన్ వీమ యను నితర అద్దకిన్నట లబిన అనివార్య సిద్వీమ్య. మినిసుం పమనక్ నోవ దేవియంటద సాధారణ వూ మే మనస్తాపే దురు కర గనీమట సక్ర దేవి మహారజున్గే పిహిట పెతీమ సిదూ బవ దజగ్గ సూత్ర దేశనావెన్ పెహదిలివే. බියෙන් තැති ගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

දේශනාවයි. දේශකයන්න් වහන්සේ ගම්පොළ මිදලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

අනුභවයෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරුවේ.

වෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

සැදැහැවතුනි, අපි මෙතැන් සිට ලක්හඬ ශ්‍රී සම්බුද්ධ රාජ වන්දනා සමග එකතු වෙමු.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරෙන් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

වචනය ස්මේසියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාම සැලසෙන හේින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානම් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආසිරුවාදේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මිනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දිවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.5 දශම 7 ලක්කඩ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානුතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඇසේ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.